කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ.

0: Lakhanda, Radio ITN.
1: ලකන අගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 39යි.

0: ලකනහගෙනින් වලව දෙපා විනාඩි 53යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජි.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණෙක් තමන්ගේ ගුරුතුමාව හමු වෙන්න ගිහිල්ලා හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ගුරුතුමනි, මම කොච්චර හොඳින් වැඩ කළත් වටේ ඉන්න මිනිස්සු මාව හැමතිස්සෙම පහලට අදින්න බලනවා. අනුන්ගේ වැරදි එයාලා කරන දේවල් නිසා මගේ හිත නිතරම කැළඹෙනවා. මං කොහොමද මේකෙන් මිදෙන්නේ? ඔහු ගුරුතුමාගෙන් ප්‍රශ්න කරනවා. ගුරුතුමා මෙහෙම උත්තරයක් දෙනවා. ඔයාට කවදාහරි හිතිලා තියෙනවද, ඔයා ඇයි හැමතිස්සෙම වෙනත් කෙනෙකුගේ රූපවාහිනී නාලිකාවක් ඔයාගේ ඔළුවේ ප්ලේ කරන්න කියලා? වෙන අය මොනව කරනවද, කොහොම ඉන්නවද කියන එක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා පිටතට අවධානය යොමු කරන තරමට ඔයාට ඔයාවම නැති වෙලා යන්න පුළුවන්. ජීවිතයේදී ඔබේ අවධානය 100%ක්ම යොමු වෙන්න ඕනේ වෙන කෙනෙකුට නෙවෙයි, ඔබේම අභ්‍යන්තරයේ වෙතට. වෙන කෙනෙක් වැරද්දක් කරනවා නම් එයාලගේ කර්මය එයාලා විසින්ම බාර ගනීවි. නමුත් ඔබ අනුන්ගේ දේවල් ගැන හිතමින් ඔබේ ශක්තිය, ඔබේ කාලය සහ ඔබේ මනසේ සාමය නාස්ති කරගන්නවා නම් ඔබ ඔබටම කරගන්නේ විශාලම හානියක්. තරුණයාට තමන්ගේ ප්‍රශ්නයට විසඳුම කල්පනා වුණා. ජීවිතය ජය ගන්න නම් අනුන්ගේ ජීවිත පාලනය කරන්න යෑම හරි ඒවා ගැන සෙවීම නතර කරලා තමන්ගේ ගමන සහ තමන්ගේ මනස ගැන පමණක් සැලකිලිමත් විය යුතුයි කියලා ඔහු තේරුම් ගත්තා. මතක තියාගන්න, අපේ ජීවිතවල වැඩිපුරම කාලය සහ ශක්තිය අපිට නැති වෙලා යන්නේ කොතනින්ද දන්නවද? අපි අපේ වැඩ කටයුතු කරගන්නවට වඩා වටේ ඉන්න මිනිස්සු මොනවා කරනවද, අපිට කතා කරන්නේ කොහොමද, වෙනත් අයගේ ජීවිත කොහොමද කියලා නිතරම සොයමින් අපේ අවධානය පිටතට යොමු කරන නිසා. ඒක නිසා ඔබේ අවධානය අභ්‍යන්තරයට යොමු කරන්න. අනුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ වැරදි ගැන හොයන තරමට ඔබේ අභ්‍යන්තර වර්ධනය නතර වෙනවා. ඔබේ ජීවිතයේ නියමුව වෙන්නේ ඔබම තමයි. වෙනත් අය කරන දේවල් නිසා ඔබේ හිත කැළඹෙනවා නම් ඔබ ඔබේ සතුටේ පාලනය වෙනත් කෙනෙකුගේ අතට දීලා කියන දේ පැහැදිලි කරගන්න. එය නැවත ඔබේ අතට ගන්න. ඔබේ ශක්තිය නාස්ති කරගන්න එපා. අනුන් වෙනස් කරන්න යන්නත් එපා. වෙනස් වෙන්න ඕනේ ඔබයි. අනුන්ගේ ජීවිත ගැන හොය හොය ඔබේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. අද ඉඳලම ඔබේ ශක්තිය, ඔබේ අරමුණු සහ ඔබේ දියුණුව වෙනුවෙන් පමණක් කැපවෙන්න මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: 7.7 Lakhanda Radio ITN.
1: Bella on the high, Minadia Kai.
2: May pay. Moima Mata Kirima. Sure Kimumagatunda.
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: අයිබෝන් සුබෝ දැසනක් ජයග්‍රහී බාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම හද අගෝස්තු මාසයේ 12 වෙනිදා බදාද දවසේදී අපි මේ විදිහට උදෑසනින් හමුවන්නේ ලකන මෝනින් නිවුස් අලටුලින් අයිබෝන් සුබෝ දැසනක් මේකලා
1: අයිබෝන් ගිහන් සුබෝ දැසනක්
0: අදත් අපි සුදනම් ප්‍රධාන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන පුවත්පත් සූරෙන්නේ වගේම ලකන ප්‍රවෘත්ති ශීර්ණ දවසේදී වාර්තා කරලා තියෙන මොන වගේ ප්‍රවෘත්තිද කියලා හොයලා බලන්න අපි යනවත් දවසේදී දිනමින පුවත්පතට දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයටයි මේ අවධානය පාස්කු මහනඩුවේ තීන්දුව ළඟදීම වසර පහක දින 245ක පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ අවසන් නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවෝ 24ක් කියලා ය දවසේදී සඳහන් කළ තිබෙන චන්දන ශෛවීරගේන වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් අපි යමු හදවසේදී දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කරලා තියෙන්නේ මොන විදිහටද කියලා හොයලා බලන්න අද දිනමින පුවත්පත ඇතුළු පිටුවල මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළා තිබුණා. පාස්කු ඉරුදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වෙන පාස්කු මහනඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ රාත්‍රිය වන විට පැමිණිලි පාර්ශ්වයේ අවසන් සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම සිදු වුණා. වසර පහකට ආසන්න කාලයක් තුළ දින 245ක පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිලි නඩුව ඊයේ නිමාවට පත් වුණා. මහාධිකරණ විසුරු නවරත්න මාරසිංහ ඔහුගේ සභාපති ධූරයත් එක්ක තමයි මේ නඩුව ඉදිරියට ක්‍රියාත්මක වුණේ. සුජීව නිශාංක සහ රාමනාදන් කන්නන් යන සෙසු මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුවේ විභාග වෙනවා. පැමිණිල්ල නඩුව අවසන් වීමෙන් පසු විත්තිය සාක්ෂි විමසීම සිදු වෙනවා. අනතුරුව දෙපාර්ශ්වයේ ලිඛිත දේශනය ඉදිරිපත් කිරීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදු වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් පවරා ඇති අතර එම නඩු අතරින් නඩු පහකින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ. විභාග වන අතර ඉන් නඩු 3ක තීන්දුව මේ වන විට ප්‍රකාශයට පත් කර වැරදිකරුවන්ට දඬුවම් නියමව තිබෙනවා. නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වරදකරු කෙරුණු හෙටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හෙටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවෙන් ඔවුන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී තිබෙනවා. ඊට අමතරව මාවනල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා 7කට සහ දේව ප්‍රතිමාවකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත් ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ විභාග වූ නඩුවෙන් වැරදිකරුවන් වූ වෙතකරුවන් 11 දෙනෙකුටද දඬුවම් නියම වී තිබෙනවා. මෙම නඩු තුනේ තීන්දුව ප්‍රකාශයට පත් ඇති අතර තවත් නඩු තුනක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පුත්තලම ලැක්ටෝස් වත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් සහ පොපුරණ ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුන් 6 දෙනෙකුට පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ පවරන ලද නඩුව සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහනඩුවේ සාක්ෂි විභාගය සිදු වනවා. එම නඩුවේ කාර්යක්ෂම විභාග කිරීම සඳහා පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ විභාගයට ගැනුණු නඩුවද පසුගිය මාස 2කට පමණ පෙර සිට කොළඹ මහාධිකරණයේ ඉදිරියේ විභාග වුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරනවා.
1: Let's move to the Daily News newspaper. Rajitha indicted in killing the sand mining case. For the more detail, allegedly influenced to hand over project to Korean firm caused a loss of 26.2 million rupees to the government. For the more detail, the Commission to Investigate Allegations of Bribery or Corruption has filed indictment against former Fisheries Minister Rajitha Senaratne for allegedly committed the offence of corruption by selecting a Korean company to remove sand from the Kirinda Fisheries Harbour and selling it to the market and by influencing the Fisheries Harbour Corporation Chairman while serving as the Fisheries Minister between 12th of June 2012 and 6th of August 2012. Let's see more details about it in Sinhala. Yeah?
0: රාජිතට අධිචෝදනා චන්දන ජයවිරගෙනන වාර්තාව 2012 වසරේ කිරින්ද දෙහිවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුත්ත කොරියානු සමාගමකට පැවරීමේදී දූෂණය නැමැති වරද සිදු කරමින් රජයට පාඩුවක් කළ බවට චෝදනා කරමින් හිටපු දෙහිවර ඇමති රාජිත් සේනාරත් මහතාට එරෙහිව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. 2012 ජුනි මාස 12 වෙනිදා සහ 2012 අගෝස්තු මාස 6 වෙනිදා අතර කාල සීමාව තුළ ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර වෙළඳපොළට විකිණීමේ කාර්ය සඳහා වූ කාර්ය සඳහා CU Company Limited නැමැති කොරියානු සමාගමකට තෝරා ගැනීමත් ඒ සමගම ධීවර වරායේ නීතිගත සංස්ථාවට අයත් වැලිගොව්වා නැමැති නෞකාව බදු පදනම් මත පවරා දීමටත් අදාළ සංස්ථාව සභාපතිවරයාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා එල්ල වී තිබෙනවා. අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ එන දූෂණය වරද යටතේ විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අධිචෝදනා පත්‍රය මගින් චෝදනා පහක් ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව අදාළ පුද්ගලයන් 13 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර අතර පැමිණිල්ල වෙනුවෙන් නඩු භාණ්ඩ ලෙස ලේකන 25ක්ද මහාධිකරණයේ හමුවේ නම් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.
1: අපේ අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට මද්‍රව්‍ය සැකකරුවන්ට මරණ දඬුවම යෝජනාවක් පමණයි. ප්‍රශ්නේ කතා කරද්දී ආපු එකක් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද කියයි කියලා අද සඳහන් කළ තින් ශාම්නුවන් ගණේවත දිවයිනට එහෙම වාර්තා කරනකොට අද ලකඬ ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ යෝජනාව පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්න කියලා.
2: මේ ප්‍රශ්නේ බරපතලකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක් අදහසක් එය කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවසාන නිගමනයක් ඔය ගණතාවයක් නැහැ. ඔබට පේනවා මේ පාතාලය මද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් කරන යෝජනාවක් පමණයි.
0: ලකන මෝර්නින් න්ියුස් ඇලර්ට් හංගින වෙලා මතක කරනම් වෙලා උදෑසන 6යි
1: විනාඩි 14යි
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: පෙළවදසන 6යි විනාඩි 19යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මණ්ඩලය සතු වීතුග සතුස හරහා සහල්කර වෙළඳපොළට අද මහින්ද අලුත් ගෙදර ගිනන වාර්තාව දිනමින පුවත්පතෙන් අද සඳහන් කළ තිබුණා. ඒත් එකම සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලාත් අද දවසේදී සඳහන් කළ තිබුණා. අපේ මුලින්ම අවධාරණය යොමු කරනවා මේ මණ්ඩලය සතු වීතුග සතුස හරහා සහල්කර වෙළඳපොළට නිකුත් කරන කියනවා ප්‍රවෘත්තියට අවධානය යොමු කරන සූදානම. වී අලුය මණ්ඩලය සතු වීතෝක සමූපකාරතුග වෙළඳ සංස්ථාව සතුස මගින් සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2026/7/22 දින පැවැත්වනු ලබ ඇති 34 ආහාර ප්‍රතිපත්ති සුරක්ෂිතා කමිටු රැස්වීමේදී රජය මගින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් වී අලුය මණ්ඩලය සතු වීතෝක සමූපකාරතුග වෙළඳ සංස්ථාව මගින් සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. කැබිනට් තීරණ දරුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කළේ 2026/7/22 දින පවත්වනු ලැබූ 34 ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතා කමිටු රැස්වීමේදී රජය මගින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් ගනු ලැබූ තීරණයට අනුව මෙය ක්‍රියාත්මක කරන බවයි කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙන මම දැක්කද කන ප්‍රවෘත්ති අංශයත් ඔය සම්බන්ධයෙන් මේ කළා තොරතුරු සඳහන් කළා තිබුණා.
1: ඔගේ අනන්ද සඳහන් කරන රජයේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 27,458ක් මිලදීගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. මධ්‍යස්ථාන 105කදී වී මිලදී ගැනීම සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2: දැනට මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 105ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තවත් මධ්‍යස්ථාන 40ක් පමණ ආරම්භ කිරීමට නියමිතයි. 8-10 දින දක්වා වී මෙට්‍රික් ටොන් 27,458ක් මිලදී අරගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3,302ක් ව්‍යය කළා තිබෙනවා. අපි මේ වෙනුවෙන් මිලියන 6000ක් මුදලක් යොදවලයි තියෙන්නේ. දැනට වී මිලදීගත් ස්ථාන අතරින් අම්පාර දිස්ත්‍රික්කයෙන් තමයි වැඩිම වී ප්‍රමාණයක් මිලදී අරගෙන තියෙන්නේ. මෙට්‍රික් ටොන් 13,975ක්, ඊට අමතරව අනුරාධපුරයේ මෙට්‍රික් ටොන් 4,073ක්, මඩකල්පුවේ මෙට්‍රික් ටොන් 1,074ක්, හම්බන්තොට 1,337ක්, වවුනියාවේ 1,525ක් සහ කිල්නොච්චි 1,206ක් ලෙස තමයි දැනට වී මිලදීගම් කළා තිබෙන්නේ. අනුරාධපුරයේ සපොළනරුවේ දැන් අස්වනු ලැබෙමින් පවතිනවා. එතකොට තවත් අපි ඉලක්ක කර ප්‍රමාණයට මෙට්‍රික් ටොන් 12,000ක් පමණ පිටිපස්සෙන් අපි මුලදී ඉලක්ක කර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වී මිලදී ගැනීමට අපිට හැකියාව ලැබෙයි.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී දිනමින පුවත්පතර දිනමින පුවත්පතේ සඳහන් කළ තිබුණා සුළුහ මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා අද දවසේදී උපාලි කරුණාරත්න ගිනන වාර්තාවේ සටහන් වෙලා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවට ගිහිලා අවධානය යොමු කරලා වීවලට ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළුහ මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඒ පෙරවරුවේ පැවැත්ුණා. ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යෑමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ ඔහු වී මිලදී ගැනීමේ ගැටලු සහ වී මිලදී ගැනීමේ ගැටලු ණය ක්‍රමවේදයේ බැංකු සමග ගනුදෙනු කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළා. වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මෙහිදී යෝජනා කළ ඔහු වී මිලදී ගැනීම සඳහා තමන්ට ප්‍රමාණවත් ධාරිතාවක් පවතින බවත් ගොවින්ට ස්ථාවර මිලක් ලබා දීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් සහ සහතික කිරීමට එය හොඳ අවස්ථාවක් වන බවත් මෙහිදී පෙන්වා දී තිබුණා. මේ පිළිබඳව දහස් දැක්වූ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ වී මිලදී ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බවයි කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: දෙවයින පුවත්පතටයි මේ අවධානය අද සඳහන් වන මීගමුවේදී කලා වගේ නිලධාරීන්ට පහර දී කුරු විට රැඳවියන් පැන යෑමේ සැලසුමක් තිබුණා. පොලිසිය උසාවිය හමුවේ කියයි කැරැල්ලට සම්බන්ධ 35කගේ නම් උසාවියට දන්වයි කියලා අද රත්නපුර විශේෂ වාර්තාකරු තිලක සිරිදෑල බණ්ඩාරයි වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. ඒතකම ලකන ප්‍රවෘත්තිංශයේ සඳහන් කරනවා බන්ධනාගාර ගැටුම් ඇතිවීමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. මේගමෝ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් 1500කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ.
2: රට මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින මේක බන්ධනාගාරයේ 1500 කට වැඩි ප්‍රමාණයකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රැඳවියන් බන්ධනාගාර ධාරීන් ඇතුළු කණ්ඩායම් වලින් මේක බන්ධනාගාරයේ සිදුණු ඝාතන සම්බන්ධයෙන් 61 දෙනෙක් දැනට චෝදිතයන් ලෙස නම් කරලා තියෙනවා. මේක මහේස්ත්‍රාත් අධිකරණ කර ඉදිරිපත් කරනවා. හඳුනාගැනීමේ පෙරටුවක් 21 වෙනිදා පැවැත්වෙනවා. මේ සම්බන්ධව තව එක් පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා පොලිසිය විසින්. මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් 925ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන යනවසා ගිනියවි යම් ප්‍රමාණය පොලිස් පාරට අරගෙන තියෙනවා. මේ ආදී හැටියට මේවට සම්බන්ධ අය හඳුනා ගැනීම සඳහා වෙච්ච සමස්ත ක්‍රියාවලියක් තියත් කරමින් පවතිනවා. එතනින් එහාට තමයි ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. සමහර ඒවාට බන්ධනාගාර සිදුවීම් පිළිබඳව තිබෙන අන්තර් සම්බන්ධයක් තිබෙනවා නම්, ඒ බාහිර පරිශංගේ සම්බන්ධයක් තිබෙනවා නම් කියලා තියෙනවා නම් තවත් ඉස්සරහට සිදුවේ කියලා ඒවත් එතකොට සැලකිලිට අරගෙන අපරාපරික්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන පරීක්ෂණ කරමින් යනවා. කොහොමත් මේකට වෙච්ච හේතු කීපයක් හඳුනාගෙන තියෙනවා. ඒ හේතු වල පිළියම් යොදමින් තමයි යන්නේ.
0: එතකම මේකලා අවධානය යොමු කරමු. පීමේ දිනමින පුවත්පත සඳහන් කළ තිබුණ මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ජනපති නීතිඥ සංගමයේ සාකච්ඡාවක් අද කියලා සඳහන් කළ තියෙනවා දිනමින පුවත්පතේ උපාලි කරුණාරත්න ගිරණ වාර්තාවට. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වන වාර්තාව සඳහා. අද ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අතර සාකච්ඡාව කද පස්වරු එකට පැවැත්වීමට නියමිත වී තිබෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර එයනු මේ සාකච්ඡාව ලබා දී තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. විභාග දෙපාර්තමේන්තුවටත් හැකරු අවධානමක්. තොලතුරු ආරක්ෂාවට කිසි පියවරක් නැහැ විගණන වාර්තාවක් කියයි කියලයි අද ලංකාදීපට සුජිත් හේවාජෝලිගේ ගෙන වාර්තාවේ තොරතුරු සඳහන් වෙන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි අද ප්‍රධාන සිරස්තලයේ විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළා තියෙනවා. දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑල හරහා සංවේදී තොරතුරු හුවමාරු කරන විට කේතන ක්‍රමවේද භාවිතා නොකරන බවත් විද්‍යුත් තැපැල් පෙරහඬ සක්‍රිය කර නොතිබුණු බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා. එසේම තොරතුරු සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන්

0: ලංකාදීපපුවත්වත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා.
1: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. ක්‍රිෂ් ගනුදෙනුවට අවන්ගාඩ් සභාපතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි අද සුභාෂිනී සේනානායක ගිරණ වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන්. අපි බලමු අතුල් පිටුවලට ගිහිලා මේ සම්බන්ධයෙන් දවසේදී තොරතුරු සඳහන් කරලා තියෙන මොනවද කියලා. අවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා ඒ පෙරවරුවේ අලස් කොමිසම හමුවට පැමිණ තිබුණා. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අලස් කොමිසම කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අලස් කොමිසමට පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීමක් අනුව එම මහතා ඊයේ පෙරවරුවේ මෙසේ පැමිණ තිබුණා. යනුව පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු ඔහු අලස් කොමිසමෙන් පිටව ගියා කියලත් අද දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා.
2: Let's move to the Daily News newspaper. Changing times. Two senior members of Sri Lanka and genius Vedda community in Dambana connect with their grandsons through a WhatsApp video call. Poignant glimpse of an ancient way of life meeting the digital age. Let's see more details about it in Sinhala Giha.
1: ලෝකයේ තාක්ෂණය දියුණු වීමත් සමග ආදිවාසීන්ට මේ තාක්ෂණය ඔස්සේ ඒ දවසේදී මේ ඡායාරූපයක් වාර්තා කළ තිබුණා දිනමින පුවත්පතේ. ලෝකයේ නවීන තාක්ෂණ දියුණුවට පත්ව සිටින මේ අවස්ථාවේ දඹාන ආදිවාසී ගම්මානයටත් තාක්ෂණය නැතුවම බැරි මෙවලමක් වී තිබෙනවා කියලායි සඳහන. ඡායාරූපය දැක්වෙන්නේ දිනමින පුවත්පතේ ඡායාරූපය දැක්වෙන්නේ හිචේවත්වන මුණුබුරක විසින් තම සියයට WhatsApp දුරකථන ඇමතුමක්ගෙන සුව දුක් විමසන ආකාරය පිළිබඳවද සුලෝචනා ගමගේ ගෙන්න වාර්තාව සටහන් කළ තිබුණා. දිනමින පුවත්පත ඡායාරූප සහිතව මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා.
0: ඔගේ ආනන්ද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඩෙල් නිවුස් පුවත්පත තොරතුරු සඳහන් කරන ඡායාරූපත් එක්ක මෙව තමයි අද දවසේදී සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. මේ මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම හෙට දවසේදී සිදු වෙනවා කියලා සඳහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන්. මම දැක්ක පුවත්පත් ගණනාවක් අද තොරතුරු සඳහන් කළා තියෙනවා. මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර සඳහා සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම හෙට පෙරවරු 6:17 මහනුවර සිව්මහා දේවාල ප්‍රධාන කොටගෙන සියලු දේවාල මූලික කරගෙන සිදු කෙරෙන බව දළදා මාලිගාවේ දේවාල නිලමින් ප්‍රදීප් නිලංග දැල මහතා සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට වාර්තා කරන්නේ.
1: එතකම මේකලා දැන් ඔය පෙරහැර හා බැඳුණු තවත් ප්‍රවෘත්තියක් දවසේදී වාර්තා කරන්න යන්නේ. අපි බොහෝ දෙනා ආදරය කරන අලියතුන් අපි ගොඩක් ආදරය කරනවනේ. ඉතින් අද තමයි ලෝක අලි දිනේ බවට පත් වෙලා තියෙන. අද සම්බන්ධයෙන් සර්ණා විජේකෝන් ගින්න වාර්තාවේ සටහන් කළා තිබුණා. අපි බලමු අතුල් පිටුවලට ගිහිල්ලා ලෝක අලි දිනේ අදට යදී ඇති අතර පාරිසරික පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පොරුකක් වන වනාලීන්ගේ සුරක්ෂිතතාවය හා පැවැත්ම වෙනුවෙන් ලෝකයේම අවධානය යොමු වී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේද ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා. වසර ගණනාවක් පුරා මෙරට පැවති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය, ස්වාභාවික සංචරණ මාර්ග සහ අලිමංකඩ අවහිර වීම, පාරිසරික මායිම් විධිමත් ලෙස කළමනාකරණය නොකිරීම සහ ගෝලීය දේශගුණික විපර්යාසයෙන් අහිතකර බලපෑම් හේතුවෙන් අලි මිනිස් ගැටුම අද වන විට සමාජීය සහ ආර්ථික අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැකි තත්වයක් වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරනවා. පවතින ගැටලුව සඳහා තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ රජ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ස්ථිර විද්‍යාත්මක සහ තිරසර විසඳුමක් ලබා දීමට ලංකා ඉතිහාසයේ පරිසර අමාත්‍යාංශය වෙත විද්‍යාත්මක පදනමින් යුතුව ඒකාබද්ධ කරන ලද ආයතනවල සහයෝගයෙන් කැපවීමෙන් කටයුතු කරනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරමි.
0: ඔව් ගියනත් අපි දැක්ක ඩේලි නිවුස් පුවත්පතත් වෙනම සංගරාවක් නිකුත් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා. ඉතින් ඔබත් ආදරය කරන අපත් ආදරය කරන අලියතුන් සංරක්ෂණය කරගන්න අපිට වගකීමක් තියෙනවා. වගකීමේතු මාධ්‍ය ජාලයක් විදිහට අපි මේ සම්බන්ධයෙන් ඔබට මතක් කරනවා.
1: ලකන මෝනින් නිවුස් අලට හංගන වෙලා මතක් කරනම් වෙලා උදෑසන 6යි
0: විනාඩි 31යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පාල සටහන් කරන්න. අගෝස්තු මාසේ 11 වෙනිදා අඟහරුවාදා දවස. ඒ දවස් දෙම හජුන් සම්පත ජයග්‍රහී 6276 වෙනි දිනුම් වාරේ ක්‍රියාත්මක වන ජයග්‍රහී ග්‍රීසි අක්ෂර විදිහ රිසයිඩින් ග්‍රීසි අක්ෂර එක්ක ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 1, අංක 7, අංක 0, එතකම අංක 2, අංක 8 සහ නැවතත් අංක 8යි. ඒ දවස්දී ජයග්‍රහී අංක බවට පත් වුණේ මහජන සම්පත ලොතරැයි.
1: ගොවිසෙත 4518 වන ජයග්‍රහ දිනුම් බාරේ ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවත් ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වුණේ. ජයග්‍රහ අංක අංක 3, අංක 21, අංක 40 සහ අවසානයේ අංක 41 විදිහට වාර්තා වෙලා තියෙනවා.
0: මෙගපව ජයග්‍රහ 2624 වන දිනුම් බාරේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂර විදිහට ජී ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංක බවට පත් වුණේ අංක 11. එතකම ජයග්‍රහ අංක සටහන් වුණා අංක 4, අංක 5, අංක 32 සහ අවසානයේ අංක 73.
1: දරණිදහනේ 2306 වන ජයග්‍රහී දිනුම් වාරේ දවසේදී ක්‍රියාත්මක වුණේ එම් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 5, අංක 7, අංක 21 සහ අවසානයේ අංක 55 විදිහට සටහන් වෙලා තියෙනවා.
0: හඳහන ජයග්‍රහී 1585 වන දිනුම් වාරේ ජයග්‍රහී ලග්න සංකේතයේ ධනු ලග්න සංකේතයේ වෙද්දී ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 19, අංක 28, අංක 30 සහ අවසානයේ අංක 51.
1: දන නිදහනේ හඳහන එහෙම වෙද්දී අද සම්පත 851 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දී ක්‍රියාත්මකුනේ සෙඩ් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන් වන අංක 0, අංක 2, අංක 8 සහ අවසානයටත් අංක 8 විදිහට.
0: NLB ජයග්‍රහී 544 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ F ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 1, අංක 5, නැවතත් අංක 5 සහ අවසානයට අංක 8.
1: සුබ දවසක්. 392 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා මිතුන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන ජයග්‍රහ අංක අංක 44, අංක 60 සහ අවසානයේ අංක 22, අවසානයේ අංක 62. ඒතකම සුබ දවසක්. 392 වන ජයග්‍රහ දිනම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 3382 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 34.

0: ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 46යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනින්
1: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
2: මොනා කරන්නද? ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මෙයා පෙන්නකො අපි.
3: එපා එපා. ඩොක්ටර් ගෙන්න ගන්න එපා. සාමි ගෙන්න කියන්නේ.
4: මේ සාමි?
2: පිසුද රාජේස්වරි? සාමි ඇවිල්ලා මොනා කරන්නද? සාමි දොස්තර කෙනෙක්ද? අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නමු මෙයාව.
3: සාමි ගෙන්න කියන්නේ. ඔයා නෙමෙයි මේ අම්මා. මමයි. මම කියන දේ කරන්න.
5: සති
1: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: වැල්දසන හය විනාඩි 43 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න.
1: අවධානය යොමු කළ මුද්දීව ඉන පුවත්පත්වල අද සඳහන් කළ තිනවා ප්‍රමිතියෙන් තොර අටපිරිකරෙනුත් ගසා කන පාපතරයෝ පාරිභෝගික අධිකාරිය රටම පීරයි. ලක්ෂ 11ක බඩුත් දැලේ අක්‍රමිකතා 19.77ට දැනුම් දෙන්න කියලා අද ප්‍රදීප ප්‍රසන්න සමරකෝන් සුජීවිත අච්චල සහ චමින්ද සිල්වා දිවයිනට ගෙනෙන වාර්තාපි තොරතුරු සටහන් වෙනවා. නිසි ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ පිරිකර අලෙවි කරන වෙළඳ ආයතන ඉලක්ක කර මෙම වසරේ මේ දක්වා සිදු කළ වැටලීම් 127කදී රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ පිරිකර ඇතුළු බාණ්ඩ 436ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා කියලා තමයි දිවයින පුවත්පත සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තිබුණා. මෙම විශේෂ වැටලීම්වලදී අටපිරිකර තනිපට සෙවුරු අඳනකඩ බඳපටි පාත්‍ර සහ අනිකුත් පිරිකර භාණ්ඩ හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන්ම අනාවරණය වූ බව එම අධිකාරිය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ.
0: එතකම අපි දිනමින පුවත්පත්තර අවධානය යොමු කරනවා. දවසේදී වාර්තා කළ තිබුණා යට ඇඳුමේ දුම් කොලගෙන ආ කත උසාවියේදී මාට්ටු. මේ ගමු අධිකරණයට යට ඇඳුමේ දුම් කොල සංගවාගෙන ආ විසේ කැවිරිදි කාන්තාවක්. මිගමු අධිකරණයේ ආරක්ෂාව බහරව සිටි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා කියලා අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ. 11 වෙනිදා උදෑසන නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර නඩු සඳහා පැමිණි පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී කාන්තාවන් පරීක්ෂා කරන සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා නිලධාරිනිය පරීක්ෂා කිරීමේදී යට ඇඳුම් ප්‍රදේශයේ වෙනසක් දැනී පරීක්ෂා කිරීමේ කුටිය තුළට රැගෙන ගොස් තවදුරටත් පරීක්ෂා කර තිබෙනවා. එහිදී යට ඇඳුම තුළ සංගවාගෙන සිටි දුම්කොළ මිගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මිගමු අධිකරණයේ බහර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන බණ්ඩාර මහතා විසින් අත්අඩංගුවට ගෙන පොලිස් අපමත මුදා හැරීමට කටයුතු කර තිබුණා කියලාත් අද වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එතක මේක නම් මේ අදවසේදී සඳහන් කර තිබෙනවා දිනමින පුවත්පත දැන් ඩෙංගු ටිකක් අඩුවේ. දෛනිකව ආසාදිතයන් 500යි කියලායි අද සටහන් කරලා තියෙන්නේ.
1: අද දිවයින පුවත්පතත් ගහන් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අගෝස්තුවේ දින 10ට ඩෙංගු ලෙඩ්ඩු 4959ක් සමස්ත රෝගීන් ගණන 90,000 පණි කියලා තමයි අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු අද සන්ධ්‍යා කරුණාරත්න දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු වලට. මාස දෙකක් තිස්සේ අඛණ්ඩව සිදු කළ ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දෛනික ආසාදිතයින් වාර්තාවීම 500ක් පමණ වන තෙක් අවම වී ඇතැයි ජාතික ඩෙංගු මදුරු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගිඩ මහතා ඊයේ සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඒ දෙකම අද දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. සඳහන් වෙනවා මේ සයිමා සමග කුදලන්නා දෙදෙනා මීගමුව උසාවියෙන් රිමාන් භාරයට. සයිමලා එක්ක දුරකථන හාදකම් පැවැත්වූ 10ක් හෙළිවෙයි. කංජිපාණිගේ ඥාති සොහිරා ඝාතනය කොටහේන පොලිසිය උසාවියට කරුණු වාර්තා කර කියලා අද ප්‍රවෘත්ති තුනක් විදිහටයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒජේ අබේනායක නොමන් පලිහවඩන සහ හිමන්ත රන්දුනුයි මේ ප්‍රවෘත්ති දිවයිනට අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලිනායක කංජිපාණි ඉම්රාන්ගේ සගේ කෝන රත්මලානි සයිමා සමග පෙරේදා මැලේසියාවේ සිට ගෙනා සැකකරුවන් දෙදෙනා ඊයේ ගුවන්තොටුපළ පොලිසිය මගින් මීගමු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එතකම මේ සයිමලායක දුරකථන හාදකම් පැවැත්වූ 10 දෙනෙක් හෙලි කරගෙන තිබෙනවා කියලා තද තොරතුරු වාර්තා කළ තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වුව කොටහේන පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයෙන් කළුම් ප්‍රියන්ත මහතා ඝාතනයක් නාඳුනන වෙඩිකරුවන් 2 දෙනෙකු ලෙස පැමිණි. එම පුද්ගලයාගේ හිසට සහ බෙල්ලට වෙඩි තබා ඇති බව කියා සිටියා කියලා තමයි අද සඳහන් කළා තියෙන්නේ. මෙම සැකකරුවන් 2 දෙනා පාතාල අපරාධ කරුවෙකුන සයිමා නැමැත්තා සමග රැඳී සිටියදී මැලේසියාවේ සිට අත්අඩංගුවටගෙන මෙරට රැගෙන ආ බව එහිදී ගුවන්තොටුපළ පොලිසිය නිලධාරීන් අධිකරණයට කියා සිටියා. සැකකරුවන් 2 දෙනා ලබන 17 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදු කර සුභහානි අබේසේකර මහත්මිය නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් දෙවයින පුවත්පත සටහන් කළා තියෙන්නේ.
0: එතකම අවධානය යොමු කරමු අපි ලංකාදීප පුවත්පතටද. ලංකාදීප පුවත්පතේ තොරතුරු රසක් අපි කතා බහ කරන්න සූදානම්. දවසේදී ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කළා තිබුණා මේ බැඳුම් කර කැඩූ පේරාදෙනි ඇදුරන්ගෙන් කෝටි 20ක් අය කරගෙන කියලා දවසේදී සඳහන් කළ තිබුණා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා. විදේශ අධ්‍යන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ සරසවි ආචාර්යවරුන් ලෝකයේ කුමන රටක සිටියද එම රටවල සිට ඔවුන් මෙරට සිසුන්ගේ ඉගැන්වීම මෙන්ම පර්යේෂණ කටයුතු වලට අන්තර්ජාලය ඔස්සේ දායක කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සිද්ධාන්තම් කෝප් කමිටුවේදී අවධානය යොමු වී තිබෙනවා. මේ අතර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම් කර ගිවිසුම් උල්ලංඝනය කළ අයගෙන් මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම් කර ගිවිසුම් උල්ලංඝනය කළ ඇදුරන් 2025 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 20කට වැඩි මුදලක් අය කරගෙන ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්නා. එසේම මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත්ව සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයකටම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව මෙහිදී අවධාරණය කළා කියලයි අද වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.
1: දෙවෙනි පුවත්පතේ මේ අවධානය අද සඳහන් වෙනවා මේ රියානතුරු සම්බන්ධයෙන් පිටුවක් සම්පූර්ණ පිටුවක තොරතුරු සටහන් කළ දෙනවා. කලුන්දෑව උපන්දින සාදයකට ගොස් එන විට කේද වාචකයක් දමනයායේදී යතුරු පැදිය බස එක හැපේ මවයි පුතයි මැනිලා. පුතාගේ නව හැවිරිදි පුතා ත්‍රෝහලේ කියලා තමයි අද සඳහන් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධන දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළද නේ. එතකම ඉසින් බැස්සගලදී නවතා තිබූ ලොරියක බසයක් හැප්පේ කියලත් සඳහන් වෙලා තියෙනවා. චාරුපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙන අලුයම 2:15 පමණ ඉසින් බැස්සගල රජමහා විහාරස්ථානය අසල A9 මාර්ගයේදී කිලිනොච්චේ ඩිපෝවට අයත් කොළඹ සිට යාපනය දක්වා ධාවනය කරමින් තිබූ මගින් 20 දෙනෙකු පමණ රැගත් බස් රථයක් මෙලෙසින් උළු ප්‍රවාහනය කරමින් සිටියදී නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී තිබෙනවා කියලා තමයි අද සඳහන් කළා තියෙන්නේ. එතකම අද සඳහන් වන තනමල් විල ළඟම බසයක් මහගොඩයායේදී පෙරළෙයි. අද ඒ සම්බන්ධයෙන් උතරතුරු චාරුපත් සමගිනුයි සටහන් කළ තින් මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලකන මෝර්නින් නිවුස් ඇලට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලට් හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 50යි.

0: මෙලව දසන 6 විනාඩි 54 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න විදේශ පිටුවට අවධානය යොමු කරන්න කලින් මතක් කරන්න තියෙනවා මේ අපිත් එක්ක හැමදාම විදේශ පුවත් විශ්ලේෂණය කරන චන්දන මාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා අයිබන් සුබෝදසනක් ඔබතුමන්ට
1: අයිබන් සුබෝදසනක් ගියන්
2: වෙලා අයිබන් සුබෝදසනක්
0: දනියේ උපන්දිනේ සමරුවද
1: සමරුව
0: එනගුණ අවිලකන මෝර්නින් නිවුස් අර තුලින් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබමු සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔබතුමන්ට
2: මමත් ප්‍රාර්ථනා කරනවා ඔබට සර්වපකාරයෙන්ම සාර්ථක වෙන අනාගතයකුත් එක්ක සුබම සුබ උපන්දිනයකට ආසිරි.
0: හරි. අපි යමු නංග විදේශ පිටුවට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ අපි අවධානය යොමු කරන සූදානම් මේ රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතින දැන් පහුගිය දවස්වල අපි දැක්ක සමාජ මාධ්‍ය කලඹපු වීඩියෝ දර්ශන පවා නිකුත් වෙලා තිබුණා. අර ඩ්‍රෝන යානාවක් පුද්ගලයෙකු වටා ගමන් කරමින් ඔහුගේ ඔහු පසුපස ගමන් කරමින් පුපුරා යාම පිළිබඳව වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුලින් වාර්තා වුණා. දැන් ඔන්න නැවතත් කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ ලෝකෙම රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්.
1: ඔබටම රුසියාව මේ අලුත්ම වාර්තාව තමයි රුසියාව යුක්‍රේන ප්‍රදේශයක රණවකට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් 12 දෙනෙක් මිය ගිහලා 20කට වැඩි පිරිසක් තුවාල ලැබලා තියෙනවා. දැන් මේ මුල් වරට ඇතිවෙච්ච අලුත් තත්ත්වයක් තමයි යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා රුසියාව මේ පාර ප්‍රහාර එල්ල කරේ උතුරු කොරියාවේ මිසයිල් වලින් කියලා. දැන් මිට කලනොත් එක එක අදහස් තිබුණ උතුරු කොරියාව රුසියාවට මිසයිල් සහ අනිකුත් ද්‍රව්‍ය ලබා දෙනවා කියලා. හැබැයි මේ පාර යුක්‍රේන ජනාධිපතිවරයා කෙලිම චෝදනා කරලා තිනවා ඔවුන් ප්‍රහාර එල්ල කළේ උතුරු කොරියාව නිෂ්පාදනය කළ මිසයිල් වලින් කියලා. දැන් ඒත් එක්කම බැලිස්ටික් මිසයිල් වගේම සෙබළුන් උතුරු කොරියාවෙන් ලැබිලා තියෙනවා කියලා තමයි යුක්‍රේන කියන්නේ. මීට කලිනුත් අපි සඳහන් කළා උතුරු කොරියා නායකයා සෙබළුන් පිටත් කර හැරියා කියලා යුක්‍රේන රුසියා යුද්ධයට. දැන් මේ පාර යුක්‍රේන ජනාධිපතිවරයාම ඒ සම්බන්ධයෙන් චෝදනාවක් විදිහට එල්ල කරලා තියෙනවා. දැන් රුසියාව අපට ප්‍රහාර එල්ල කරන්නේ මෙන්න මේ කියන කාරණා පදනම් කරගෙන රුසියාවේ තියෙන යම් යම් පදනම් සහිත දේවල් නිසා ඒ වගේම යම් යම් අවියවිදවල තිබ්බ යම් කාරණා හින්දා සහ බලශක්තිය වගේ කාරණා නිසා වගේම පිරිස් බලය කියන කාරණා පදනම් කරගෙන උතුරු කොරියාව සෙබළුන් 12,000ක් පමණ යොමු කරලා මීට පෙර සඳහන් වුණා. ඒ කාරණා පදනම් කරගෙන තමයි දැන් යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරන්නේ සෙබළුන් පමණක් නෙවෙයි බැලිස්ටික් මිසයිල් පවා ඔවුන් ලබාගෙන ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒ අතරතුරද යුක්‍රේන ජනාධිපති කියනවා මේ පේට්‍රියට් මිසයිල් නොමැති වීම නිසා ඒකෙන් රුසියාව ප්‍රයෝජන ගන්නවා කියලා. ඔහු අවස්ථා ගන්නවකදීම යම් ප්‍රහාරයක් එල්ල වූ සැනින් මේ කියන්නේ මේ මිසයිල් තමට නොලැබුණා කියන කාරණේ තමයි. කියන්නේ ඔහු ඊටාම උනන්දු වෙන නිසා අවශ්‍යතාව දැඩිව බලාපොරොත්තු වෙනවා ඇමරිකාවෙන් හෝ යුරෝප අනිත් රටවල් වලින් තමන්ට මේ මිසයිල් ලැබෙයි කියලා. නමුත් තාමත් නොලැබීම නිසා එල්ලවන හැම ප්‍රහාරයකදීම ඔහු ඒ පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම මේ ප්‍රහාර වලින් පේන්නේ රුසියාව සාමයට ඇති අකමැත්ත කියලත් යුක්‍රේන කියලා තියෙනවා. එහෙම කියන යුක්‍රේනියත් ඒ වගේම ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර පහුගිය දවස්වල එල්ල කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රහාර වලින් යටිතල පහසුකම් වල රටවල් දෙකේම යටිතල පහසුකම් වලට දැඩි ලෙස බලපෑම් එල්ල වුණා. දැන් පහුගිය මාසේ රුසියාව පහුගිය දවස් කීපෙම මාස විතරක් නේ දවස් කීපෙම රුසියාව බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කිරීම වැඩි කරලා තියෙනවා යුක්‍රේනයේ. ඒ නිසාම යුක්‍රේනයේ යටතල පහසුකම් වලට සහ ප්‍රදේශ වලට ඒ වගේම ගොඩනැගිලි වලට බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි පහුගිය කාලේ ඊතරම් දුරට කතා නොකලත් පහුගිය කාලේ දැරම මේ තත්ත්වය වාර්තා වෙමින් තියෙනවා සහ වර්ධනය වෙමින් පවතිනවා. ඒක දැනට වෙලා තියෙන්නේ අර එල්ල වෙන ප්‍රහාර වල වැඩිවීමක්. හැබැයි මීට කලින් යුක්‍රේනයත් රුසියාවේ යටතල පහසුකම් වලට තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වලට බරපතල විදිහට ප්‍රහාර එල්ල කළ අභ්‍යන්තරයට ඒවා පදනම් කරගෙන හෝ රුසියාව දැන් ඉතාම බරපතල විදිහට ප්‍රහාර එල්ල කරනවා. ඒක අලුත්ම වාතාවරණය තමයි උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල් පාවිච්චි කරනවා කියන එක. ඒක එහෙම චෝදනා වෙද්දී ඊයේ දවසේ වෙද්දී උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල් අත්දා බැලීමකුත් කරලා තියෙනවා ජපාන මොහොත දෙසට. එතරම් යම් ආකාරයක මතභේදාත්මක වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා ඔවුන් මේ මිසයිල අත්දා බැලීම් සිද්ධ කරන නිසා.
0: හොඳයි, බෙහෙන් ස්තුතියි ඔබතුමන්ට අද දවසේදී අපිත් එක්කතු වෙලා විදේශ පුවත් විශ්ලේෂණය කරාට. අපි යන හදන ක්‍රීඩා පිටුවට වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: ආසියානු ශූරතාවලියේ අවසන් පූර්ව වටේට පිවිසෙයි ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ ඉන්දියාවට එරෙහිව ලකුණු ශතකයක් ලබයි. අද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව ගෙනෙන්නේ. චෛරුබත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු ශතකයක් වාර්තා කරලා තියෙනවා. ඒ මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු ගණන වුණා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ. ඒකම ICC මාසයේ ක්‍රීඩිකාව නිර්දේශ අතරට හර්ෂිතා කියලත් අද තොරතුරු සටහන් වෙලා තියෙනවා ක්‍රීඩා පුවත් විදිහට.
0: අපි යනවා පත්තරවල කාටුන්ස් මොනවද කියලා ඔයාලා බලන්න.
3: කාටුන්ස්
2: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ. බන්ධනාගාර නොසන්සුන්කම නිසා ජනතාව බයෙන් කියලා සුජීවසේන සිංහ කියනවා. බන්ධනාගාරයට යන්න ඉන්න ජනතාවද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙනවා.
0: අපි අවධානය යොමු කරනවා දිවින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනියට. 88-89 කාලේ දේශප්‍රේමී සටනක් යනකොට ඔත්තු දෙන එකාට මරණය දුන්නා කියලා ලාල්කාන්ත කියනවා. ඔත්තු දෙන අයට රන්කාසි මල්ලක් දෙනවද දන්නේ නැහැ මේ පාර කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් සඳහන් කරලා තියෙන්නේ.
2: අපි ලංකාදීප පුවත්පතේ පංකජ රුවේන්දගේ සරදම් කාටුනට අවධානය යොමු කරනවා. 22 සංශෝධනය ගැන ආණ්ඩුවේ එයත් දන්නේ නැහැ කියලා බේබි කියනවා. ඒ වුණාට GL හොඳටම දන්නවනේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ.
0: අපි දිවෙන පුවත්පතේ Facebook කාටුනට අවධානය යොමු කරනවා. චාරත් වික්‍රමසිංහගේ සජිත් ගම්වලට තියෙන රැස්වීම් වලට ගිහිල්ලා කතා කරන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික් කිරීම ගැනලු. අයියෝ මෙච්චර මාතෘකා තියෙද්දි කියලාද ප්‍රශ්නාර්ථයක් එක්ක අහලා තියෙනවා. එතකම අපි හන්රාදගේ ඕකයි තත්වයේ කාටුනෙන් අද ලක්කන මෝනින් නිවුස් ඇලට් නිමා කරනවා. කාර්යවසම් සාගර කොටු කරගත්තේ එනමුත් උසාවිය අප දීලනේ ඇත්තේ ඔහු සතුටින් එද්දී දැඩි කරගෙන චිත්තේ හරියට මලගයක් වාගේයි පැලවත්තේ කියලායි අද සඳහන් කළ තියෙන රාජගේ කාටුනෙන්. ඔන්නෝකයි තත්ත්වේ කාටුනෙන් අපේ ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමි. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහණ හේ
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
9: Good morning සුදස්සනක් 7:09
10: Good morning අද ටිකක් සීතල නිකන් වැහි අඳුරක් තියෙන දවසක් වගේ එකක් තියෙනවා. මන්දනේ නේ උදේ දිනමට එහෙම එකක් දැනුණා. සවල්ෙදි කොහොම හිටන්නේ?
9: ඒ කියන්නේ වැඩට නොගිහින් ඉන්න නොඇවිත් ඉන්න හේතුවක්ද හෙව්වේ?
10: නෑ, විශ්සුද මං එහෙම කරනවා දන්නේ මං හරි ආසාවෙන්. ආගෙන වන් දෙකට නැගිටින්න දෙකට.
9: දෙකට නෙමෙයි පුතේ, 8ට නැගිට්ටත් 7ට මෙතන ඉන්න ඕනේ.
10: 8ට නැගිටලා 7ට ඉන්න.
9: ඔකේ. රස්සාව කියන එක දේවකාරිය කියලා මං අහලා තියෙනවා. ඒක මමත් විශ්වාස කරනවා. හරි. අද වහින්න වගේ. අම්මුවද රස්නේ. ඊයරෑ පාටි එකට ගියේ හින්දා ඈ. ඒව කතන්දර. මේක රස්සාව.
10: රැංගුවාමට මොකද්ද නොකිය කියන්නේ?
9: මේ නොකිය කියන්නේ රස්සාවට ඉන්න කිය.
10: දැන් ඊය වංග ආපු නැති එකට ආට රිදුනද? රිදුන. සාමාන්‍යයෙන් පාළුවෙන්නේ හිටි.
9: මේ රස්සාවට එනවා මං හැමතිස්සෙම වෙනවා දවස් 365න් 64ක් විතර මම එනවනේ.
10: එනවනේ.
9: හරි. හරි දැන් ඒක පැත්තකින් තියන්න මතක තියාගන්න ජොබ් එක කියලා කියන්නේ ඔබේ හෙට දවස මේ යහපත් කරන එහෙම නැත්නම් ඔබ හෙට ජීවත් වෙනවද කනවද බොනවද අඳිනවද කියන එක
10: තීරණය
9: කරනවා අද දවසේ ඒක අප කිරීම කරන්න වෙනවා හරි මේ අපි හැමෝම ආසයිනේ කතන්දර අහන්න ලෝකයේ අලුත්ම ප්‍රවණතාව තමයි අලුත්ම නෙවෙයි මේක ඈත අතීතයට ගියත් එහෙමයි මේක මේ එක්තරා විදියක සමීක්ෂණ කණ්ඩායමක් යම් අධ්‍යයනයකින් හොයාගත් එකක් ඒගොල්ලෝ කියනවා සමාජයේ හරි ආසයි කියලා යම්කිසි නිකම් මනංකල්පිත කතා අහන්න.
10: සුරංගනා කතා.
9: ඔව්. දැන් ඉස්සර කාලේ අපිට තිබ්බනේ පොඩි කාලේ අපි අහලා තිනෝ අන්දරේගේ කතා. ඊට පස්සේ සෙන් කතා. ඊසොප්ගේ උපමා කතා. ඊට පස්සේ ජාතක කතා.
10: ඔව්.
9: ඔය වගේ එක එක නේ ගැමි ජන කතා. ඔය වගේ එක එක කතා අහනවනේ.
10: රජ කතා.
9: ඔව් අන්නේ හැම කතාවක්ම සැබෑ ලෝකේ සත්‍ය සිදුවීමක් නෙවෙයිනේ.
10: ඔව්.
9: මනං කල්පිතයක්. එහෙම නැත්නම් කල්පිතයක් මොකක් හරි ඔස්සේ ගොඩ නගපු එකක්. මෑත කරපු සමීක්ෂණිනුත් අම්බෙලා තියෙනවා හොයාගෙන තියෙනවා නූතන ලෝකේ මිනිස්සුත් හරි ආසයි ඒ වගේ කතා මත පදනම්ව තමන්ගේ දැනුමට සමහර විට තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න කියන. ඒ නිසා ගොඩාක් වෙලාවට හොඳ කතිකෙින්ට තියෙන ආකර්ෂණය වැඩි කියලා කියන. ඒ කියන්නේ බොරුවක් වුණත් මවලා දෙන්න පුළුවන්. හොඳ කතිකෙෙක්ට බොරු මවන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් ඒ කාලේ දැන් අපි අහලා අපි ගත්තොත් එහෙම කතාවක් ඒ කාලේ ඔන්න මෙහෙම කතාවක් කියනවා. එකමත් එක කාලෙක එළුවෙක් හිටියා. ඒ එළුව දවසක් ඒ ගමේ හිටපු තව කවුරු හරි මොකෙක් හරි සතෙක් හම්බෙලා මෙහෙම කිව්වා. එතකොට ඒ කාලේ මිනිස්සු ප්‍රශ්න කරේ නෑ එළුව කොහොමද වන් කතා කරන්නේ. අවසානයේ මේ කතාවෙන් ගන්න තියෙන දේ තමයි ජීවිතේට අපි එකතු කරගත්තේ.
10: ඔව්.
9: අපි ගොඩාක් ජාතක කතාවල එහෙම
10: තියෙන.
9: නේ?
10: ඔව් ඔව් ඔව්.
9: මෙයා ගිහිල්ලා මෙහෙම කිව්වා. අලියා මෙයාට වටුකුරුල්ලට මෙහෙම කිව්වා. ඔය වගේ එකෙක් කතා තියෙන. අන්න ඒ වගේ. හැබැයි අද සමාජයේ ටිකක් ඔය කතාව ඇතුළේ තියෙන දේවල් ප්‍රශ්න කරන්න අරගෙන තියෙන. ඒ කොහොම වුණත් අවසානයේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි දෙයක් දැනගන්නකොට යම් කිසි කතාන්දරයක් ඔස්සේ ඒක අහන්න තමයි වැඩි නැඹුරක් එහෙම නැත්නම් කැමැත්තක් තියෙනවා කියලා
10: කියන්නේ.
9: ඒ නිසා අපිත් හැමදාම මෙතනවිලා කතාන්දර කියමු.
10: ඔයගොල්ලෝ හැගෙදී ඉන්න.
9: ලංකාවේ මාධ්‍යවලත් මේ කන්සෙප්ට් එක තමයි ගොඩාක් වෙලාවට මේ කාලේ මේ කරන්නේ. يعني අපි හිතමු ට්‍රම්ප්ගේ කතාවක් කියලා.
10: ඔව්.
9: ඒකත් කතා ස්වරූපයෙන්, නාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම.
10: ම්ම්.
9: ඔය දැන් ලංකාවේ ස්ටේජ් ඩ්‍රාමා වල එහෙම මේ කතාව ටිකක් සැරටම කරනවා.
10: ම්ම්.
9: කියන්නේ කියන්න ඕනේ පණිවිඩේ නේද?
10: රස කරලා.
9: ඔව්. අතින් උද්දාලා. කොහොම හරි.
10: බුල් දාලා. අහන්නේ නාස හිතන විදිහට කියන්නේ.
9: ඉතින් ප්‍රේක්ෂකයා සහ රසිකයා කියලා කියන්නේ කොමනත් ඔය ඒක ඇතුලේ තියෙන සෞන්දර්යයත් එක්ක මුසු වෙච්ච දෙයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්.
10: ඔව්.
9: ඉතින් අපි විශ්වාස කරනවා ශ්‍රාවකයා කියලා කියන්නේ එහෙම කෙනෙක් කියලා. 7:12 වෙලාව. එhmenan අපි 10 වෙනකන් ඉන්නවා ඔබත් එක්ක.

0: වෙන්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: 7 විනාඩි 19යි. මම දැක්කා මේ ළඟදි පාරේ ගහලා තියෙන බෝඩ් එකක්. ඔයාට තේරෙනවද?
5: මොකද්ද?
4: ඔව් කතා කරන්න ඕනේ.
5: මොකද්ද?
4: SpaceX හඳේ වැදුනේ. හරි. කියලා මේ යම් සන්නාමයක් දාලා බ්‍රේක් පෑඩ්ස් නොදැම්ම නිසා කියලා.
5: හා?
4: يعني බ්‍රේක් පෑඩ්ස් විකුණන අල්ප ක්‍රමය.
5: හරි.
4: SpaceX හඳේ වැදුනේ. අපි දාමුකෝ මොකක් හරි AR බ්‍රේක් පෑඩ්ස් කියලා.
5: ඔව්.
4: නොදැම්ම නිසා. ඉතින් මාකටිං ස්ට්‍රැටජි කියලා කියන්නේ හරි අරුම පුදුම දෙයක් නෙවෙයි. මේ සාමාන්‍ය ලෝකේ තියෙන දේවල් එක්ක තමයි ඒගොල්ලෝ තමන්ගේ පාරිභෝගිකීන්ට ආමන්ත්‍රණය
5: කරන්නේ.
4: මේවා මේ රොකට් සයන්ස් නෙවෙයිනේ. හැබැයි මේ කාලේ තියෙන ලොකුම මාතෘකාව තමයි ඔය ගිහිල්ලා හඳේ වැදිච්ච කතාව. අභ්‍යවකාශ යානයක් ගිහිල්ලා නේද?
5: ඔව්.
4: හඳේ එක පැත්තක වැදුනා කියලා ගියේ නිකන් මේ නිවුස් එක.
5: ඔව්.
4: අන්න ඒක තමයි මේ වෙලාවේ මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. බෝඩ් එක ලියලා පාරේ තියලා කඩේ ඉස්සරහා. ඉතින් මේක දන්න අය දන්නවා. ඒ කොහොම වුණත් මේ මාකටිං වලදී මේ වගේ ආකර්ෂණීය දේවල් පාවිච්චි කරනවා.
5: ඔව් ඔව්.
4: සාමාන්‍යයෙන් අපි දන්නවා කඩේට ගියාම කඩේ මුදලාලි එයා කතා බහ කරන විදිහ. සමහර විට කඩේ ඇතුළට එනකොට තියෙන අර අපි කියන්නේ එයා ෆ්‍රෙෂ්නර් එකේ සුවඳ. ඊට පස්සේ එයා කන්ඩිෂනර් එකේ තත්වය.
5: ඔව්.
4: ඔය ගොඩාක් ෂොපින් මෝල් වලට ඇතුළට යනකොට AC එක හරහා අපිට දෙනවා මාර ෆීල් එකක්. ඒක බිල් එකකින් කොහොම හරි ඒගොල්ලෝ අය කරගන්න.
5: ඒක වෙනම කතාවක්.
4: හරි. ඒ වගේ ගොඩාක් වෙලාවට ඉතින් ওই මාකටිං කියන එක දවසින් දවස අප්ඩේට් වෙනවා සහ අපි හරි ඉක්මනට අහුවෙන එකක්. හැබැයි මිනිස්සුන්ට හොඳ දෙයක් දීලා හොඳ ප්‍රොඩක්ට් එකක් දීලා කීයක් අය කරත් කමක් නැහෙනේ. අපි කියන්නේ ගාණ ප්‍රශ්නයක් නෑ සර්. මේ මාත්‍යෝ අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් ඕනේ.
5: ක්වොලිටි එකක් නා.
4: රයිට්. රයිනෝ රූෆින් කියලා කියන්නේ ගානත් ඔයාට ඉතාම සාධාරණ මිලකට දෙන්නේ. ඒ වගේම හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ ක්වොලිටි ෂීට් එකක් ඔයාට දෙනවා රයිනෝ රූෆින් කියන නමින්.
5: ඔව්.
4: දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එකව දාන්නෝ මේ කාලෙට ගැලපෙන්න විශේෂයෙන්ම මේ ඉදිරියේදී එන්න තියෙන එල්නිනෝ එකට ලෑස්ති වෙන්න. උණුසුම් කාලගුණයට ලෑස්ති වෙන්න. ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට මේකේ උණුසුම නොදැනෙන්න නේද? මැටි ලේයර් එකක් තියෙනවා ෂීට් එකේ ඇතුළ පැත්තේ.
5: ඒ වගේම ඒ ලේයර් එකෙන් අලුත් පෙනුමක් ලැබෙනවා වගේම තමයි මේ ෂීට් එකේ එළියෙන් තියෙන ජලවිකර්ෂක ආලේපනයක්. ඉතින් කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, කළු වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නෙත් නැහැ, පරණ පෙනුමක් එන්නෙත් නැහැ. හැමදාම අලුත් විදියට පෙනුම තියාගන්නත් පුළුවන් වගේම කොච්චර වැස්සත් ශක්තියෙන් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරලා දෙනවා.
4: ඒ රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරේ වසර 60ක විශ්වාසයත් එක්ක. ඒ වගේම මතක් කරනවා මේ වෙලාවෙම අපි ඔයාට ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අවුරුදු 77ක් තිස්සේ ලොකු බල්ටි ගහලා නෑ, ටීවී වල ඇඩ් දාලා, රේඩියෝ වල ඇඩ් දාලා,
5: අතර
4: සෝෂල් මීඩියා මුකුත් කළා නෑ.
5: ඒක රඟන්නේ නෑ
4: නේ. ඔව් රඟන්න කාලෙකුත් නෑ. දැන් ඒ කාලේ සෝෂල් මීඩියා නෑ, ටීවීත් නෑ. අවුරුදු 77ක් ආපස්සට ගියාට පස්සේ නේද ගෙවල් වල ටීවී තිබ්බේ
5: කී දෙනාටද නේ?
4: ඉතින් අන්න ඒ නිසා ඒ වගේ කාලෙක ඉඳලා ඉතාම ඉහළ විශ්වාසයක් ප්‍රොඩක්ට් එකෙන්ම තමයි මේගොල්ලන්ගේ විශ්වාසය හැදුනේ. හොඳ ප්‍රොඩක්ට් එකක් දුන්නා ක්‍රිමිරාජ කියන නමින්. නිෂ්පාදන ගණනාවක් තියෙනවා ක්‍රිමිරාජ නිවසින් නිෂ්පාදනය කළ වෙළඳපොළට තියෙන.
5: හන්දි තෛලයේ තියෙනවා, ඔයාගේ හන්දි පතුරු දාවක් එහෙම තියෙනවා නම්, ඒ වගේම මුනි පිම්පල්ස් තියෙනවා නම්, කුරුලෑසෝය කියලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. එතකොට උගුරේ තියෙනවා නම් මොනා හරි ආබාධ, වැල්මේ පැණිය තියෙනවා. එතකොට ආට හෙම්බ්‍රේසාව උණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව තියෙනවා. එතකොට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් සඳුන් පැණිය තියෙනවා. මේ වගේ තව ගොඩක් නිෂ්පාදන ඔයාට ක්‍රිමිරාජ නිවසින් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ වෙළඳ සැලට හරි ෆාමසියකට හරි නැත්නම් ගෙදරටම හරි ගෙන්ව ගන්න ඕනේ නම් 0112 753 889 කියන අංකයට කතා කරන්න පුළුවන්.
4: පැලොත්ත කිරිවීදුරුවක රස වා දන්නවා. දවස පටන් ගන්නකොටම වාගේ සාමාන්‍ය දෛනික ආහාර රටාවේ පළවෙනියටම කිරි වීදුරුවා. ඊට පස්සේ උදේට මොන හරි කනවා ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලා.
6: ඊට
4: පස්සේ දවල්ටත් මොන හරි කනවා රෑට තමයි පොඩ්ඩක් කොත්තුවක් පරාට එකක් ඒ වගේ එකට යන්න. හරි දවස පටන් ගන්නකොට මොන කිරි වීදුරුව ලාංකීය අභිමානයත් එක්ක අපේ රටේ නිෂ්පාදනයක් විදිහට වබොන්නේ. ඒ පැල්වත්ත කියන නමින් ඔයා දන්නවා සුපර් මාකට්ස් වල ඒ වගේම පොඩි ගේ ළඟ තියෙන කඩේ ග්‍රොසරි එකේ අවුට්ලට් වල මේ හැමතැනම දැන් ඔයාට පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. 100%ක් නැවුම් කිරි වීදුරුවක රස බලන්න පැල්වත්ත කියන නමින්.

0: හතයි විනාඩි 28යි වෙලාව. ලස්සන කවියක් දැක්ක මෙන්න මෙහෙම එකක්.
1: මොකද්ද?
0: මැල්ලුමට ඇඹුල් මදිනම් ඒ තාත්තා බීපු දිනේකි. මාළුවට ලුණු වැඩි නම් ඒ අම්මා හැඬූ දිනේකි. බල්ලාට බත් මදිනම් ඒ අපි හැමෝම සතුටු වූ දිනේකි. මාර ලස්සනේව හිතෙනව නේද මේ කවියන්ට?
1: අතත්
0: ඔය ගෙදර තියෙන ප්‍රශ්න ටික ගෙදර මේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැහැනේ හැම එක. මැල්ලුමට ඇඹුල් නැති වුනහම තාත්තා බීලාවහම දෙයි කෑල්ල ඔළුවේ ගෑව කියලා හිතෙන්නේ
1: නැහැනේ.
0: ඔය වෙරි වෙච්ච
1: එක ගැඹුරටම හිතන්නේ
0: නැහැනේ. අපි දන්නවා ඒක. ඒක කවියකට ගියෙන්න තරම්
1: නේ.
0: ඊට පස්සේ මාළුවට මේ ලුණු වැඩි උනේ අම්මා අඬපු හින්දා කියලා. බල්ලට බත් මදිනවා කියලා කියන්නේ ගෙදර හැමෝම හොඳට කාලා කියලා.
1: කාලා බීලා ඉන්න දවසක්.
0: හරි. මේක ලස්සන කවියක්. එහෙම කවියෝ ඉන්නවා ලංකාවේ කවුරු හරි තරුණ පරපුරේ කවියෙක් ලියපුවා මට යාගේ නම හම්බුනේ නැහැ. ඒ කොහොමුණත් මේක තමයි තත්ත්වය. අපිටත් එහෙම හිතෙනවා. හැබැයි අපිට ඒක කවියක් කරගන්න වෙලාවක් නැහැ. අපි කාර්යබහුල පිසීනි මාර දේවල්. සමහරු කියන්නේ පිස්සු ධනෙ අපිට ඔය වව කර කර ඉන්න වෙලා තියෙනවා.
1: වෙලාවක් නැහැනේ.
0: නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. සින්දුවක් අහන්න වෙලාවක් නැහැ. හරි, ඉතින් කාර්යබහුලයි. මොකද මේ අපි හැමෝම නේද සල්ලි පස්සේ දුවන්නේ. මොකද සල්ලි නැත්තම් කවුරුත්
1: නැහැ. නැහැ. එකත්
0: ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දවසේ ටිකට් කීපයක් දිනුම් ඇද්දා. අපි බලමු වාසනාවන්ත ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය බලනකොට ඔයා ගන්න වාගේ ටිකට් එක අතට අරගෙන බලන්න අද දවසේ ඔයාට මේ සුපිරි ජයග්‍රහණය හිමි වෙලාද කියලා. අපි බලමු ඊයේ දවසේ දිනුම් ඇද්ද ලොතරැයි වල අපි මුලින්ම බලන්නේ මෙන්න මේ ලොතරැයිය. ඒ කියන්නේ සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගමු. සුබ දවසක් ලොතරැයියේ සුබ දවසක් කියන්නේ මිතුන ලග්නයේ ජයග්‍රාහි ලග්නයේ ජයංක අංක 44, අංක 60 සහ අංක 62. එවැගේම NLB ජය ලොතරැය්‍ය F අක්ෂරයත් එක්ක අංක 1, අංක 5, අංක 5 සහ අංක 8. අද සම්පත ගත්තනම් ඊයේ දවසේ දිනුම් මැද්ද මෙන්න අංක ටික. අංක 8, අංක 8, අංක 2, අංක 8, අංක 8, අංක බිංදු, අංක 2, අංක 8, අංක 8 සහ ඉසෙඩ අක්ෂරේ. හඳහන ලොතරැය්‍ය ධනු ලග්නයත් එක්ක අංක 19, අංක 28, අංක 30, අංක 51. ධන නිදානය ගත්තනම් M අක්ෂරයත් එක්ක අංක 5, අංක 7, අංක 21 සහ අංක 55. මෙගා පව ලොතරැය්‍ය G අක්ෂරයත් එක්ක අංක 11 ප්‍රසාද අංකය. ජයංක අංක 4, අංක 5, අංක 32 සහ අංක 73. ගොවිසෙත H අක්ෂරයත් එක්ක අංක 3, අංක 21, අංක 40 සහ අංක 41. අවසාන වශයෙන් මහජන සම්පත ඉසෙඩ අක්ෂරයත් එක්ක I නෙමේ ඉසෙඩ අක්ෂරයත් එක්ක අංක 1 I නෙමේ හරි ට්‍රැක් ෆයිනෝ අංක 1, අංක 7, අංක බිංදුව, අංක 2, අංක 8 සහ අංක 8. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්නේ බැලුවේ. දැන් අපි කියන්නම් ඔයාට අද දවසේ මේ දවස්වල ටිකට් එකක් ගන්නවා නම් රුපියල් 40කින් කරන්න පුළුවන් දේවල් සෑහෙන දේවල් ටිකක් ජාතික ලොතරැයි මණ්ඩලයේ කරනවා. විශේෂ මතක් කරනවා මේ පුංචි රුපියල් 40 තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ රටේ සංවර්ධන කාර්යයන් සඳහා රජයේ කාබද්ද අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල, ජාතික වකුගඩු අරමුදල වගේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දායකත්වය දෙන්නේ. දැන් මේ දවස්වල තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. තමයි ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිජාලේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාත් මේ ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒකට ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මේ සඳහා ලබා දෙනවා දායකත්වයක්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහත්තයා, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ අනෙකුත් ඉහළ නිලධාරීන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා ඇතුළු පිරිස මේ මූල්‍ය දායකත්වයේ පිරිනැමීමේ අවස්ථාව පහුගිය දවසක සිද්ධ වුණා මේ අයගේ සහභාගීත්වයෙන්. ඉතින් රුපියල් 40කින් කරන දේවල් ඔයා හිතනවා රුපියල් 40කින් මොනවද කරන්න පුළුවන් කියලා? සෑහෙන දෙයක් කරන්න පුළුවන් රුපියල් 40කට.
1: දිනමක් තිබ්බා හෝ නැතා ඔයා රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වයක් ලබා දීලා තියෙනවා.
0: ඔය නිසා ඒ ගැන සතුරු වෙන්න පුළුවන් අපිට පුළුවන් විදියට අපි ඉතින්

0: කොච්චර මේ මොනවා කාලබීලා මොන විදියට ව්‍යායාම කරලා හිටියත් අවුරුදු 156යි උපරිම මිනිස්සෙකුට ඉන්න පුළුවන් කියලා හොයාගත්තා.
1: හරි.
0: වයස අවුරුදු 156යි.
1: ඉන්න පුළුවන් උපරිම.
0: අනාගතයේදී වෛද්‍ය විද්‍යාව මගින් මේ වයස්ගත වීමට හේතු වන හැම කාරණයක්ම ඒකටම හැම දෙයකටම විසඳුම් හොයාගත්තත් ඒගොල්ලෝ කියන 156යි ඉන්න පුළුවන්.
1: ඊට වඩා නම් ඉන්න බෑ.
0: හරි. මිනිස්සුෙකුට ජීවත් විය හැකි උපරිම කාල සීමාව ගැන විද්‍යාඥයන්ගේ මතය ඕක තමයි. අපි හැමදාම අපි හිතන් ඉන්නවනේ අපි මැරෙන්නේ නැති මිනිස්සු කියලා.
1: ගොඩාක් අය හිතනවා හැම අමරණීයයි කියලා.
0: මයිකල් ජැක්සන් ගත්තම වයසට යන එක නවත්තන්න මොනවද නොකලේ? අපේ කාලෙත් අපිට හම්බෙන යාළුවෝ එහෙම ඉන්නවා. වයස යන එක කන්ට්‍රෝල් කරන එක එක විදියට නේ.
1: ඔව්.
0: එක එක ඒවා බොනවා, එක එක ඉන්ජෙක්ෂන් ගන්නවා, පිටි ගන්නවා. ඊට පස්සේ මොනවා හරි. හරි. ඉතින් තරුණ බව රැකගන්න.
1: ඔව්.
0: තරුණ බවම නෙමෙයි මේකෙදි කියන්නේ වයස්ගත වීම වළක්වා ගන්න. හරි. කොහොම කරත් 156 මැරෙනවා කියන එක NPJ ඔය මේ සංගරාවේ පළ වෙලා තියෙන විද්‍යාඥින්ගේ මතේ. ඉතින් අර මේකෙදිම කියනවා තව එක කතාවක් මේ කාලයත් සමග එකතු වෙන සදාකාලික DNA හානි ලෙස සැලකෙන දේවල් ටිකක් තියෙනවා. ඒවා හැර අනෙකුත් සියලුම වයස්ගත වීමේ ක්‍රියාවලීන් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒවෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා කියනවා. මේ අවසාන මේ ප්‍රතිඵලය 156යි. මොනවා කරත් මොනවා අයින් කරත් මොන විදියට ජීවත් වුණත් අන්තිමට 156යි. මේකේ දීලා තියෙනවා යම් කිසි මේ ඒ කියන්නේ ආයු කාල මෙන්න මෙහෙම ගත්තම නිකන් පරාසයක්. 156යි 146යි අතර කියලා. ඇතැම් විට ඉතාම කලාතුරකින් දශම බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි එකක් වගේ එක්කෙනෙක් 194ක් විතර ඉන්න පුළුවන් කියලා කියනවා. අන්න එයා වෙන්න නම් ඔයා ට්‍රයි කරන්න නේද? ඔයා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඔයාගේ ජීවිතේට එකතු කරගන්න දේවල් උදේ කෑම, දවල් කෑම, වේල් තුන. ඊට අමතරව ව්‍යායාම ටික. ඊට අමතරව ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඇල්කොහොල් වගේ දේවල් නේ ජීවිතෙන් අයින් කරන්න.
1: ඔව්.
0: දුම්බීම වගේ දේවල් ජීවිතෙන් අයින් කරන්න.
1: ඔව්.
0: අඩුම තරමේ අවුරුදු 75ක් 100ක් ඉන්නවත් මේ ටික කරන්න එපා. නේ?
1: හා.
0: අපිට 150 පැත්තකින් තියමුකෝ. දැන් අද කාලේ අඩු වයසින් මැරෙන්නේ නේ?
1: ඔව්.
0: දැන් බලන්න මද්ද්‍රව්‍යට ගොදුරු වෙන ප්‍රතිශතය. දැන් ඊයේ මම දැක්කා උපකාරක පන්ති වලට බෙදන්න ආපු මද්ද්‍රව්‍ය වගේ මේ විකුණන්න ඇවිල්ලා ඒක අහුවෙච්ච එහෙම නැත්නම් ඒ වැටලීම කරලා ඒක අල්ලගෙන තිබුණා. ඉතින් මේ වගේ මේ විෂ මද්ද්‍රව්‍යත් එක්ක අපේ තාරුන් නිසා වැඩි හිටියෝ ගොඩාක් වෙලාවට දැන් සම්බන්ධයි.
1: ඔව් දැන් අර මේ පත්‍රෙත් තිබ්බ මේ කෑම පාසල් දෙකක මේ කුඩු දාලා දෙලා කියලා.
0: දැන් අපේ
1: යාළුවා ඉරකෙතරට
0: අපේ යාළුවා මම දැක්කා ඒක වීඩියෝ එකක් දැක්කා අල්ල ගන්නවා. දැන් මේ ඔය අපේ යාළුවුණත් පාටියක් ඕගනයිස් කරනකොට පාටිය ටිකක් යනකොට රෑ 1-2 වෙනකොට පාටි ඉන්නවා සමහරු මෙහෙමයි. මේ මරු වැඩක් තියෙනව කරමුද? මොකක්ද? මේ පොඩි මෙව්වැකක් තියෙනව. මොනවද? හෙරොයින් පොඩ්ඩක් තියෙනව. ඔය දැන් සමහර ගොඩක් පාටි ලෝක තියෙනව. මේ ටැබ්ලට් එකක් තියෙනව. අරක මේක කියලා එක එක නම් වලින් කියනවා. හෑෂ් කුෂ් නේ. ඊට පස්සේ එක එක පොඩි නම් නිකන් ප්‍රසිද්ධ කරන්න ඕනේ නැහැ. හැබැයි මේක දන්නවා. හරි. එක එක විදියට මේ පාටියට ගේනව අර විෂ මද්ද්‍රව්‍ය. මේ සාමාන්‍ය බියර් එකක් බීලා සිගරට් එකක් බීලා හිටපු අය. ඒක වැරදි. ඒකත් වැරදි. නමුත් එතනින් එහාට ගිහිල්ලා නේද? රටම මේ කියන අවුලේ දැන්
1: තියෙන්නේ.
0: ඉතින් ඒකෙන් ගලව ගන්න තමයි රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
1: ඉතින් ඒ ජාතික වැඩසටහනට හානිකර මද්ද්‍රව්‍ය භාවිතය, මද්ද්‍රව්‍ය ජාවාරම් සහ බෙදා හැරිම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි මේ අපේ රටේ පුරවැසියෙ විදිහට, දෙමව්පිය විදිහට, ගුරුවරු විදිහට, යහපත් මිතුරු විදිහට මේ වැඩසටහනට උපරිම දායකත්වය ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඔයාට තේරෙනවා නම් ඔයාත් ළඟකදී ඉඳන් වෙන්න මේ දේවල් වලට චුට්ට චුට්ට චුට්ට චුට්ට ඇබ්බැහි වෙනවා කියලා. හැබැයි ඔයාට හිතනවා නම් ආපහු පරණ ජීවිතයට ගිහිලා ජීවිතය ආය අලුතින් හදාගන්න 19:27 කියන නම්බෙකට කෝල් එකක් දෙන්න. මොකද ඔයා අද ගන්න මේ හොඳ එක තීරණයක් හින්දා හෙට දවසේ මුළු ජීවිත ගණනාවක්ම අපිට වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. 19:27ට තමයි ඔයා කතා කරන්න ඕනේ.
0: ඒ වගේ මතක් කරනවා මේ වෙලාවෙම අපි මේ වයසත් එක්ක තව ලිඩ රෝග ටිකක් තියෙනවනේ අපිට එන.
1: ඔව්.
0: දැන් ඔය මද්රව්‍ය කියන එක අපි පිහින් ඇඟට දාගන්නේ වනේ සාමාන්‍යයෙන් අවුරුදු 40 විතර එනකොට අපිට එනවා හන්දි පත් ෘතාව අපේ ජොයින්ට්ස් රිදෙන්න ගන්නවා
1: ඔව්
0: ඒක එක දේවල් කරනවා අපි තෙල් බෝතල් ගණන් ගාලා
1: තියෙනවා
0: නේ
1: සමහර කිටු උදේට නැගිට ගන්න බෑ ඉතින්
0: ඔව්
1: වැඩ කරන්නේ නැඟ
0: එක දිගට වැඩ කරන කෙනෙක් හිටගෙන ඉන්න කෙනෙක් එහෙම නැත්නම් ක්‍රීඩකෙක් එහෙම නැත්නම් ඔය ශල්ලි කර්මයකින් පස්සේ සුවය ලබන කෙනෙක් ඔය වගේ එක දිගට දැන් කම්පියුටර් එකේ සමහරට වැඩ
1: ඔව්
0: වාගේ වෘත්තියත් එක්ක හැදෙන රෝග ටිකක්
1: තියෙනවනේ
0: ඔය ඒ වගේ පේන් එකක් එහෙම තියෙනවා නම් අපි වාඩ යෝජනා කරා ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්
1: ඔව්
0: ඉතින් මේක රුපියල් 1920යි 100%ක් විශ්වාසයෙන් කියනවා මේක ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
1: ඉතින් ඒ හින්දා ගඳක් තියනවා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ බය වෙන්න ඕනේ නැහැ මේක පාවිච්චි කරන්න. මේක ආලේපනයක් හැබැයි තෙල් එකක්වත් ක්‍රීම් එකක්වත් නෙවෙයි 1920කට ඔයාලට මිලදී ගන්න පුළුවන් විශ්වාසවන්තම නිෂ්පාදනයක් තමයි ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
0: ගඳක් නැහැ කියලා කිව්වේ ප්‍රසන්න සුවඳයි කියන එක. ප්‍රසන්න සුවඳක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට ඕන තැනක මේක ගාගෙන යන්න පුළුවන්.
1: ගෑවා කියලා හොයන්නත් බෑ.
0: ඔව් ෆැරක් එකේ මේක අධ්‍යයන මගින් තහවුරු කරගත්ත මේක හරියටම හරි කියලා. ෆැරක් කියලා කියන්නේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. ඉතින් විශ්වවිද්‍යාල පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා ඒ විද්‍යාඥයෝ සම්බන්ධ කරගෙන නේද?
1: ඔව්
0: ඒකට දැනුම තියෙන අය සම්බන්ධ කරගෙන මේ ගැන තහවුරු කරගෙන තියෙනවා පරීක්ෂණ වලින්. ඉතින් මේ සියල්ල එක තමයි ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්නේ. ඔයාලට මතක් කරනවා ඔයාට මේක ඕනේ නැති වෙන්න පුළුවන් දැන්.
1: ඔව්
0: හැබැයි ඕන කෙනෙක් නේද?
1: ඔයා ළඟ ඉන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්න පුළුවන්.
0: දන්න කෙනෙක් හැමදාම මේ ඔය ජොයින්ට්ස් පේන් නිසා දුක් විඳිනවා නම්
1: ඔයාලට
0: පුළුවන්කමක් තියෙනවා යාට මෙන්න මේ ගැන කියලා මේ යෝජනාව කරන්න.
1: රෙකමන්ඩ් කරන්න මේ ප්‍රොඩක්ට්
0: එක. 1920 නේ අරගෙන ගිහිල්ලා දුන්නත්
1: කමක් නැහැ.
0: හැබැයි මේක ගාන විදිහක් තියෙනවා. ඒක ගාන තියෙන මේ පත්‍රිකාවේ තියෙන උපදෙස් වලට අනුව ගාන.
1: ඔව්.
0: අද ගාලා තව සතියකින් ගාලා මේක හරියන්නේ නැහැ. ඒ ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. ඉතින් ෆාමසි වල සුපර් මාකට්ස් වල ඕනම තැනක මේක ගන්නවට අවස්ථාවක්

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: හතයි විනාඩි පනස් පහයි වෙලාව දැන් මේ දවස්වල
1: මොකද
0: දැන් ඔන්න ඔන්න එන්න එන්න මෙව වෙනවා
1: මොනාද මෙව වෙන්නේ
0: පායන්න පටන් ගත්තා
1: ඔව්
0: දැන් ওই පොඩියට නිකන් ලාවට වැස්සට පහුගිය දවස්වල
1: ඒ අපිව රවට්ටන්න
0: ගංගා වතුර තිබ්බ පැත්තනේ කි මේ මම මේ කියන්නේ කොළඹ වට
1: කොළඹ කොළඹ
0: විශේෂයෙන්ම මේ ඔය නුවරඑළිය හැටන් පැත්ත නෙවෙයි මම මේ කියන්නේ වටවල පැත්ත නෙවෙයි මේ පැත්තේ අපි ආගෙන ඉන්නවනะ කොයිද මිනිස්සු ලාවට වැස්සේ කියලා මගෙන් අහයි
1: ඔව්
0: එහෙම නෙවෙයි මේ මේ
1: අපිට අපිට අපිට
0: ඊරත් මේ පැත්තට පොඩි පොදයක් වගේ නියම් පින්නක් වගේ එකක් ගියා හරි දැන් ඒ කියන්නේ එල්ලිනෝ එක පටන් ගත්ත වෙන්නත් පුළුවන් නේ
1: ඔව්
0: ඒ ඔක්කොම එක ඉතින් අපි මේ පොඩක් අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ටිකක් වැඩිපුර වතුර බොන්න වැඩිපුර දාඩිය නේද පිට වෙන්න ඒ අවශ්‍ය කරන විදියට ශරීර මේ ශරීරේ පවත්ව ගන්න අවශ්‍ය කරන වටපිටාවකින්ද මොකද ඉස්සරහට ටිකක් අමාරුම කාලයක් ඉන්නේ දැන් මේ වෙනකොට යුරෝපේ සෑහෙන පිරිසක් අධික රස්නේ නිසා මේ යනවා
1: ඔව්
0: ඒවෙන් ගැලවෙන්න විවිධ දේවල් විවිධ උපක්‍රම පාවිච්චි කරනවා රටවල් මාරු කරනවා ගම් මාරු කරනවා එහෙමත් තියෙනද අපිට කො අපි කියලා කොහෙ යන්නද නේ
1: හදාගත්ත දේවල් දාලා
0: ඔව් මේක කෙන්‍යාව වගේ වුණත් නේ අපිට ජීවත් වෙන්න වෙනවා
1: ඔව්
0: හරි ඒ කොහොම වුණත් අපි ඊළඟ පැයට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා ඒ තමයි ගොඩක් අය අපෙන් අහනවා මේ මේ අපිත් එක්ක ඉන්න ටෙක්ලා දෙන්නෙක් ඉන්නවනේ
1: ඔව්
0: එකක් තමයි ලෙන්ස් ටෙක්
1: ඔව්
0: අනිත් එක කියනවා ඩීප් ටෙක්
1: ඩීප් ටෙක්
0: මේ දෙන්නටම ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි දැන් ඔය එල්ලිනෝ එකක් එනවා කියපු ගමන් අපිට ඊළඟට ඉස්සරහට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔය දැන් වැව් එහෙම හිඳිලා දැන් ගංගා හිඳිලා නේ ජල විදුලි බලාගාරවල ප්‍රශ්න එනවා
1: ඔව්
0: ඊට පස්සේ ඉදිරියේදී විදුලිය කපන්න ඉඩ තියෙනවා අපි මේ කියන්නේ කපනවා කියන එක නෙමෙයි වෙන්න පුළුවන්
1: දෙයක් වෙන්න පුළුවන්නේ
0: එහෙනම් ඒවට අපි ලෑස්ති වෙන්න ඕනේ හිරු එළියම අනිත් පැත්තට අපිට විදුලිය බවට පත් කරගන්න හිරු එළියම අපේ අවශ්‍යතාවය වෙනුවෙන් දැන් වෝටර් පම්ප් එකක් වගේ නා
1: නේ
0: ඔව් දැන් වෝටර් පම්ප් එක සෝලා වෝටර් පම්ප් එක ඩීප් ටෙක් එක හඳුන්වා දීලා තියෙනවා ඒ නිසා ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඔන්න දැන් මේ වෙලාවේ සෝලා සිස්ටම් එකකට යන්න දැන් ඔය ඩීප් වෙල් වෝටර් පම්ප් එක
1: ඔව්
0: දැන් ඒක ගැන කිසිම අයිඩියාවක් නැති වෙන්න පුළුවන් ඔයාට ඒ තියෙන තත්ත්වයන් එක්ක ජලය ගන්න ඕනේ කොච්චර දුර ප්‍රමාණයකටද මොන වගේ ගැඹුරක් තියෙනවද ඒ පිහිටීම් මනම් ඔක්කොම බලලා ඒ අවබෝධය අරගෙන ඕක සවි කරගන්න තැනට එනකන් අවශ්‍ය කරන දේවල් සම්බන්ධ දැනුවත් වෙන්න නේ
1: ඔව්
0: ඉතින් මේ හැමෝම අපි ඔක්කොම දන්නයි නෙමෙයිනේ ඉතින් ඒගොල්ලන්ගේ ඉන්නවා මේ සඳහා විශේෂඥ කණ්ඩායමක් ඔව් දැන් ඔය වෝටර් පම්ප් එක සෝලා වෝටර් පම්ප් එක ගැන වුණත් ඒගොල්ලෝ සෑහෙන දෙයක් ඔයගලන්ට අවබෝධයක් දෙනවා ඒක පාවිච්චි කරන විදිය නේද එතකොට ඒ හරහා ලැබෙන ඒ විදුලිය එහෙම නැත්නම් අපි කියන කරන්ට් එක වගේ ඒකට අවශ්‍ය කරන ශක්තිය ලැබුණාට පස්සේ ඒක කොච්චර විතර පැය ගාණක් වැඩ කරනවද කොච්චර විතර අක්කර ප්‍රමාණයකට වතුර දාන්න පුළුවන්ද ඔය කියන ඔක්කොම දැනුමත් එක්ක තමයි ඩීප් ටෙක් එක ඕගලත් එක්ක මේ කියන සෝලා මැඩසරහන්ට යන්නේ දැන් රට පුරා සෝලා පද්ධති ගණනාවක් මේගොල්ලෝ ස්ථාපිත කරලා
1: තියෙනවා
0: දැන් ඊයේ අපි කොහොම ඇමිලි පිටිය බ්‍රාන්ච් එක ඊයේ ඕපන් කරා හරි එතකොට මේගොල්ලෝ ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එක යන්නේ ඉතින් රටටම අවශ්‍ය කරන ඉතාම සුවිශේෂ වූ සේවාවක් තමයි ඩීප් ටෙක් සපයන්නේ මෙන්න මේ නම්බර එකට වඩ පුළුවන් නම් දැම්ම කෝල් එකක් දෙන්න
1: 077 777 73 74 077 777 73 74 තමයි ඒගොල්ලන්ගේ නම්බර එක
0: ඒ ඩීප් ටෙක් අර පර නම්බර් එකත් වැඩ 071 711 711
1: ඒකට
0: ඕනනම් ඒකට උනත් කෝල් එකක් දෙන්න පුළුවන් හරි ඒ වගේම ලෙන්ස් ටෙක් ගැන කියන්න ඕනේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ ඔයාගේ ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නකට කෝල් කරන්න ඕනේ තැන දැන් මෙතනට අපිට කතා කරලා අහනවනේ මේ ඇහි සුද තියෙනවා මට කාචයක් දාගන්න ඕනේ කාචයක් දාගත්තා ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරි වුණා දැන් මේක ඒත් තාම පිනීමේ ප්‍රශ්නයක් තියෙනවා
1: කද කරන්නේ
0: හරි ඔය කියන ඔක්කොම ප්‍රශ්න විසඳන තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් මේ මෙතන කොස්වත්තේ තියෙන්නේ
1: එහා පැත්තේ
0: ඔව් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල
1: ඔව්
0: කෝල් කරනවා නම් මෙන්න නම්බර එක
1: 076 478 478 ඕන රෑක ගන්න ප්‍රශ්නයක් නෑ ආන්සර් කරනවා 011 2 785 858 කියන නම්බර එකටත් කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් හරිම සුහදශීලී ඒගොල්ලෝ ඕන දෙයක් ඒ කියන්නේ ඇස සම්බන්ධ ඕන දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් දැනගන්න පුළුවන්
0: ඇස සම්බන්ධ ඕන දෙයක් කියලා කිව්වම අපි මෙන්න මේ රෝග ටිකට කියලා කියනවනම් මොනවද
1: ඇසේ සුද තියෙනවා නම් එතකොට ඔයාට දියවැඩියා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඇහත් එක්ක ග්ලූකෝම ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම ඔයාගේ ළමයෙගේ ප්‍රශ්න තියෙනවා නම් ඇස්වල ළමාක්ෂ සායනයකුත් තියෙනවා. එතකොට ඔයාට ඇස් කණ්ණාඩි වල ප්‍රශ්නයක් තියෙනවා නම් ලෙන්සස් මාරු කරගන්න හරි මොනවාම හරි ප්‍රශ්නයක් ඇස් කණ්ණාඩි සේවාවකුත් තියෙනවා. ඉතින් බාහිර රෝගී අංශකුත් තියෙන හින්දා මේ හැමදේම එකම වහලක් යටින් මේ සේවාවන් ටික ඔයාට සපය ගන්න පුළුවන්.
0: ලෙන්ස් ටෙක් ආයි කියා හොස්පිටල් ඉතින් ප්‍රවීණ විශේෂඥ දැනුම සහිත වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම හෙද නිලධාරීන් ඉන්නවා. ඒ අවශ්‍ය කරන නේද හැමදේම කරලා දෙන්න.
1: ඒ වගේම අතිනවීන උපකරණ පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය සේවාවක් ඔයගලන්ට එතනින් ලබා ගන්නත් පුළුවන්.
0: හොඳම වටිනම කොටස තමයි මේක රජයේ අනුමත ආයතනය.
1: ඔව්.
0: ඒ නිසා ප්‍රමිතියෙන් යුතුව මේ සීළු දේවල් වලට කරගන්න පුළුවන්. ලෙන්ස් ටෙක් ආයි කියා හොස්පිටල් එකෙන් දැම්ම කෝල් එකක් දෙන්න. දන්න කියන කෙනෙක්ට ඇහැ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, මෙතනට තමයි යන්න ඕනේ කියලා. ගාන ගැන කියන්න ඕනේ, ගාන සාමාන්‍යයෙන් එළියට ගිහිල්ලා එළිය තැනකින් ඔයා දැන් අපි හිතමුකෝ ඔය නම් දරාපු හොස්පිටල් තියෙන,
1: ඔව්,
0: ඒකකට ගිහිල්ලා ඔය කැහැකට පොඩ්ඩක් හැක් නිකන් හේ සුද, එහෙම නැත්නම් අපි හිතමු ලෙන්ස් එකක් දාගන්න කියලා. අහලමානුකෝ ගණන් කොහොමද කියලා.
1: ඊට වඩා හොඳයි ඇහැ හැමම තියාගන්න වා කියලා ඔයාට හිතේ.
0: ඉඩම් ගේ දොරවල් විකුණන්න වෙනවා සමහර විට S2ම සනീപ කරා. එහෙම එකක් නැහැ, මේගොල්ලෝ ඉතාම අඩු මුදලකට තමයි මේ හැමදේම කරන්නේ. වෙලාව උදේ 8යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාතික වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අටයි විනාඩි 10යි වෙලාව සුබ උදෑසනක් අපි අලුත් පැයක ඉන්නේ.
1: සුබ උදෑසනක්.
0: දැන් අපි මේ රට හදන ක්‍රියාන්විතයේදී
1: හරි
0: අපෙන් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. අපෙන් වෙන්න ඕනේ මොනවද? දෙන දෙයක් කාල වෙන දෙයක් බලන්න.
1: අරයාගේ වැගේ වැරදි අඩපාඩු හොයනවා.
0: අපි ඒකනේ කරන්නේ. දැන් මේ ඇත්තට මේ රටේ විනාශයට බලපාලා තියෙන හේතු වෙලා තියෙන දේශපාලඥයෝනි. දේශපාලඥයෝ තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ.
1: ඔව්.
0: ඒක තමයි අර මොකද්ද වගේ මතුරන්න පුළුවන් මෙව්වයි.
1: එකම මන්තරේ.
0: හැම තිස්සෙම අර තැලෙන යකඩේ නේද?
1: ඔව්.
0: එහෙම කියනෝනේ.
1: උඩ පැන පැන තලනවා.
0: තලනවා. ඉතින් දේශපාලඥයෝ කියලා කිව්වම ඇතැම් දේශපාලඥයෝ මිසක් හැමෝම
1: නෙවෙයි.
0: හැබැයි ඉතින් හරි ලේසි මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් දේශපාලඥයෙගේ කරේ එල්ලුවම වැඩි.
1: ඔව්.
0: නියමයි. දැන් අද පත්තරේ තියෙනවා අද ලංකාදීප පත්තරෙත් මම දැක්කා. ඊට පස්සේ අරුණ පත්තරෙත් තියෙනවා. ඔය ඉගෙන ගන්න හැම ශිෂ්‍යත්ව දෙනවනේ.
1: ඔව්.
0: මේ විශ්වවිද්‍යාලවලින්.
1: ඔව්.
0: දැන් අපිත් දෙන්නේ මාධ්‍ය සම්බන්ධ ඉගෙන ගන්න මෙහෙත් දෙන්නේ. හරි ජනමාධ්‍ය සම්බන්ධ ඉගෙන ගන්න කැමති අයට ශිෂ්‍යත්ව වගේ පාඨමාලා. ඉතින් පිටරට යන්න හැම දෙනවා.
1: ඔව්.
0: ඔය පශ්චාත් උපාධි හැදෑරීමට රට ගිය සරසවි ඇදුරන් කෝටි 340ක් පොලු තියලා.
1: ඈ?
0: ඔව්. අද අරුණ පත්තරේ හෙඩ්ලයින් එකක් මේ
1: කියන්නේ. වාව්. නියමයිනේ.
0: රජයෙන් වියදම් කරලානේ යවන්නේ.
1: ඔව්.
0: ඒ ගිහිල්ල සමහර විට ඉගෙනගෙනත් නැහැ. සමහර භාගෙට ඉගෙනගෙන දැන් වෙන මොනවාරි එක මොනවාරි පීස කම්පැනි එක වගේ වැඩ කරන
1: ඇති.
0: හරි. ඒ කියන්නේ රට යන්න තියෙන උමනාට සමහර විට මේව ගත්තා වෙන්න ඇති. පොදු ව්‍යාපාර පිළිබඳ මෙව්ව එකේදී තමයි මේක හොයාගත්තේ. කාර්ක ස්වභාවිතයි.
1: හරි.
0: ඊට පස්සේ තියෙනවා බැඳුම් කර කැඩූ පේරාදෙණිය ඇඳුරන්ගේ කෝටි 20ක් අය කරගෙන. හරි. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවීම ගැන ඔය අද පත්තරේ ලංකාදීපතියේ.
1: හරි.
0: ඉතින් මේ දැන් මේගොල්ලන්ව ගෙනල්ලා කවුරු හරි කෙනෙක් යවලා පොලිස් කණ්ඩායමක් හරි යවලා පුළුවන් නම් දැන් ගේන්නනේ වෙන්නේ.
1: ඔව්.
0: මේ තියෙන තත්ත්වෙත් එක ගත්තම මොකද මේගොල්ලෝ රට පැන්නා. දැන් රට පැන්නේ ශිෂ්‍යත්වෙට ආණ්ඩුවෙන් වියදම් කරා පැනලා ඔහේ ඉන්නවා.
1: දැන් එන්න බෑ.
0: දැන් මේ රට විනාශ වෙන්න හේතු ගත්තම දේශපාලඥයෝම නෙවෙයි නේද වැරදි? මේ එක කණ්ඩායමක් ගමුකු. සරසවිය දුරන්ගේ මේ සිද්ධිය එකක්. ඔය වගේ තව කොච්චර සිදුවීම් ඇතිද?
1: අනිවාර්යයෙන්ම.
0: තියෙනවා. තියෙනවා. හැබැයි ආයි අපි වංගු ගහලවිලා කියනවා. ඉතින් ඌටව කියන්න ඕනේ දේශපාලඥයෝ.
1: අපි නෙවෙයි.
0: ඌටව කියන්න ඕනේ ඔය මේ විශ්වවිද්‍යාල සම්බන්ධ අධ්‍යාපනය සම්බන්ධ ඉන්න ඇමතිවරු කියන. සමහර විට මේ පැන්න කාලේ හිටපු ජනාධිපතිවරු කියන. අග්‍රාමාත්‍යවරු කියලා. ඉතින් අන්තිමට ආයි අර අනේ පව් අර මිනිස්සු නේද?
1: ඔව්.
0: ඒ මිනිස්සුත් වැරදි නොකර නෙමෙයි. අන්තිමට ඉතින් මේ සරසවි ඇදුරෝ මේ වෙන කණ්ඩායමක් නම් කමන්නේ. හරි. අධ්‍යාපනය අතින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන කමක් නැහැ. ඒගොල්ලන්ගේ සුසුකම් මේ ඔක්කෝ අපි කවුද ඒ ගැන කතා කරන්නේ? අපි කියන්නේ මේ රටක් හදනවා කියලා කියන්නේ සෑම කෙනෙකුටම පුරවැසියෙකුටම වගකීමක්
1: තියෙනවා.
0: වග වෙන්න ඕනි. නේ?
1: ඔව්.
0: දැන් අපි වෙනුවෙන් රජයෙන් වියදම් කරලා අපිට ශිෂ්‍යත්වයක් දුන්නා මාධ්‍ය සම්බන්ධ ඉගෙන ගන්න. අපි ශිෂ්‍යත්වය අරගෙන රට ගිහිල්ලා අපි එහෙ බෝලක ගා ඉඳලා හරියන්නේ නැහැ.
1: ඔව්.
0: නේ?
1: අපි වැඩේ කරගන්න එපා.
0: ගොඩක් තැන්වල මෙහෙම තියෙනවා. ඔය ක්‍රීඩාව ගැන කතා කරත් එහෙමයි. පුහුණු වීම සඳහා විවිධ රටවලට ගිහිල්ලා ඉගෙන ගන්න නේ? ක්‍රීඩාවේ තාක්ෂණයේ සම්බන්ධ දැනුවත් වෙන වැඩමුළු වලට. දැන් අපි ඉස්සර ඉස්කෝලේ අධ්‍යාපන චාරිකාවෙ ඉන්නේ. ඒ වගේ අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන බස් එකක් අරන් උදේ පාන්දර අධ්‍යාපන චාරිකාව යනවා. ගිහිල්ලා කෞතුකාගාරයට ගිහිල්ලා ඕක බලන්නේ අපි වත්තේ පැනපැන ගිහපු කෙනෙක්. පුළුවන් නම් පාරෙන් එහා පැත්තට පැනලා විහාර මහදේවියකි.
1: ඔව්.
0: ඒ වගේ මේ අපි පොඩි කාලේ කරපු වැඩ තියෙන.
1: ඔව්.
0: සමහර තැන්වල තාමත් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේවා මේ පත්‍රවල යනකොටත් හරි නිකන් ලැජ්ජයි වගේ.
1: ලැජ්ජ විශේෂයෙන් ඇදුරෝ.
0: ඔව්. අපි මිසක් සමාජයේ ඉහළ කණ්ඩායමක් විදියට සලකන. ඉතින් ඔන්න 76 වසරක තාපේ.
1: දැන් කියන්නේ ඉතින් ඕව පහුගිය ආණ්ඩුවල වැරදි, දැන් තියෙන ආණ්ඩුවේ වැරදි. එහෙම කියන්න නෙතේ නේ. නිකන් තියෙන කතනේ.
0: මේ සින්දුවක් ගහමු.
1: හිතේ දුකර.
0: අර සින්දුව කාලෙකින් ඇහුවේ
1: නෑ. මොකද?
0: මේ අමික පොඩි ඉන්න. හොයලා ගන්න ඕනේ.
1: හොයනවා හොයනවා හරි.
0: මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ඉතින් ආයෙත්
1: එසනින්
0: මේ සින්දුව 8:13යි.

0: උදේ 8 වෙනාඩි 23 දැන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි. තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump. අමතන්න 077 777 7374.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හඳහඬ බලා ගන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
11: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579
1: රටට

0: උදේ 8යි විනාඩි 29යි වෙලාව.
1: හරි.
0: අලිමිනිස් ගැටුම කියලා කියන්නේ මුළු මහත් රටක් කතා කරන මේකත් ඇවිල්ලා අර 76 වසරක් තිබ්බ ප්‍රශ්නය.
1: අද අලිදේ නේද?
0: ඔව් අද අලි ලෝක අලි අලිවරුන්ගේ දිනේ.
1: අලිදේ.
0: එතකොට දැන් අලිමිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා.
1: ඔව්.
0: වාර්ෂිකව මිනිස් ජීවිත 100කට ආසන්න ප්‍රමාණය. අලි ඇතුන් 300කට වැඩි ප්‍රමාණය. හරි මේ යනවා. මේ දවස්වල කතා කරනවා උණ බම්බු දාලා ජෛව වැටක් යෙදීම ගැන පොඩි නියම ව්‍යාපෘතියක් ওই පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්න.
1: හරි.
0: පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයගුඩි මහත්තයා කරපු ප්‍රකාශයක් එක මම මේ කියන්නේ. පුත්තලම සහ ඔය අනුරාධපුර දිස්ත්‍රික්කවල තමයි ඔය පයිලට් ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඉතින් උණ බම්බු වැටක් හැදුවට ඒක මේන්ටේන් කරන්න ඕනේ දිගටම.
1: හරි.
0: එතකොට මේ ගායදෙනකොට ඒවා කපලා ඉවත් කරන්න ඕනේ කියනවා ප්‍රමාණ මේන්ටේන් කරන්න ඕනේ කියලා කියනවා. මේක ලොකු කතාවක් මම මේ කෙටි කරලා ගත්තේ. ඉතින් කොහොම නමුත් දැන්ට තියෙන විදුලි වැටනේ.
1: ඔව්.
0: විදුලි වැටට මේ පැත්තෙන් තමයි උණ බම්බු ජෛව වැට දාන්නේ.
1: ඒ කියන්නේ විදුලි වැටෙන් විතරක් කන්ට්‍රෝල් කරන්න බෑ.
0: ඔව්. එතකොට මේගොල්ලෝ මේ අදහස් කරන්නේ මෙහෙම එකක්. ඔය ජෛව වැට ඉදිකිරීමට සැලසුම් කරලා තියෙන්නේ විදුලි වැටට මේ පැත්තෙන් නිසා. අලියා තුල මානසික බාධකයක් ඇතිවීමට සලස්වන එක තමයිලු කරන්න යන. හරි. ඉතින් කොහොම නමුත් ගොවීන්ගේ වගා ඊට පස්සේ ගෙවල් වල ජීවත් වෙන ඒ අවට ගම්මාන වල මිනිස්සුන්ගේ ජීවිත මේ ඔක්කොම රැකගන්න එක තමයි මේ ජීව වැට අත්හදා බලන්න උත්සාහ කරන්නේ. 2015 වසරේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මේ සම්බන්ධව අත්හදා බැලීමක් කළා.
1: හරි.
0: මේ ඉතිහාසය පොඩ හොයලා බලනකොට එහෙම එකක් තියෙනවා. එතකොට ඔය විදුලි වැටට සමාන්තරව හන, දෙහි, බෝගන් විලා වගේ කටු සහිත ශාක වර්ග පේලියට වගා කිරීමටත් මේ ව්‍යාපෘතිය ඒගොල්ලෝ ඒ කාලේ කල්පනා කළා කියලා කියනවා. හැබැයි ඒක සාර්ථක නැහැ. බෝගන් විලා පඳුරක් කඩන්න බැයිද දෙයියනේ අයියෙකුට? දෙහි ගහක්
1: අර විදුලි වැටත්
0: මම කියන්නේ මේ සමහර මේ කියන්නේ සමහර තැන්වල ඉන්න නිලධාරීන්
1: ගන්න තීරණ
0: නේ කියන්නේ හිතන්නකෝ මේ
1: මොල ගෙනාපු නැවුනේ
0: අපේ ගෙවල් වලට. අපි හිතමු අපේ ගෙවත්තට හරක් යනවා කියලා.
1: හරි.
0: අවට ඔය මේ කුඹුරු වල ඉන්න එහෙම නැත්නම් ඔය මේ එලිපෙලි වල බැඳලා ඉන්න හරක් ලනුව කඩාගෙන හරකෙක්
1: එනවා.
0: ඒ හරක් නිතර එන ඔය තියෙනවනේ ගම්වල හැම ගෙදරකම තාප්ප නැහෙනි.
1: ඔව්.
0: එතකොට ඒගොල්ලෝ කරන්නේ පොඩි කඩුල්ලක් එහෙම නැත්නම් වැටක් වගේ එකක් ඉනි ටිකක් හිටවලා හයි කරාම හරි. අපි මේ දෙහි ගහක් වවලා වගේ. ඊට පස්සේ මේ අර කම්බි වැටක් කියන්නේ කම්බි රෝලක් ගියල් අර තියෙන ඔය මේ මහා මන්දිරවල දාන්නේ හොරු පයින්නට.
1: ඔව් ඔව් ඔව්.
0: ඒ වගේ එකක්

0: මන්නේ
1: කමන්නේ
0: නෑ නෝ ඒ කාලේ කරෝ ප්‍රොජෙක්ට් එකක් ගැන මම මේ කියන්නේ
1: බෝගන්විලා
0: බෝගන්විලා මල්වවලා අලි නවත්තන්න බෝගන්විලා
1: අලි පිළිගන්නද දන්නේ
0: බෝගන්විලා මල් පොකුරක් දීලා පිළිගන්න පුළුවන්
1: පිළිගන්න වෙන්නේ නැති අනේ
0: දෙහි බීම එකක් දීලා පිළිගන්න පුළුවන්
1: නැත්තම් අලියට දෙහි කපන්නද දන්නේ
0: මේ ඔය මේ ඔය කාලෙකට කලින් කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන කියන්නේ අද දිවයිනේ කතුවකී තියෙනවා මේ හරි يعني මේ වගේ නේ යෝජනා ගේන මිනිස්සුනේ මන්නම් කියන්නේ මිනිස්සු නම් වෙන්න බෑ ඉතින් නේ
1: ඔව් වෙනම ජීවීන් කොටසක් මම අපිට බැලු ගේ තනතුරු ටික බාර ගන්න
0: කියලා ඔයත් හරියනවා හැබැයි ඒ වගේ වට
1: හරියනවානේ පොඩ්ඩක් ඉතර
0: මම කියන්නේ සමහර ලාට මේ නිලධාරීන් ටිකක් පොඩ්ඩක් මං කියන්නේ හොයලා බලන්න ඕනේ ඒ කාලේ නිලධාරීන් එහෙම ඉන්නවද කියලා තාම ඒ වගේ
1: අනේ ඔව්
0: සුනාමි සම්බන්ධයෙන් අනතුරු ඇඟීම් වලට එහෙම මොනවාගේ යෝජනා
1: කරලා ඉන්නවද? ඒගොල්ලන්ව දාන්න එපා නිකන්වත්.
0: ආපදා කළමනා කරන මධ්‍යස්ථානය වගේ ලොකු පුටුවට ගියොත් කොහොමද?
1: ඉවරයිනේ.
0: අලියනට බෝගන්විලා වා. නෝබංකු දැන් බෝගන්විලා. කියලා ඒ කාලේ ඒක try කරලා බලපු මිනිස්සු හිටියා.
1: ඈ? ඔව්. අතරම?
0: ඔව්. ඒක කරලා බැලුවා. නවත්තන්න බැරි වුණා. ඒකනේ අදටත් මේක මාතෘකාවක් උනේ. වැඩේ හරි ගියා නම් දිගටම
1: බෝගන්විලා වන්න බෑ.
0: හරි මේ කතාව විවර කරමු. ඉතින් කොහොම හරි මේ අද අලි දිනය මේ තව පොඩි දෙයක් තියෙන එකතු කරන්නම්. මේ ඔය කඳු තෙත්බිම් තුනබිම් ආශ්‍රිතව අලියතුන් 580ක් විතර ඉන්නවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂිත වාසස්ථාන විදිහට සැලකෙන්නේ ඒවා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර පාන සපයා ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන සමහර ප්‍රදේශවල සමහර තැනක ඒක ප්‍රශ්නයක් නිසා තමයි අලියැත්තු ගංවදින්.
1: හරි.
0: ඉතින් මේවට අවශ්‍ය කරන ඒ ඊළඟ නේද?
1: නිසි පියවර ගන්න.
0: ඒව සම්බන්ධව
1: කල්පනා කරන්න.
0: අද දවසේ ඉතින් ආයේ කතාවක් ඇති වෙයි. මොකද අද අලි දිනේ හින්දා. ඉතින් ආයේ ඊළඟ අවුරුද්දේ අලි දිනේට කතාවක්. හරි. බලමු අපි මේ අලුතෙන් පටන් ගන්න උණ බම්බු ජෛව වැටවත් හරියයිද කියලා. මේක පයිලට් ප්‍රොජෙක්ට් එක විදිහට පටන් ගන්නවා. හරි. ඒ වගේම දැන් අපි යන්නේ ලොකු කතාවකට. ඒ තමයි ලංකාවේ අපි හැමෝටම විශ්වසනීය බැංකු ගනුදෙනුවක් කරන්න තියෙනවා නම් ඒ ඔයා දන්නවා මොකද බැංකුව? ලංකා බැංකුව කියලා. ලංකා බැංකුව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට යලිත් වතාවක් කිරුළු පළඳිනවා. ඉතින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට තමයි ලංකා බැංකුව නම් කරන්නේ.
1: හරි.
0: එතකොට 2026 වසරේ ලංකා බැංකුවේ මේ සන්නාම වටිනාකම කියනවා නම් රුපියල් බිලියන 65.5ක්. හරි. ඉතින් ඒක ඊට කලින් අවුරුද්දත් එක්ක බලනකොට 114.1ක වර්ධනයක්. තවත් ලංකා බැංකුවේ මේ සන්නාම ශ්‍රේණිගත කිරීම ගැන කියනවා නම් ට්‍රිපල් E
1: හරි
0: විදියට තමයි සන්තුහන් වෙන්නේ මේක විශේෂ අවස්ථාවක් ඒ තුනක් ගන්නවා කියන විභාගයක් වයි හරි ට්‍රිපල් E මේගොල්ලෝ අරගෙන තියෙනවා
1: ඉහළම පහස්
0: ඔව් ඉතින් ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත් වෙන්න හේතු මොනවද දැන් ආදායම එහෙම නැත්නම් ලාභ උත්පාදනය ඔය කියන ඒවා හේතුවක් වෙයි කියලා හිතන්න පුළුවන්
1: ඔව්
0: ඒව විතරක්ම නෙවෙයි ලංකා බැංකුව ක්‍රියාත්මක කළ සාර්ථක අලවි ප්‍රවර්ධන වැඩසටහන් ඒ වගේම ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සුවිශේෂ පාරිභෝගික සේවාව වේගවත් ඩිජිටල් අනුවර්තනය මේ ඩිජිටල් ලෝකෙට ගැලපෙන විදිහට BOC එක අප්ඩේට්
1: හරි
0: ඒවා දන්නව ගොඩක් ඔය ඇප්ස් එහෙම පහුගිය කාලේ සෑහෙන හඳුන්වා දුන්නා ඒ හරහා අපිට හරි පහසුයි ගනුදෙනු කරා එතකොට මූල්‍ය සාක්ෂරතාවය සමාජ සත්කාරක වැඩසටහන් වගේම තිරසාරත්වය සහ මහජන මතය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරපු විවිධ ව්‍යාපෘති මේ හැම එකක්ම තමයි මේ ජයග්‍රහණයට හේතු වෙලා තියෙන්නේ.
1: හරි.
0: ඉතින් ලංකා බැංකුවේ සන්නාම ශක්තිය පිටුපස තියෙන ශක්තිමත්ම මූල්‍ය කාර්යසාධනය සහ ජාතික ආර්ථිකයට ලබා දෙන මේ සුවිශේෂ දායකත්වය ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. ඉතින් ආයි පෙරලා මේ සම්මානය ලංකා බැංකුව ගන්නකොට ඒගොල්ලෝ කියනවා ඒ සම්මානයේ අයිතිකාරයොත් ගනුදෙනු කාර ආදරණීය ගෞරවනීය ඔබ කියලා. ඒ කියන්නේ පාරිභෝගික ඔබ ගනුදෙනුකාර බවතුන් වන ඔබ තමයි මේ සම්මානේ සැබෑ අයිතිකාරයෝ කියලා. ඒක ආයේ පෙරලා ඔබට දෙන්නත් ලංකා බැංකුව නේද? හරිම නිහතමානීව කටයුතු කරනවා. ඉතින් ලංකාවේ වටිනාම සන්නාමය ලෙස නැවත වතාවක් පිළිගැනීමට ලක්වීම ලංකා බැංකුවේ ශක්තිමත් දැක්ම අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් කැපවෙච්ච නේද බැංකුව කෙරෙහි විශ්වාසය තියපු ගනුදෙනුකාර ඔබට මේක මතක් කරන්න කියලා කිව්වා. ඉතින් ලංකා බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා නම් ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව.
1: එහෙම කියන්නේ නිකන් නෙවෙයි.
0: අවුරුදු ගානක අත්දැකීම් එක්ක. 8 විනාඩි 39 යි සින්දුවකට යන්න ඕනේනේ. මොකක්ද දාන සින්දුව?
1: ඔයා දෙන ඕන සින්දුවක් මං අහනවා.
0: ගොඩක් ගැල්ලා මේ මාතේ තමන ගාපකම් තියෙනවා. ඒ කියන්නේ ලඟින් ඇසුරු කරලා පොඩ්ඩ මෙහෙ වෙනකොට ටික් ගාලා මෙව වෙනවනේ කෙල්ලෝනේ. මේ සියල්ල වෙනුවෙන් මන් දෙන සින්දුව.

0: රටස් ගාලා අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
2: උදෑසන විනාඩි 47යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
0: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: සාමාන්‍ය දෛනික රාජකාරිය වල හැම පොඩ්ඩක් අපි කියන්නේ පොඩක් පිස්සු නටන කෙනෙක් දැක්කම අර අපි කියන්නේ පොඩක් නිකන් එලෝ විකාරේ මෙලෝ අත ගන්නවා වගේ වැඩ කරනකොට අපි අහනවනේ මේ තමුසෙ ගංජා බීලා දින්නේ. ඔය බස් එකක් එහෙම පාරේ තාම අනාරක්ෂිත විදියට ධාවනය කරනකොට අපි කියන්නේ ඌ කුඩු ගහලාද මන්ද ඉන්නේ.
2: අර වීඩියෝ එකක් එහෙම ලින්කනේ නෑ.
4: සාමාන්‍යයෙන් එහෙම වචන ටික මේ රේඩියෝ එකක කියන එක හරි කැතයි.
2: කැතයි කැතයි.
4: අසිස්තයි. අසෝබනයි. නොකිය යුතුයි. ඒ වුණාට තව අපි ඔක කියනවා. අපි ඔබ සාමාන්‍ය විවාහයේදී කියනවා
2: කියන්න වෙනවනේ
4: ගංජා ගහලා දින්නේ කියලා අහන නේ.
2: ඔව්
4: ඒ කියන්නේ සිහිය විකල් වෙනවා. විකල් වෙනවා ඇතිනේ
2: අනිවාර්යයෙන්ම
4: ගංජා බොනයි දන්නවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය
2: දන්නවා.
4: ඔය කියපු අර කුඩු හෙරොයින් හෂීෂ් හෑෂ් කුෂ් අයිස් කොහොමද නම් ටික කොහොමද
2: පොෂ් නම් ටික
4: හැබැයි
2: ඉතින් ප්‍රතිපලේ
4: අයිස්පාර ගහමුද කියලා අහන ඉන්නව නේද වාගේ යාළුව අතර ඉන්නව යාළුව අතර අපි ඒකට එකඟ නැහැ. එහෙම අපි මේ රේඩියෝ එකේ මේවා කතා කරන්න වීමම ලැජ්ජාවන්නේ
2: අනිවාර්යෙන්ම
4: මාධ්‍යකට ඇවිල්ලා රටේ මිනිස්සුන්ට කියනවා නම් මේවා කණ්ඩ මේ සමාවෙන් පාවිච්චි කරන්න එපා කියලා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් රට ඇතුලේ
2: තියෙනවා.
4: අන්නේ ප්‍රශ්නෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් තමයි රටම එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් දායකත්වය දෙන්න මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. ඔයා දන්න කියන කෙනෙක් දැන් මේ කියන තත්ත්වෙට ඇබ්බැහි වෙලා නම් මේ කියන තත්ත්වෙට පත් වෙලා නම් කාගේ හරි වරදකින් එයා දැන් එහෙම වුණා වෙන්න පුළුවන්. හැබැයි අපිට වගකීමක් තියෙනවා. ඔහුව හෝ ඇයව මෙතනින් ගලව ගන්න.
2: ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාගේ නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්. ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් කමක් නෑ. එයාගේ ජීවිතයේ සුව පිණිස මේ නම්බර එකට කතා කරන්න 19:27. හොඳට මතක තියාගන්න නම්බර එක 19:24 තමයි ඔයා කතා කරලා ජීවිතයක් බේරගන්න කටයුතු කරන්න ඕනේ.
4: 8:49 අපි ඊළඟ පැයට යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා ඔයාද ගෙදර යනකොට ඔයා අරගෙන යන්න සුපර් මාකට් එකට ගිහිල්ලා Fedna AuthoShield Active Plus. ඇයි මේක ගෙනියන්නේ? මේක ගෙදර තියෙන්න ඕනේ. කාගේ හරි වලලු කර රිදෙනවා.
2: ඔව්.
4: වැල මිට රිදෙනවා. ඊට පස්සේ අපි හිතමු මැණික් කටුව ළඟ මෙතන ජොයින්ට් එක රිදෙනවා.
2: බෙල්ල රිදෙනවා.
4: උර හිස, දන හිස නේ. කොන්ද එක දිගට වාඩි වෙලා ඉඳලා ඔෆිස් එකලා ගෙදර යනකොට ඔයාට තේරෙනවා කොච්චර අමාරුවෙන්ද දැන් ඔයා බස් එකේ වාඩි වෙන්නේ. හිටගෙන යන්න වුණොත් එහෙම තවත් අමාරුයි. ගෙදර ඔයා එනකම් බලාගෙන ඉන්න ආදරණීය බිරිඳ උදේ ඉඳන් ගෘහණියක් විදියට නේ රෙදි හොදලා වළං හොදලා ඊට පස්සේ ගෙවල් අතු ගාලා ඔක්කොම වැඩ ටික කළා. එයත් සෑහෙන මහන්සියලා
2: ඉන්නේ.
4: ඉතින් එහෙම කෙනෙකුට නම් මේ කොන්දේ අමාරු කියන එක තියෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් නම් දුව පුතා නේ. ඒ වගේ කෙනෙකුට උනත් මේක අවශ්‍ය නිසා තමයි කියන්නේ Fedna AuthoShield Active Plus. මේක සුපර් මාකට් එකේ තියෙනවා රුපියල් 1920යි. මේ සන්ධි වේදනාවට සියලු සන්ධි වේදනාවලට ඔයා වියදම් කරන්න.
2: ප්‍රත්‍යක්ෂ විසඳුමක් තමයි Fedna AuthoShield Active Plus කියලා කියන්නේ. ඉතින් අර කිව්වා වගේ ගෙදර තියාගත්තත් පාඩු නෑ. මොකද ඔය අමාරුකම් කියන ඒවා කොයි වෙලාවෙ එයිද කියලා අපි දන්නේ. ඒ හින්දා අදම ගෙදර යන්නකොට අරගෙන යන්නේ 1920ක් දීලා.
4: වේදනාවක් තියෙනවා නම් මේක 100%ක් ස්වභාවික අමුතරෝ විපාවිච්චි කරලා හදලා තියෙන නිසා ඔයාට ඉක්මනටම අද ගාලා මේ හිට උදේනකොට ඉවරයි කියන එක නෙමෙයි කියන්නේ. මේක සතියක් දෙකක් පාවිච්චි කරනකොට ඔයාට තේරෙනවා හරියටම සනීපේ කියන්නේ නිත්තාවටම සුවයි කියලා. ඒ නිසා තමයි ෆැඩ්නා අවතශීල් ගැන කිව්වේ. ෆැරක් එකේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක සනාථ කරගත්තා නේද? පරීක්ෂණයෙන් තහවුරු කරගත්තා මේක හරියටම හරි කියලා. ඉතින් එහෙනම් ගන්න කියලා මතක් කරනවා හැමෝටම.
2: ඒ වගේ මේක තෙල් එකක් ක්‍රීම් එකක් නෙවෙයි ආලේපනයක්. සුවඳක් තියෙනවා. හොඳ ප්‍රසන්න සුවඳක්. ඉතින් ඒ හින්දා පාවිච්චි කරන්න බය වෙන දෙයක්වත් නැහැ.
4: ඒ වගේ මතක් කරනවා මාක්ස් පෙන් ගෲප් එකට අලුතෙන් මේ ජොබ් වලට ගන්නවනේ.
2: ඔව්.
4: මට ඊයේ මගේ දන්න කියන මේ අපේ ඇතුළ කෙනෙක් කතා කළා මේ පොඩි ළමෙක් ඉන්න ඕ ලෙවල් ලියලා. යාට පොඩ්ඩ පුළුවන් නම් පොඩි ජොබ් එකක් හොයලා දෙන්න කියලා. මං CV එකක් ගෙන්න ගත්තා. ඉතින් දැන් මං ඒක ඔය මිස්ටර් අමල්කට යවන්නේ
2: ඉන්නේ.
4: මේ අපේ GM මහත්තයාට.
2: හරි.
4: මාක්ස් පෙන් එකේ. ඉතින් ඒගොල්ලෝ මේ දවස්වල තරුණ ප්‍රජාවට තරුණ ඔබට අවස්ථාවක් දීලා තිනවා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා ජොබ් එකක් කරන්න.
2: අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ කියලා වා කිව්වද යාට?
4: කිව්වා කිව්වා.
2: හරි.
4: ඕ ලෙවල් ලියලානේ හරි.
2: ඇසරම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තමයි රැකියා බාරත තියෙන්නේ. 0767 767 909 ඔයාගේ CV එක දාන්න ඕනේ. 0767 767 909 ඔයාට හොඳ වැටුපක් ගන්න පුළුවන්. හොඳ සුවදශීලී පරිසරයක වැඩ කරන්න පුළුවන්. එතකොට ස්ටාෆ් එක ගැන බය වෙන දෙයක් නැහැ. කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔයාට තවත් සුදුසුකමක් විදිහට ඒගොල්ලෝ සලකනවා. බය වෙන දෙයක් නැහැ.
4: ලංකාවට ගෙන්නන්නේ ඩෝම ඇතුළු යන්ත්‍රෝපකරණ ගන්නාවක් ලංකාවට ගෙන්නන්නේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: මෝටර්සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: මුල්ම මතක් කිරීම සුරේකි මුමගතුට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ਲੱਖਾਂ ਦੇ ਲੱਖਾਂ ਵਡਮਾ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ
1: ਵਿਲਾਵ ਪਰਿਵਰਨ ਆਵੇ
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කඩි ප්‍රවෘත්තේ සමගින් බමසුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්දනමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: විදෙස්ගතව සිටින පාතාල හා මද්‍රව ජාවරම් කරකු බව කියන ගගන නැමැත්තාගේ ගෝලෙකු රුපියල් කෝටි 3කට ආසන්න බත්පති හා මද්‍රව සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔහු ළඟ තිබේ අයිස් බද්‍රව කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සුව ගැනීමට හැකි වුණා. මත්පිති 800ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වැටලීම කළේ හයිලෙවල් මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී. සැකරු සමග බද්‍රව තොගය හෝමාගම පොලිසියට බහර තිබටයි පියවර ගෙන තිබෙන්නේ. කොළොම්බියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 2600ක්. පුද්ගලයන් 200ක පමණ පිරිසක් තවමත් අතුරුදන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සුන්බුන් අතර සිරවී සිට පුද්ගලයන් සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. කැලි ඇතුළු නගර කිහිපයකට එන් දැඩි බලපෑම් එල්ල වුණා. රිෂ්ට පරිමාණ 7.4ක භූමිකම්පාවෙන් නිවාස 1100ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. තවත් නිවාස 8000කට පමණ හානි සිදු ඇති බව කොලොම්බියා රාජ්‍යය සඳහන් කළා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
5: 24 පෑම සීරුවෙන්

0: நவையாய் வினாடி ஹதாய் வேலா
1: மூயாக சாந்தி
0: சத்தி வெடி கல தெங் மே பிரஹர் பட்டாங்க அன்னானி தெங் கப் சிட்டு வீம அதனே தன்னே ஏவ தன்னே ஹேட்ட ஹேட்ட ஹேட்ட கப் சிட்டு வீம ஹேட்ட
1: ஹரே
0: தெம் மே மே பிரஹரத் தெக்க வந்தக்க மே அப்பே மே வரக்கா கூட ஹாந்துரு ஹரி கவுரர் கேப்பு கதாவா කියලා තියෙන මේ පෙරහැර කියන එක දැන් නිකන් අර කානිවල් එකක් මට්ටමට අරගෙන තියෙන ගොඩක් අය.
1: ඒ
0: කියන්නේ සැනකෙලි ස්වරූපය. ඔව්. පෙරහැරක් බලන්න යන්නේ කොහොමද? පෙරහැරකට සහභාගී වෙන නැටුම් කණ්ඩායම් වල විලාසය කොහොමද? නැටුම් කණ්ඩායමක් නටවන තැන් තියෙනවා. ඔව්. දැන් ඔය අපේ කඩුවල පෙරහැරක් තියෙනවා. ඒ පෙරහැර නටන තැන් තියෙනවා. පෙරහැරීන නැට්ටුව නටන තැන් තියෙනවා. අනිත් තැන්වල ඇවිදගෙන යන. හරි.
1: ඔව්.
0: එතකොට දැන් ඒ පෙරහැර සාමාන්‍ය කිලෝමීටරයක් විතර ආවම මොකක් හරි හන්දියක් කියමු. එතන හන්දිය නටනවා. ඊට පස්සේ නිකන් සාමාන්‍යයෙන් ඇවිදගෙන යනවා ආයි කිලෝමීටර භාගයක් විතර. ආයි තව හන්දියක් තියෙනවා එතන නටනවා. තෝරාගත් හන්දිවල තමයි නටන්නේ. මොකද ඒ හන්දිවල ඉන්න යම් යම් කණ්ඩායම් විසිල් ගහලා අප්පුඩි ගහලා කෑ ගහලා උරේ දාලා අර මේ පෙරහැරක තියෙනවානේ දැන් තියෙනවානේ හැඟීමක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුවනේ මේ පෙරහැරේ ගමන්
1: කරන ශ්‍රද්ධාවක් තියෙන
0: ශ්‍රද්ධාව කියන එක එක්කන එන්න
1: ඕනේ
0: නර්තනයේ දිනේක හරි හැබැයි අර වටෙන් එන මෙව්ව එකත් එක්ක මේගොල්ලන්ට නැට්ටුවන් තමතගෙන මම පෙරහැරේ නටන්නේ
1: කික් එකක් එන අයිඩස්
0: වෙස්සඳුන් කට්ටලේ ඇඳගෙන ඒ නටන නැටුමේ වෙන වෙන ජවයක් තියෙනවා ඒක ඇවිල්ලා වෙන වෙන පිරිසකට නටන්නේ එහෙම දේවල් තියෙනවා දැන් ඔය මේ පෙරහැරගෙන කියනවා ස්වාමිනාංශ කිව්වේ ඒ නිසා විසිල් ගහලා කෑ ගහලා අප්පුඩි ගහලා එහෙම නටවන සිරිතක් නැහැ පෙරහැරවල් වල අප්පුඩි ගහ පෙරහැරවල් යන්නේ
1: නැහැ අර මේ නටුම් කණ්ඩායම් වල ඉන්න ගෑන ළමයිට නම්බර්ස් දීලා
0: නේද එතකොට ඒ ගෑන ළමයිනුත් ඊට පස්සේ නටන්නේ පෙරහැරේ අරමුණ වෙනුනේ වෙන වෙන අරමුණ වෙනුනේ නේ ඊට පස්සේ ඔය මේ සලුප මේ මොකක්ද ඒකට කියන්නේ අර මේ වඩික පටුන ඒ වඩික පටන මූණු දාගෙන යන අය පෙරහැර බලන්න ආපු අයට කෝචෝක් කරනවා
1: මල් දෙනවා
0: ඔව් එහෙම තියෙනවා එක එක යා වැඩිපුර නටනවා සමහරු
1: ඔව්
0: පොඩි ඕ ඇක්ටින් දඟලාන සිද්ධි තියෙනවා හරි ඊට පස්සේ පෙරහැර යන අලි ඇත්තු ඒගොල්ලන්ව නිකන් උසුළු විසුළු කරලා පුළුවන් නම් අවුස්ස ගන්න හදනවා
1: කුලප්පු කරවලා ඊට පස්සේ දුවනවා
0: ඔව් ඊට පස්සේ වීඩියෝ කරලා වෛරල් වෙනවා හරි ඉතියාගේ ගොඩාක් ඒවා තියෙනවා මේ මේ ඇසල පෙරහැර සම්බන්ධ විශේෂම මේ අපේ දළදා මාලිගා පෙරහැර සම්බන්ධ කතාවෙන් පටන් ගත්තේ ඉතින් ලංකාවේ අනෙකුත් පෙරහැරවල් වලත් මේ කියන தත්ති තමයි පෙරහැර කියන එකේ තියෙන්න ඕනේ සංස්කෘතිකමය වටිනාකම් ඒ ශ්‍රද්ධාව නේද ඒවට හානියක් නොවී ඕනේ පෙරහැර පවත්වන්න සහ පෙරහැර පවත්වන එක හරියට කරනවා මං කියන්නේ මේ මේ මේ
1: වටපිටාවේ
0: ප්‍රේක්ෂකයෝ විදියට ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලෝ එතන වෙන විදියක නිකන් මම කන්සර්ට් එකක් බලන්න ගියා වගේ.
1: ආ මේ සරශායකක හැංගීමකින් එතන ඊට පස්සේ නටනවා ඒගොල්ලෝ.
0: ඉතින් එහෙම නොවි පෙරහැරවල් බලන්න මේ පාර නුවර පෙරහැර එහෙම බලන්න යන්න හිතන් ඉන්නවනะ. පිරිසක් එක්ක ඔය ඩොල්කියක් එහෙම දාගෙන අර සද්ද කරන නලා ටිකක් එහෙම අරගෙන යන්න ඉන්නවනะ. පින් සිද්ද වෙයි ගෙදරටලා. පොලිසිය නීතිය තදින් ක්‍රියාත්මක කරනවා මේ වගේ පිරිස් වෙනුවේ.
1: හා
0: නවයයි විනාඩි 10යි ආයිබෝන් සුබ දවසක් අපි අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ

0: රෝෆින් වෙතින් හඳුන්වාදෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රෝෆින් ෂීට්. රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වාදෙන රයිනෝ ප්‍රිමිය රෝෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: අවයයි විනාඩි 21යි වෙලාව. මගේ යාළුවෙක් ඉන්නවා. එයා වයස අවුරුදු දැන් 40ක විතර කෙනෙක්.
2: හා?
1: එයාට වාහනයක් නෑ තාම.
2: ඇයි?
1: මං එයාට එයාට ඉතින් වාහනයක් කියලා අරගෙන නෑ. හැබැයි මිනිහට සල්ලි තියෙනවා. මං ඇහුවා මිනිස්සයගේ මල්ලි වාහනයක් ගන්න මල්ලි නෙමෙයි අයියේ වාහනයක් ගන්න නැද්ද කියලා. එයා මට කියනවා තව කල් තියෙනවා තව ටික කාලකින් බලමු.
2: 40 එක්කෙනා.
1: දැන් 40යි. මං ඇහුවා තමුසේ වැඩි මුණොත් 45 ජීවත්.
2: අනේ පවවලේ.
1: දැන්වත් වාහනයක් අරන් ඔය අවුරුදු පහ වදිනවා. 45 වෙනකන් හිටියෝ ගන්න තමසර වාහනයක් පදින්න වෙන්නේ
2: නැහැ. බලාගෙන තමයි ඉන්නේ.
1: ඔව්. අනික අල්ලගෙන සීට් එකට නැග ගන්න වෙයි. හා වෙන කවුරු හරි ඩ්‍රයිව් කරන්න වෙයි. ආයේ එකෙන් බහිනකොට රෝද පුටුව ගේන්න වෙයි. ඒ කාලේ වෙනකොට වාහනයක් පදින්න කාලයක් නැහැ.
2: එහෙම ප්‍රාර්ථනා කරන්න එපානේ.
1: ඒ කාලේ තමසර ඕන කරන්නේ හර්ස් එක.
2: දෙයනේ මේ වගේ මිත්‍රයෝ.
1: මං ඒ අන්තිම වචන කිව්වේ නෑ. මම හිතුවා
2: දැන් ඉතින් අහගෙන ඉන්නවා නම් කියලා ඉවරයිනේ.
1: නෑ ඊට පස්සේ ඒත් ඒ මනුස්සය හැදුන්නේ අදරත් ඒ මනුස්සය වාහනයක් ගත්තනේ. මම මේ කියන්නේ සමහර දේවල් තියෙනවා ඉවසා සිටීමයි නේද, කාලේ නාස්ති කිරීමයි කියලා කියන්නේ
2: දෙකක්.
1: ඔය එකක් වගේ පෙනුනට ඒක දෙකක්. සමහර තැන්වල කාලේ එනකන් බලන් ඉන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා අපි නාස්ති නොකර කාලයේ ඇතුලේ ප්‍රයෝජනයක් ගන්නත්
2: ඕනේ.
1: ওই දෙක හරියට ෆිල්ටර් කරලා හරියට තීරණ ගන්න විදිහ ඔබම තමයි දන්නේ.
2: ඔව්.
1: ඔබට තමයි ඒ ගැන අවබෝධය තියෙන්නේ. හරි. දැන් අපි කාලෙකින්නම් කියනවා නේද 16කට යන්න.
2: ඔව්.
1: නෑ අපි පස්සේ ගමු හිමින් ගමු.
2: ලබන අවුරුද්ද ගමුනේ.
1: 16කක් අවශ්‍ය නැති කාලයක් ආවොත් ලංකාවට අපි හිතමු ඉදිරි අනාගතයේ තව අවුරුදු 50කින් විතර සෝලා ඕන්නේ ලංකාවට කියලා හිතමු. ඔයා ඉන්නවා තාම ඉන්නවා නෑ මේ එකපාරට ප්‍රොජෙක්ට් මේකට සල්ලි ටිකක් දාලා එහෙම ඉන්න බෑ. කිකි ඉන්නවා.
2: ඔව්.
1: ආයි ඔයාලට මතක් වෙනවා දැන් මේ කාලේ එල්නිනෝ වගේ කාලවල හොඳට ඉරුවෙලිය ලැබෙන කාලවල ඔව් ගණ්ඩත් ඕනි. නෑ අවතාව අවුරුදු දෙකක් පස්සේ දානවා මේක. ආ ඔහොම හිටියා වගේ නෙමෙයි. ඔක තේරුමක් නැති වෙනවා. මොකද මේ වෙලාවේ තමයි සෝලා එකක් ගන්න හොඳම කාලේ.
2: ඔව්.
1: නේ? මේ අපි මේ සබාදහමේ මේ தත්ත්වයන් තේරුම් ගන්න එපා. හොඳට වහින කාලවල වල අපිට සෝල එකක් ඕනේ නෑනේ.
2: නෑනේ.
1: ඉර පේනවා පේන්නවත් නැති කාලේ. මං කියන්නේ මේ කාලේ තමයි මේක සල්ලි කරන්න පුළුවන් කාලේ. ඔයාගේ ගෙදර හයි කරන සෝල පද්ධතිය හරහා රටේ ජාතික පද්ධතියට මේකෙන් නේද?
2: ඔව්.
1: ඒකක ප්‍රමාණයක් දීලා ඒකෙන් earn කරන්නත් පුළුවන්. ඒ නිසා deep tech එකට call එකක් දෙන්න. දෙයිය ambulipitiya branch එක open කළා. ඉතින් water pump එක ගැන කතා කරත් deep well water pump එක ගැන කතා කරත් නේ සෝලා සාමාන්‍ය පද්ධතිය ගැන කතා කරත් මේ හැමදේම වෙනුවෙන් ලංකාවේ තියෙන ප්‍රමුඛතම විසඳුම තමයි deep tech කියලා කියන්නේ.
2: මෙන්න මේ නම්බෙකට කතා කරන්න 077 777 73 74
1: මගේ පොඩ්ඩක් මේ ඉඳලා හිටලා හැකින් කඳුළු වෙනවා.
2: ඉඳලා හිටලා
1: තනිය හැට එනවා කියන්නේ. ඒක මගේ තියෙනවා. දුක හිතුනම නෙවෙයි, නිකනුත් එහෙම වෙනවා.
2: ආගේ වයසට වෙන්න බැරද?
1: වයසට වෙන්න පුළුවන් සමහර විට. දන්නේ නැහැ මන් දන්නේ නැහැ. මට මං ඇස් සම්බන්ධ විශේෂඥ නෙවෙයි. හැබැයි මම මේක විශේෂඥෙකුට කිව්වා. එයා කෝවා ගණන් ගන්න දෙපව හැටි. හරි. හැබැයි මං හිතුවා නෑ දැන් මට වයස අවුරුදු 38යි.
2: ඔව්.
1: 42 වෙනකොට ඇස් දෙක පේන්නේ නැතු වුණොත් තාම කසාදයක් කරගත්තෙත් නෑ.
2: ඕ excuse me
1: බෙන්දලා දැන් ඩිවෝස් වෙලා ආයිබන් ඉන්නේ නේ. රටට ඉතින් ඇත්ත කියන්න වෙනවනේ. හරි. රෙදි ලේනවා කියලා මේ
2: ඔයාම ලියා ගන්න ඕනේ.
1: මේ කොහොම වුණත් ඔය ඇහැ සම්බන්ධ ප්‍රශ්න එනවා අවුරුදු 40 විතර එනකොට. 40 ඇඳිරිය වෙන්න පුළුවන් ඉස්සරහට අපිට ඉන්නේ.
2: ඔව්.
1: හරි. රයිට්. ඔය කොහොම වුණත් ඇහැ කියන එක සම්බන්ධව අපි විශේෂඥ දැනුම තියෙන කෙනෙක්ට මිසක් වෙන කාටවත් ඇහැ පෙන්වන්න යන්නේ නැහැ.
2: ඔව්.
1: එනිසා අපි කියනවා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක තමයි ඔයාගේ ඇහැ සම්බන්ධව ඔයාට දෙන්න පුළුවන් හොඳම විසඳුම. රජයේ අනුමත ආයතනයක් මේක.
2: ඔව්. අන්තිම ඔයාට තියෙනවා නම් මෙන්න මේ වගේ ප්‍රශ්න. ඇහි සුදේවත් කරන්න ඕනේ නම්, එතකොට දියවැඩිය ප්‍රශ්න තියෙනවා නම්, ඇහැ සම්බන්ධ වෙලා ග්ලූකෝම ආසයන තියෙනවා. එතකොට ඔකලංගේ ළමයින්ගේ තියෙනවා නම් ඇස් පරීක්ෂා කරගන්න. උන ළමාක්ෂ සායනයකුත් තියෙනවා. ඒ වගේම ඇස් කණ්ණාඩි සේවාවකුත් තියෙනවා. බාහිර රෝගියාංශිකුත් තියෙනවා. ඉතින් මේ හැමදේම එකම වහලක් ඇටින් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අති නවීන උපකරණ සහ පාස්කම් වලින් සමන්විත විශ්වාසනීය අක්ෂ සේවාවක් වාර ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් වලට අදම කෝල් එකක් දෙන්න. 0706 478 478. එහෙමත් නැත්නම් 0112 785 858. ලින්ස් ටෙක් ඇයි කියා හොස්පිටල්.
1: ඔය ඉන්ෂුරන්ස් එහෙම ගන්න ගියාම ඔය හැ සම්බන්ධව ඔෆිස් වලින් ඉන්ෂුරන්ස් නේද කම්පැනි වලින් එහෙම නියම් වාතයි වගේ නක් බය වෙන්න එපා. මේ ස්ටාෆ් එක මේ ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් එකේ ඒකේ ડોකියුමන්ට් සම්බන්ධින් ස්ටාෆ් එක
2: ඒවත් ක්ලියර් කරලා දෙනවා.
1: ඒව බබා වගේ ක්ලියර් කරලා දෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔය ඇහැ පෙන්නන්න ඇහැ කොට දාලා දෙනවා අඩු මුදලකට. කොහේ හරි ගිහිල්ලා මේ ඇහැ හදාගන්න නේද බද්ධ කරන්න ඔපරේට් කරන්න කීයක් යනවද කියලා අහලා බලන්න. ලංකාවේ කොහේ ගියත් මේ තරම් අඩුවට කරන්නේ නැහැ වාගේ සත්කම්. 9:25 වෙලාවට

0: లుక్కయ్య మారే వేడని ఊని దొక్కి వాడే మడ మెమరీ లోస్ కీల
1: మెమరీ లోస్ కాల్ ది డాక్టర్ యాదు సున్నది
0: మమ్మే కిరికి బుణ్యే అయ్యా సీని వెడిని ముక్కు తట్టపై విడుకురనే అయ్యా మాట
1: సూపరి డాక్టర్ ని డాక్టర్ హరియటం కీల తీయరాలి
2: హీనా వేవి సింధు అన్న FM 93.5 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
2: සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
7: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: මයේ පුතේ
9: ඔසි
8: ලෙන්ස්ටෙක් එක කොහෙද තියෙන්නේ
9: කොස්සත් බත්තර මුල්ල
10: අන්නාරි මේ කෝල් එකක් එහෙම දෙන්න බැරි නා අපි තුම ළඟ ඉන්නේ කියලා බත්තර මුල්ල මේ අහලපාලනේ කොස්වත්ත බත්තර මුල්ල කෝට්ටේ පිට කෝට්ටේ ඇතුල් කෝට්ටේ මාළඹේ කඩුවෙල ඉන්නවා නම් කොස්වත්ත බත්තර මුල්ල කියන තැන තමයි ලෙන්ස් ටෙක් එක තියෙන්නේ ඇඩ්‍රස් එක චුට්ටක් මතක් කරේ මගෙන් මේ එක්කෙනෙක් අහලා තිනවා කොහෙද තියෙන්නේ කියලා එන්නකො මං ගිහින් අතින් අල්ලලා ගිහිල්ලා එතනින් වාඩි කරලා වැඩේ කරලා දෙන්නම්
9: හරි
10: හරි
9: අපි එච්චරට කැප වෙනවයි වෙනවයි
10: අනිවාර්යෙන් ඒ ලෙන්ස් ටෙක් ගැන මතක් කරේ දැන් යනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මෙහෙ එන්න කෝටියක් ගන්න දිනන්න ලක්ෂපතියෙක් වෙන්න කියලා ළඟට කකුල් දෙක ළඟට වාසනාව ගැලලා දෙන ජාතික ලොතරැයි මණ්ඩලේ ඊයේ දිනුම් මැද්ද ටිකට් කීපයක් වාසනාවන්ත ප්‍රතිඵලය කියන්නේ
9: හරි
10: මහජන සම්පත ඉසේ දක්ෂරයත් එක්ක අංක 1 අංක 7 අංක 0 අංක 2 අංක 8 සහ අංක 8 ගොවිසත ගත්තා නම් එච් අක්ෂරයත් එක්ක අංක 3 අංක 21 අංක 40 සහ අංක 41 ඊට පස්සේ මෙගා පව ජී අක්ෂරයත් එක්ක අංක 11 අංක 4 අංක 5 අංක 32 අංක 73 ධන නිදානේ ගත්තා නම් එම් අක්ෂරයත් එක්ක අංක 5 අංක 7 අංක 21 සහ අංක 55 ඊට පස්සේ හඳහන ලොතරැයිය ධනු ලග්නේ තියෙන්න ඕනේ ජයග්‍රහය අංක 19 28 30 සහ 51 අද සම්පත ගත්තා නම් අංක 8 අංක 8 අංක 2 අංක 8 අංක 8 අංක 0 අංක 2 අංක 8 අංක 8 සහ ඉසේ දක්ෂරේ ඊට පස්සේ එන්.එල්.බී. ජය ලොතරැයි ගත්තා නම් F අක්ෂරය තියෙන්න ඕනේ අංක 1 අංක 5 අංක 5 සහ අංක 8 ඊට පස්සේ අවසාන වශයෙන් අපි බලන්නේ මිතුරු ලග්නය සහිතව සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵලය අංක 44 අංක 60 සහ අංක 62 ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන හැම තිස්සෙම අපි මතක් කරලා තියෙනවා ඔයාට ටිකට් එකක් ගන්න කියලා මොකද වාසනාව කියලා කියන්නේ රුපියල් 40කට

0: නේද? ඔයාගේ ළඟට මේ අවස්ථාව.
1: ඔව්. රුපියල් 40ට එහා ගිය දෙයක් වා කරනවා.
0: ඔව්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ලබා දෙන දශක 6ක් පුරා ඔයාගේ කෝටි ගණන්ින් මිලියන ගණන්ින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කරලා දීලා ඔයාට වාසනාව උදා කර දෙන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් රටේ සංවර්ධන කාර්යයන් සඳහා මහඟු දායකත්වයක් දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කාලේ ජනාධිපති අරමුදල මගින් දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිචාලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දුව දරුවන්ටත් ඒ අරමුදලේ ලබා දෙන දායකත්වය නේද? ඒ අධ්‍යාපනයට ආධාර ලබා දීමේ අලුත් වැඩසටහන ආරම්භ කළා තියෙනවා.
1: ඔව්.
0: එතකොට මෙතෙන්දි ජාතික ලොතරැයි මණ්ඩලය මගින් පහුගිය දවසක මේකට දායකත්වයක් දුන්න මුදල් දායකත්වය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා MDCA පෙරේරා මහතා, ඒ වගේම තමයි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා ඇතුළු ඉහළ පෙළේ සියලු දෙනාම සම්බන්ධ වෙලා මේ කටයුත්ත පහුගිය දවසක සිද්ධ වුණා. ඉතින් වාර රුපියල් 40ක් වියදම් කරනකොට තව වැඩ ගොඩක් ඒ පැත්තෙන් සිද්ධ වෙනවා.
1: ඔව්.
0: ඔයාට දිනුමක් දෙනවා. ඔයාව කෝටි ගණනින් ලක්ෂ ගණනින් නේද?
1: ඔව්.
0: ජයග්‍රහකෙක් බවට පත් කරනවා.
1: දිනුමක් නැතත්.
0: ඔව්. රටේ සංවර්ධනයටත් ඔයාව
1: සම්බන්ධ කරගන්න.
0: සම්බන්ධ කරගන්න. ඒක තමයි මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන විශේෂත්වය. හරි. අපි රයිනෝ රූෆින් ගැන මතක් කරලා යන්න. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේ දවස්වල ආර මතක් කරනවා. ඉතින් වාගේ කෙතරට අවශ්‍ය විදියට අලුතෙන් හදනවා නම් ගයක් ෂීට් එකක් දානකොට මතක තියාගන්න මේ මැටි ලේයර් එක ඇතුල් පැත්තේ තියෙන ඒකෙන් ෂීට් එක රත් වෙනකොට ගිය ඇතුළ රස්නේ දැනින්නේ. ඊට පස්සේ උඩ තියෙනවා ජල විකර්ෂක ආලේපණය.
1: ඔව්.
0: එහරා සෑහෙන ප්‍රමාණයක් මේ ෂීට් එක පරිස්සම්. කුණු දූවිලි බැඳින්නේ. ඊට පස්සේ දියසේවල බැඳින්නේ, පාසි බැඳින්නේ. ඉතින් ෂීට් එක ලස්සන්ට නේද?
1: හැමදාම අලුත් විදියට තියාගන්න පුළුවන්.
0: තියාගන්න පුළුවන්. වසර 60ක විශ්වාසයත් එක්ක තමයි ඔය රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක දැන් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ.

0: උදේ 9යි විනාඩි 40යි වෙලා.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන්ඩ රේඩියෝ ITN.
0: තව සින්දුව කහලේ මුක්පණ්ඩ ගිහිල්ලා. හරිද? මයික් කොන් කළාද?
2: හරි හරි. හා.
0: ඉන්න සින්දුව හොයන පොඩි.
2: හොයනකම් මං කියන්නද?
0: අපි මේ කලින් සින්දු ලෑස්ති කරගන්න ඕනේ නැහැ. අපි හිමින්
2: කලබලයක් නැහැනේ.
0: පිට වෙලා තියෙන විදිහට වෙන මේ පැය තුනක් තියෙනවනේ. ඒවත් මේක තුලින් හොයාගෙන හිමීට.
2: එහෙත් අපි දෙන විදිහට සින්දු අහන්න ඉන්න ඕනේ ඔයගොල්ලෝ. අපි මොන හරි කියනවා නම් ඒව අහගෙන ඉන්න ඕනේ. අපි සින්දු දෙන වෙලාවට සින්දු අහගෙන ඉන්න ඕනේ. එහෙම තමයි අපිට ආදරය කරන කට්ටිය.
0: ඔව් ඒ කියන්නේ මේ රජයේ ෆ්‍රීකවන්සි එකක් නෙමෙයි ජනතාවගේ ෆ්‍රීකවන්සි එක. නේ? ඔව්. එහෙනම් අපි මේ ඒගොල්ලෝ අපි කියන විදිහට ඉන්න ඕනේ. ඒගොල්ලෝ කියන විදිහට අපි ඉන්න ඕනේ.
2: මේ වෙලාවේ අපි කියන විදිහට ඉන්න චුට්ටක්. මොකද අපි තාම සින්දු හොයනවා.
0: පොඩ්ඩක් ඉන්න සමා වෙලා පොඩ්ඩක් ඉන්න සින්දු හොයනවා. තාක්ෂණයත් එක්ක වැඩ කරා. ඉතින් ටයිටල් එක සර්ච් කරාම මොකක් හරි නමක් මේවා කළා.
2: ඔය ගොඩාක් එනවා.
0: ඒක නෙමෙයි වෙන වෙනම. හෙව්වේ මේක. හම්මුනේත් ඒක.
2: හොඳ වෙලාවට.
0: දැන් හරි.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: නවය පනස්තුනයි.
1: අපි යනවා යන්න කලින් කියන්න දෙයක් තියෙනවා කියල තමයි කියන්න හදන්න ඔයා.
0: මේ නෑ ලොකු වෙලාවක් ගත්තොත් එහෙම අපිට පරක් වෙලා ඊළඟට ඊළඟ ෂෝ එකකින් වෙලා මේ වෙනවා. අපි අනිත් අයගේ තප්පරයක්වත් ගන්න ඕනේ නෑ. අපිට දීලා තියෙන වෙලාවේ අපිට මේ වැඩේ කරන්න බැයි නං අපි මොකටද තව කෙනෙක් වෙලාව ගන්න?
1: ඒකත් ඒකත් ඒකත්
0: අපිට අපේ වෙලාව කවුරු හරි වෙන විදියට වැරදි විදියට පාවිච්චි කරනවා වෙන්න
1: පුළුවන්
0: නේද?
1: අපි එහෙම මට බෑ.
0: අපි එහෙම කරන්න ඕනේ නෑ. යන්න.
1: හරි. ෆ්‍රන්.
0: ඊළෙන් නම් ආ හෙට උදේ හම්බෙමු. හෙටත් තියෙනවා.
1: ඔව් හෙට කියනනම් ඒ ටික. සතුටින් ඉන්න මං අනෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: Lens Tech Eye Care Hospital වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් Lens Tech Eye Care Hospital අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: RTN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා
1: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව
3: සබෝදාසනක උදේ 10යි විනාඩි 4යි

සුබම සුබ දවසක්. සුබම සුබ උදෑසනක්. උදේ 10 විනාඩි 12 වෙලාව. ඊයේ මම යන්න කලින් කියවද මං අද හරියටම 10 වෙනකොට එනවා කියලා. පොරොන්දුවක් නම් පොරොන්දුවේ විදිහටම තියෙන්න ඕනේ නේද? ඒකනේ මං ඉතින් හાર્ට් බීට් එකත් එක්ක ඔයා ගාවටම ඔයාගේ පාළුව මහන්සිය තනිකම මේ හැමදේම නැති වෙද්දිම ලස්සන සින්දු ගොඩක් අරගෙන සමහර දවස් තියෙනවා නේද අපිට හේතුවක් නැතුවම නිකන් මූඩ් එක වෙනස් වෙලා තියෙන. සමහරක් වෙලාවට පොඩක් හිත සතුටින්ම ඉන්න වෙලාවලුත් තියෙනවා. සමහර දවස් වලට පොංච සින්දුවක් ඇහුණත් ඇති මූඩ් එක පොඩක් වෙනස් වෙලා යන. එහෙම දවස් තියෙනවා නේද ඔයාට? අන්න ඒ වගේ දවසක් තමයි නේද අද කියන්නේ. ඉතින් ඔයාගේ අද දවස පැය කීපයක් පටන් අරගෙන ඉවරයි. ඉතින් ඉතුරු පැය ටික ඔයාට සතුටෙන් ඉන්න පුළුවන් මාත් එක්ක ලස්සන සින්දු ගොඩක් අහන ගම. එහෙම නේද? ඉතින් සින්දු ගොඩක් අරන් ඇවිල්ලා තියෙන දවල් උදේ 10 ඉඳලා දවල් 1 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. අද අලුත් දවස. අද අගෝස්තු කවද්ද? අද අගෝස්තු මාසේ 12 වෙනිදා දවස් 12කුත් ගිහිල්ලා ඉවරයි මේ මාසේ පටන් අරගෙන. ඉතින් ඔයාට වැඩ ටික කරගන්න පුළුවන් මේ විදිහටම නේද? ඉතින් මේ පැය 24 ඔයාට ලස්සන කරගන්නවද වැඩ ටික හරියට මේ විදිහට කරගන්නවද කියලා තීරණය කරන ඔයාට තමයි තියෙන්නේ. ඉතින් පුංචි සපෝට් එකක් ඉතින් වැඩ කරන මහන්සිය නැති වෙන්න ලස්සන සින්දු ගොඩක් එක්ක ඔයාට එන්න පුළුවන්. ඉතින් මම ලෑස්ති කරන් ඉන්නේ රහල්ගේ ලස්සන සින්දුවක්. ඒ සින්දු අහන්න පුළුවන් අපිට මේ ඔයයි මමයි කතා කරන ගම. ඔයාටත් පුළුවන් ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න මේ පැත්තට ඉක්මනට එන්න. 0703 935 937 0703 935 937 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එක කියවන්න. මං යෂ්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: සිරොම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. I'm going to live a new green life.
8: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උදේ 10යි විනාඩි 36.

සුබෝදෑසනක්. ඉසලා පටන්ගන්නේ සුබෝදෑසනක් කිව්වනි. මොකද්ද මේ උදේ රැස්වීම වගේද? නෑ නෑ ඇති. දැන් මං ඔන පටන් ගන්න කලින් මාව ඇහුවේ නැතුව දැන් මාව අහන්න කෙනෙක් වෙන්න පුළුවන්නේ. එයාට තමයි මං කිව්ව සුබෝදෑසනක් කියලා. දැන් තෝ මේක උදේ රැස්වීම කියලා හිතන්න පහරිද? මාව අහගෙන ඉන්නකොට එයාට හිතන නේද මේ පැත්තට එන්න ඕනි කියලා? අද යාෂ් තනියම ඇති යාෂ්ව බලන්න ඕනි කියලා. මං දන්නවනේ තිම ඔයා මංගේ මට හරි ආදරේ කියලා. ඒක හින්ද තමයි ඔයා මෙතරම් ආදරේ පුරෝගෙන මේ පැත්තට ආවේ නේද? යාෂ්ව බලන්න වගේම හાર્ට් බීට් එකේ ලස්සන සින්දු ගොඩාක් ඉල්ලගෙන මේ පැත්තට ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අපි පොඩක් ඒ කටියව මතක් කරමු. නැත්තම් පොඩක් විතර හිතර දෙන්නේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් මං ගැන මතක් කරේ නැයි කියලා. ඊට පස්සේ මට මතක් කරන්න දේවල් කීපයක් තියෙනවා යාට. මාව අහගෙන ඉන්නකම ඔයා මේ වෙලාවෙ කොහෙද ඉන්නේ? ඔෆිස් එකේ නේද? එහෙම නැත්තම් ගෙදර වැඩ ගොඩාක් කරන ගමන්ද ඉන්නේ? අද පොඩක් අවුව තියෙනවා. රෙදි ටිකක් වේල ගන්න, රෙදි ටිකක් හොද ගන්න, ගෙදර පොඩක් අස් කර ගන්න. මේ හැමදේම ඉතින් පුංචි ටයිම් එකක් ඇතුලේ මේ ඔයාට වැඩ ගොඩාක් කරගන්න වෙනවනේ. ඉතින් වැඩ ගොඩක් කරාට කමක් නේ. ඔයාට මහන්සියක් පාළුවක් තනිකමක් දැනෙන්නේ නැති වෙන්න තමයි හાર્ට් බීට් එකෙන් ලස්සන සින්දු ගොඩක් අරන් ඉන්නේ. ඒක නිසානේ කියන්නේ සද්දේ වැඩි කරගෙන අහන්න කියලා. 0703 93 5 93 7 මේකින ෆෝන් නම්බර් එක අහගෙන ඉඳලා කවුද මේ පැත්තට ආවේ? ජයග්‍රහණයේ සතුට පිරි ලස්සන දවසක් ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා දෙනවා. ඔයාලට ඒ විදිහටම සතුට පිරුණු ලස්සන දවසක් වෙන්න ඕනේ. ඉඹුල්ගස් දෙනිය පැත්තෙන් ටේර ෂොප් එකක වැඩ කරන ගමන් මේ වෙලාවෙ මාව අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. උදේශිකා, ඔයා තමයි ඉතින් අද දවසේ වාසනාව අන්තිය වෙන්නේ. උදේම ඔයා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. උදේශිකා නිරූපම මාලා හොඳේ. එහෙම තියෙනවා මැසේජ් එක ආගට. හරි හොඳේ. ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. Good morning ඔයාට. අසන්නන්ගේ සිත් සූපත් කරන්න ලස්සන ගී පෙළක් අරගෙන ඔයා අදත් ඇවිල්ලා ඉන්නවා නේද කියලා අහලා දිනු මැනික. ඉතින් බොහොම ස්තෝතියි. ඉතින් ඔයාව බලන්න මං ආවනි. බොයගෙන සුමනාත ඔය මැසේජ් එක දාලා තිනේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ආදරෙන් මං එකතු කරගන්න ඊළඟ සින්දුවට. Good morning කියලා දෙනවා. දවස ලස්සනට පටන් ගන්න පුංචි හිනාවකින්. ඔයාට කවුරුත් හිනාවක් දෙන්න ඕනේ නෑනේ. ඔයා ළඟ තියෙන ඒ ලස්සන මැජික් එකනේ. ඉතින් ඒ මැජික් එකෙන් පුංචි ප්‍රයෝජනයක් කරගන්න. ළඟ ඉන්න කෙනෙක්ට පුංචි හිනාවකින් හරි ඔයාට දවස සුභ කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. යාෂ් මැනික මට නැටුම් සින්දුවක් දෙන්න අපි අහමු. පොඩක් මේ ටයිම් එකේ චුට්ට අපි පොඩක් ගේම් එක අප් කරගෙන යනවා. ඔයාට නැටුම් සින්දුවක් දෙන්න දිගටම ඔය විදිහට මාව අහගෙන ඉන්නකෝ. යාෂ්මැනික භානදුර ඉදර තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. කවුද මේ තොසර? ඔයාව එකතු කරගන්න හරි මාදරි. මගේ ළඟ වැඩ කරන කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. කුමාර අයියා ඉන්නවෙ මේ වෙලාවේ. අසා ඉන්නව ඒ වගේ මසා අක්කා වෙන්න ඕනි. ඩෙන්සිල් මාමවත් ඉන්නව ඒ වගේ. මා ඇන්ටි සිරෝමිත් ඉන්නවා. එහමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට.

ගෙන ඉන්න මාව අහගෙන ඉන්න ගම මංගවාට දෙයක් කියන්න. ඒ මොකද්ද? ඒ තමයි ඔයාට පොඩි බඩගින්නක් විතර ඇවිල්ලාද තියෙන්නේ. ටීටා ඉම්මකෙන මේ වෙලාවේනේ සම්මන්ත්‍රණ ඔෆිස් එකන. එම නැත්තන් තාම උදේට යුවේ නැති කෙනෙක් තම. සමහරක් අය ඉන්නවා නේද උදේට දවල්ට එක වේලක් විතර කන. පොඩක් හොයා ගන්නකම් කැම ටිකක් හදා ගන්නකම්. රස කිරිතේ එකක් බොමුද අපි? රස කිරිතේ එකක් බොනවා නම් පැල්වත්ත නිෂ්පාදනයම ගන්න අමතක කරන්න එපා. හේතුව දන්නා නේද? හේතුව තමයි උකුවට රස කිරිතේ එකක් හදා ගන්න බලන් ඉන්නව නම් ඔයා ගන්න ඕනි. පැල්වත්ත නිෂ්පාදනයම තමයි. ඉතින් රසට ගුණට උකුවට ඔයා හදා ගන්නකොට රස කිරිතේ එකක්. එහෙම නැත්තම් ඔයා ගෙදරට ඇවිල්ලා ඉන්න කෙනෙක් රස කිරිතේ එකක් හදලා දෙන්න බලාගෙන ඉන්නව නම් ඔයා පැල්වත්ත කිරිපිටි ටිකක් දාන්න. රසට හදාගෙන රසට වොන්න බලා. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනයම ගන්න. උදේ 10:35.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝට් යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන් වාර්තා පිට වාර්තා තමන කෝට් යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල් හේන පාර මහරගම
4: උදේ 10යි විනාඩි 46
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

උදේ 10 විනාඩි 45 වෙලාව මාස්ටර් සර් සින්දු අහලනේ අපි ආවේ. අර ස්කෝලේ යන කාලෙකම මොනහරි වැරදි වැඩක් කරාම එහෙම නැත්නම් ගුටි කාපු අය හැම ඉන්නවද? ඒ ඉන්න කට්ටේ ඉන්නෝ නම් මේ පැත්තරෙන්න. මාත් ඉන්නෝ ආගේ ගොඩේ. අර හොඳ විදිහට ඉරපු කෙනෙක් නෙමෙයි පොළගින් ඩංගු වැඩ කරලා සෙල්ලගෙන් ඉස්සලගෙන් බැනුම් අහලා තියෙනවම නම් ඕන තරම්. එහෙම අය ඇති නේද? එහෙම ඉන්න කට්ටිය ඉක්මනට මේ පැත්තට එන්න. මාත් ඉන්න ඔයත් එක්ක හිට ගන්න එක පැත්තේ. ඉතින් සමහර අයගලට ස්කෝල් වැඩ එහෙම කරන්නේ නැතු. ඉතින් ඔන්න බැනුම් අහන වෙනවල් එහෙම අපිට තියෙනව නේද? හැබැයි දැන් මතක් වෙනකොට පොඩ්ඩක් හිනා යනවා. ඇත්තටම අපි සමහර අයගෙදී ඒ වගේ දේවල් කරේ නැත්තම් දැන් මේ කාලෙදි මතක් කරන දේවල් නැහැනේ කියලා. සමහර අයගලට ජීවිතේ අර ලස්සනම මතක තියෙන්නේ අර ස්කෝලේ ගියපු කාලේනේ. පාසල් මතක තියෙනවනේ. පොඩක් ඔයාගේ තියෙන මතක ටිකක් කියන්න බලන්න මේ පැත්තට ඇවිල්ලා. මාත් ඉන්නවා රස කතා ගොඩක් එක්ක ඔයත් එක කතා කරන්න බලාගෙන. ඉතින් ඒක නිසා මේ පැත්තට එන්න. හරි, අපි දැන් මොකද කරන්නේ? කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන දේවල් තියෙනවා. මාව අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු අහන ගමන් ඔයාටත් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් මටත් ඔයාට පුංචි දෙයක් ගැන මතක් කරන්න ඕනේ. ඒ තමයි ජීවිතේ අපිට වාසනාව කියන දේ අපිට හොයාගෙන යන්න වෙනවනේ. අපේ උත්සාහය කැපවීම තියෙනකොට අපිට කරන්න බැරි දෙයක් නෑ. සමහරක් විට ඔයාගේ හිතේ තියෙන පොන්ජි සිදුවෙල්ලකට ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්නේ. සමහරක් විට අපි සමහර දයක් පටන් ගන්නකොට මට බෑ, මට පුළුවන් වේද කියලා අපි හිතනවනේ. නෑ, ඔයා ඔව් මට පුළුවන් කියලා අපි පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයා හිතුවට වඩා වැඩි ප්‍රතිඵල ගොඩක් ඔයාගේ ඒ වැඩේදී ලබා ගන්න පුළුවන්. අපි හිතන්නේ පටන් ගන්නෙම නෙගටිව් මයින්ඩ් එකෙන් නම් ඔයාට අනිවාර්යයෙන්ම එන්නේ නෙගටිව් උත්තරයක් තමයි. ඉතින් ඔයාට පුළුවන් නම් එක පොසිටිව් විදිහට පටන් ගන්න. පොසිටිව් දෙයක් ඔයාට වැඩේ අවසානයේදී ලැබෙයි. පොඩක් හිතලා බලන්න ඔයාත් කොයි විදිහේ කොයි පැත්තට වැටෙන කෙනෙක්ද කියලා. ඔයා ජීවිතේ හරි විදිහට ඔයා පොසිටිව් විදිහට දකින්න කෙනෙක් නෑ. ජීවිතේ මොන හරි හිණයක් තිබ්බනම් හැබෑ කරගන්න ඒ හිණයට පුංචි තල්ලුවක් දෙන්න අපිට ලෑස්ති. ඒ මොකද දන්නවද? ආගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන එන ධන නිධානේ ලොතරැයි පත්‍රය. ඔයාගේ ජීවිතේ හිණයක් තිබුණා නම් මොන හරි දෙයක් පටන් ගන්න, ඔයාට මොන හරි මුදල් අඩුපාඩුවක් තිබුණා නම් පුංචි රුපියල් 40 කින් ඔයාගේ ජීවිතේ හිණයට යන්න පුංචි තල්ලුවක් දෙන්න පුළුවන්. ඒ තමයි ධන නිධානේ ලොතරැයි පත්‍රය. ඉතින් ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් විතරක් නෙමෙයි ඉරදා දිනේ දිනුම් අදින 20 ලක්ෂපතියෙක් එක්කම සන්ඩේ බෝනස් දිනුම් වැඩිමනස් ඔයාට හිමිකම් කියන්න පුළුවන් කියලා අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඔයා වාසනාව හොයාගෙන යන වාසනාව ඔයාට දොරට තට්ටු කරනකන් ඉන්න බලාගෙන ඉන්න එපා. ඒගෙනත් මතක් කරන ගම ළඟම තියෙන ලොතරැයි කුඩියෙන් වැඩ ටික ඉවර කරලා යන ගම එම නැත්නම් ඔයා කොහරි ගමනක් යන ගමන් ඉන්නව නම් මතක් කරලම ගන්න ධන නිධානේ ලොතරැයි පත්‍රය. ඉතින් වාසනාව කියන දේ අපි ළඟට එන්නේ අපි හොයාගෙන යන්න ඕනේ. ඒගෙනත් වැඩ මතක් කරන ගමන් මට හිතුණා යන්න රස කෑමක් හදන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවද? රස කෑමට පුංචි උදව්වක් දෙන්න, පුංචි මතක් කිරීමක් කරන්න. පැල්වත් නිෂ්පාදන ගැන තමයි ඔයාලට මම මතක් කරන්න මේ හදන්නේ. ඉතින් ඔයා දන්නවා කැම ටික රස කරගන්න රසට ගුණට හදා ගන්නවන කිරිය ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඔයා ගන්න ඕනේ පැල්වත් නිෂ්පාදනම තමයි. සමහරක් විට උදේට තෑව කෑම හදාගෙන යන්න පුළුවන්. හදිසියේ පොඩි කෑම එකක් හදා ගන්නවනේ. පොඩි සමහරක් වෙලාවට පාන් පැත්තකට වුණත් අපි බටර් ටිකක් ගන්නවනේ. බටර් ටිකක් ගන්නකොට සුදු ලුණු මිශ්‍රණ පොඩි බටර් ටිකක් තිබ්බොත් කොහොමද? පොඩකර ගම්මිරිස් ටිකක් දාලා බිත්තරයක් හදාගෙන ඒ මිශ්‍රණෙත් එක්කම පොඩි සැන්ඩ්විච් එකක් එහෙම හදාගන්න ඉන්නවනේ. උදේට කොහරි හදිසියේ ගමනක් යනවනම් බස් එක යන ගමන් ඉන්නවනම් ওই බත් වගේ දේවල් සමහරක් වෙලාවට කන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් පුංචි අර සරල ආහාරයක් ගන්නවනේ. ඉතින් ඔයාගේ කැම ටික රස කරගන්න ගුණ කරගන්න බටර් එක කොහේ හොය හිටියනම් ඔයාට පුළුවන් පැල්වත්ත බටර් ගන්න. ඉතින් පැල්වත්ත බටර් ඔයා දන්නවා විශ්වාසයෙන් අපි මේ කියන්නේ ඔයාට. ඉතින් රසට ගුණට එයා හොය හොය හිටිය බටර් එකක් නම් ලුණු සහිත ලුණු රහිත මේ කියන වර්ග වලින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සුදු ලුණු මිශ්‍ර බටර් එකක් ගන්නත් පුළුවන් කියලා අපි ඔයාට මතක් කරනවා. ඉතින් ඔයාට කැමති රසයකින් මේ විදිහට කැම ටික රසට ගුණට හදාගන්න මෙලදී ගන්න පුළුවන්. අපි අමුද බලන්න මාව කවුද බලන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ආපු ගොඩාක් අය ඉන්නවා මතක් කරන්න මේ වෙලාවේ.
ගුඩ් මෝනිං මැනික. මට දැනුවද සිංදුවක් කියලා තියෙනවා. ඔබ මලක් වෙලා වනාරේනේ පිපේ වීයේ සිංදුව ඉල්ලලා තියෙනවා. අපි බලමු ඒ සිංදුව දෙන්න පුළුවන් වෙයිද කියලා. දැන්ට මම ලැස්ති කරගෙන හින්දි සිංදුව සොන් එක දෙනවා. නිගුරක් ගොඩ යාෆෝස් කියාගේ අයව එකතු කරගන්න කියලා තියෙන ආදරේ කරන කෙනා දොමින්දම. එයාට වෙන්නදි මං මේ හිතන මේ සිංදුව හැමදාම මගෙන් ඉල්ලන හරිම ආදරේ. ඔය දෙන්නම එකතු කරගන්නම්. නොවලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන දිලිනි. විදියට මහගෙන ඉන්න හරිම ආදරේ. අභිවත් සිංදුවකට එකතු කරගන්න කුරුණෑගල මාස් පුතා LED යාගේ ෂොප් එකේම වෙලාවේ සද්දෙටම ලක් වෙනහගෙන ඉන්නවා කියලා තියෙන එතන ඉන්නවා. කවුද මේ? චමත් මල්ලි ඉන්නවා. ඒත් එක්කම එතන ඉන්න කොල්ලො සෙට් එකටම ලස්සන සිංදුවක් කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා තියෙන කනිෂ්ක. කනිෂ්ක ඔයාවත් එකතු කරගන්න හරිම ආදරේ. මම ලස්සන හින්දු සිංදුවක් තමයි ලැස්සි කරගෙන ඉන්නේ. ඉතින් ඒ සිංදුව අහලා අපි කතා කරමුනේ. උදේ 10:00 වෙනදි 51.

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
0: Lakhana Radio ITN
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: ලයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දී කිලිමෙන් ළමුන්ත දෙනෙකුමිය ගොස් තිබෙනවා කල්පිටිය පොලිස් වසමේ කුරක්කන් හෙද ප්‍රදේශයේ කලපුවක වලමක් පෙරලීමෙන් ඒ ගමන් කළ අබුසම යෝලකා ඔවුන්ගේ දරුවන් දෙදෙනා දී කිලී තිබෙනවා කල්පිටිය රෝහලට ඇතුළත් කරන විටත් පිරිමි ළමයා සහ ගැහැණු ළමයා මේ කුස ඇති බවයි පොලිසිය පවසන්නේ මසුන් ඇල්ලීම සඳහා යොදා කණ්ඩා දැල් රැගෙන ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් ගුවන්යානය වෙනස් කිරීමට සිදු වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. පසුගිය මාසයේ පැවති ඩිටෝ සමුළුවේ අනතුරුව තුර්කිය සිට ඇමරිකා බලපිටත් වන අවස්ථාවේදී මෙම ආරක්ෂිත පියවර ගෙන තිබෙනවා. මුලින් ගමන් කිරීම නියමිතව තිබූ ගුවන්යානය වෙනුවට වෙනත් යානයකට මාරුවීමට ආරක්ෂක නිලධාරීන් උපදෙස් ලබා දුන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරියේදී එවැනි පියවර අනුගමනය කරන බව ආරක්ෂක අංශ සඳහන් කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: එකලහයි විනාඩි 4යි.

ලොකල් හයි කියනකොට අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපේ දෙවෙනි පැයටනේ. හાર્ට් බීට් එකේ දෙවෙනි පැය මේ විදිහට පටන් ගන්නවා. එහෙම පටන් ගන්නකොට ලස්සන සින්දු ටිකක් අපි අහලා ආවේ මරියේ සෙල්ගුණතිලක මහත්මියගේ යොන් සිහින ලෝකේ. ඒ ලස්සන සින්දු අහලා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. ඉතින් ලස්සන සින්දු අහන්න පුළුවන් මා කැමති සින්දුවක් තියෙනවා නම් ඉක්මනට මේ පැත්තට කියන්න. ඉදකලින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා මේ පැයදී පටන් ගන්නකොටම දැන් වැඩ ටික කරගෙන කරගෙන යනකොට සමහරක් විට පුටුවේ ඉඳගෙන ඉඳලා නැගිටින්න ටිකක් අමාරු වෙන්න පුළුවන් නේ. තනහි වේදනාවක් හැම තියෙන කෙනෙක්ද ඔයා? එහෙම නැත්නම් වලලු කරාශ්‍රිතව සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක්ද? ඔෆිස් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකක එක දිගටම මහගෙන යනකොට ඒ මහන එකත් එක්ක එක දිගටම වාඩි වෙලා ඉන්න වෙනවා. සමහර කට බංකුවක් උඩ වෙල ස්ටෝල් එකක එහෙම වාඩි වෙලා ඉන්නකොට සමහර කට කොන්දේ වේදනාවක් කියන්න පුළුවන්. උරහිස වේදනාව, බෙල්ල වේදනාව මේ වගේ කියනකොට සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් පොඩක් සද්ද වැඩි කරගෙන අහගන්න. ෆැට්නෝ ආයතනය දෙමේ වෙනකොට දැන් ওই සන්ධි වේදනාවෙන් පෙළෙන නිසාම වේදනාව විඳින නිසාම විශේෂ නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙන ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ සන්ධි වේදනාවට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න. ඔයා මොන හරි තෙල් එකක් ගාලා එවලට తాවකාලික විසඳුමක් ලබා ගත්තට ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන සන්ධි වේදනාව එක හරියටම අඩු වෙන්නේ. අර කියන්නේ නිට්ටාවටම හොඳ කරගන්න ඕනි කියලා. ඉතින් ඔයාට නිට්ටාවටම හොඳ කරගන්න නම් දීර්ඝකාලීන විසඳුමක් ගන්න බලාගෙන ඉන්න ඔයා ගන්න ඕනේ ෆැට්නෝ ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් විශේෂම දේ තමයි වගේ කොන්ද වේදනාව, බෙල්ලේ වේදනාව, දණහිස, උරහිස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වලලු කර ආශ්‍රිතව ඔයා සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් විද්‍යානුකූලව තහවුරු කරපු ඉතින් ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ඔයාට මෙලදී අරගෙන වගේ සන්ධි වේදනාව අඩු කර ගන්න පුළුවන්. 1920ක් විතරයි වෙන්නේ. 100%ක්ම ස්වභාවිකවම ඩ්‍රව්‍යවල නිෂ්පාදනය කරන නිසාම ඔයාට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අර විශේෂම දේ තමයි දැන් ඔයා ඔෆිස් යන ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. ඔයා ගුරුවරියෙක්, එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ශල්‍ය කර්මයක් කරලා සුවය ලබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කැරක්ටර් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මං කියුවේ ඔයාට විශේෂම දේ තමයි අර ඔයා ඔෆිස් යන බලාගෙන දැන් සමහර ඔෆිස් ඇතුම ඇඳලා එහෙම නැත්නම් ඔයා ගුරුවරියක් නම් සාරියක ඇඳලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කොයි හරි එළියට යන බලාගෙන ඇඳුමක්ින් ලෑස්ති වෙලා ඉන්න වෙන්න පුළුවන්. එතකොට දැන් අර සමහර දේවල් තියෙන අපේ ඇඟේ ගාගත්තාම සමහරක් විට පොඩි අරි ස්මෙල් එකක් එනවනේ අපිට. ඒ වගේ ස්මෙල් එකක් ආවට පස්සේ සමහරකට ළඟ ඉන්න කෙනෙකුත් බලන්න පුළුවන් මේ මොකක්ද ගාලා තියෙන්නේ කියලා. ඉතින් ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ ඒ වගේ ස්මෙල් එකක් එන කෙනෙක් නෙමෙයි, හොඳ සුවඳක් තියෙන දෙයක්. ඉතින් ඔයාට ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුම තමයි ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඔයා ගාපු ගමන් ඉක්මනින් ඔයාට සුවය ලැබෙනවා. ඒ වගේම තමයි 100%ක්ම අපි විශ්වාසයෙන් කියනවා ඔයා ගාපු ගමන් කමට ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. ඒ ඇබ්සෝබ් වෙනවත් එක්කම ඔයාගේ ඇඳුමි ගෑවෙන්නේ නැහැ. ඉතින් ඇඳුමි ගෑවෙන්නේ නැතුව ඔයාට කොයි හරි ගමනක් යනවා නම් සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ඔයාට ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ගන්න කියලා මතක් කරනවා. ඔයා ළඟම තියෙන ෆාමසි එක, එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳසැල ගාවට ගිහිල්ලා සන්ධි වේදනාවට ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. අර වේදනාව විඳපු කාලේ ඉවරයි. දැන් ඔයාට සතුටින් වැඩ ටික කරගන්න, වැඩට යන්න, එහෙම නැත්නම් කොහරි ගමනක් යන ලෑස්ති වෙලා වුණත් ගාගෙන යන්න පුළුවන්. ඉතින් මතක් කරලා ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. මේ පැයේ නියමලිම මාත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා බලමු. සිඳු අහන්න හાર્ට් බීට් එකත් එක්ක මැසේජස් ගොඩාක් එවලා තිනවා හાર્ට් බීට් chat එක පැත්තට. ජානකී ඕව එකතු කරගන්න ඕනි. මේ වෙලාවේ සුබෝදසරක් වේවා ලක්ණ කියලා තියෙනවා. ජානකී එක්ක මේ වෙලාවේ ලක්ණ අගෙන ඉන්නවා මොනිකා, ප්‍රියන්ත, ශානිකා, බිනෙල්කා, ඒ වගේම ආරුවේ, කියෝමි, සයෝමි, තානියා, ජපානී ඉඳ ලස්සන සිඳුවක් ඕනි කියලා දින. මට නම් ටික කියවද්දි හිතුණා නිකන් ජපන් මෝඩික්කියෝ ටිකක්ද කියලා. හරි, ඇත්ත කතාව ජපානේ ඉඳලා තමයි මේ මාව හැගෙන ඉන්නේ. ජපානේ මොකද වෙන්නේ මේ වෙලාවෙ? වැඩ කරන ගමන් දෙන්නේ කියන්න බලන්න. ඉතින් විස්තර ටික ළඟදී එනවද ලංකාවට? ළඟදී එනවා නම් ටොෆි ටිකක් එහෙම අරගෙන එන්න IDN එක පැත්තට යෂ්ට දෙන්න කියලා කියන්නකෝ. හරි හරි, කමක් නැහැ. ටොෆි නැතත් තව සතටින් පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්න. ගුඩ් මෝර්නින් ලක්ණ කියලා තින අපි අවවාහනවා කියලා. ඉතින් බොහොම ස්තුති. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තින ට්‍රින්කො පහේ කමින් පුංචි බන්ධ මේ වෙලාවෙ මම හැගෙන ඉන්නවා. මාත් අහගෙන ඉන්නවා ලක්ණ හිතේ දලුලන දුක වේදනාව නැති වෙන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තින සුසන්ත සම්පත්. මම ආව එකතු කරගන්නම්. හරි මාදරි. ඉතින් දුකක් වේදනාවක් දැනෙන්නේ, මහන්සියක් දැනෙන්නේ ලස්සන සින්දුවක් ඇහෙනකොට. ගුඩ් මෝර්නින් සුදුවක්කා.
වෙන හා හා යා වෙන channel එකක් ගහුවා කියලා කියන හැබැයි අද ඉඳලා ලක් හදානවා කියලා තමයි තියන්නේ ලක්හන FM මාරු කියලා තියෙන බොහොම ස්තෝතියි ඔයාව ආදරෙන් පිළිගන්න අපේ heart beat එකට සින්දුවක් යනවා කොයි වෙලෙත් හා හා බොහොම ස්තෝතියි හැමදාම ඉන්නවා ලක්හනත් එක්ක අහගෙන කරුණාගලින් අසංකතපොයි මැසේජ් එක දාලා තියෙන්නේ ගොඩා ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඉතින් ලක්හනට ජයමා මොයාව එකතු කරගන්න තුව කොහොමද සුබදාව අද වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒ වගේම වාසනාවන්ත දවසක් වෙන්න ඕනේ ජයමාව. මේ වෙලාවේ වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ කවුද ඉන්නේ කවුද මේ කෝල් ගන්න? උපුල් බස් එතුමා පොඩි බස් වරුඩ ලක්ෂ්මීස් දිස්නාමිස් ඒ වගේම මදුසංක ජගත් ඉන්නවා ජයමාම තමයි වෙනද වගේ ආදරෙන් මැසේජ් එකක් දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගෙන අපි ආ මූල් ලස්සන සින්දුවක් අහන්න.

0: ratata vagakiyana radio
1: lukayya mare vedene uni dokki vaane made memory loss kila
2: memory loss call the doctor yaad sunnadu
3: තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.
5: Sama Anugrahaya.
4: Marksman Samuha Vyapare within Genwabita Harina that Navanimavakin in a Domaso and Tree Wiki Timianthreka, Sadamber Himikaru Kumanda, Adamamutana, Bidweka Kaihatai, Halsi Hatanamea, Pansi Hatanamea.
5: Sahayogita Anugrahaya.
6: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල් ඇක්ටිව් ප්ලස්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින් මසින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

දෙවෙනි පැය ඔය විදිහට අපි පටන් ගන්නකොට පැය භාගෙකුත් ගිහිල්ලා ඉවරයි. ඉතින් වෙලාව හරි ඉක්මනට යනවනේ. වෙලාව ගියර කමක් නෑ. අපි මේ වැඩ ටික අපි කරගත්තොත් මොන ප්‍රශ්න ඉස්සෙල්ලා නෝ. වෙලාවත් ගිහිල්ලා වැඩ ටිකත් කරගෙන නැත්නම් තමයි ඉතින් පොඩක් පොඩි ඩවුට් එකක් තියෙන්නේ. නෑ එහෙම ප්‍රශ්නයක් වෙනවා. වැඩ ටික කරනකොට ඔඩ ලස්සන සින්දු ටිකක් අහනකොට ඔයා දන්නෙම නැතුව ආගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මම හගෙන ඉන්න පුළුවන් ගවල් එක වෙනකන් හાર્ට් බීට් ඔයා ෂේක් කර. අපි පුංචි කාලේ සමහරක් වෙලාවට අපි අප්පත් එක්ක කොහරි ගමනක් යනවා නම් අනිවාර්යෙන් පස්සේ යනවනේ. කොහොමනම් යනවා? අම්මා මාව වෙන වෙන හරි මාව එක්කගෙන යනවා. ඉතින් මේ ඒත් ගියාට පස්සේ සමහර කඩයක් වෙන්න පුළුවන්, බැංකුවක් වෙන්න පුළුවන්. අපි අම්මා යන ඕන තැනක සමිතියක් වෙන්න පුළුවන්. මේ ඕන තැනකට පිටිපස්සේ යනවනේ. ඉතින් යන තැනක යනකොට දැන් මට මතකයි අම්මෝ ඒ සල්ලි ගැන එහෙම කියනවනේ. සල්ලි පොඩ්ඩක් හරි වැඩිපුර චුට්ටක් හරි හම්බුණොත් කොහොම හරි බලන්න ඉතුරු කරගන්නනි. අර ගන්නේ නැතුව පොතකට අපි එකතු කරගන්නවනේ ඒ සල්ලි ටික. ඒ ගන්නේ නැති පොතකට දාන්න යනකොට මට මතකයි අම්මා මට පුංචි කාලේ මාව එක්කගෙන යනවා. අපි ළඟම බැඳීමක් තියෙන තැනක්. ළඟම බැඳීමක් ගැන කියනකොට ඔයාට මතක් වෙනවා ඇති අපිට බැංකුවක් ගැන මුදල් ගනුදෙනුවක් කරන තැනක් මතක් වෙනවා නම් අපි ළඟම තැන ජාතිය මහා පහන් ටැඹ ලංකා බැංකුව ගැන ඔයාට මතක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුව තමයි අපි ළඟම අපිට දෙයක් සල්ලි ටිකක් තැම්පත් කරන්න යනකොට අපිට දැනෙනවනේ මේ බැංකුව හරිම විශ්වාසවන්තයි. අපිට බය නැතුව සල්ලි ටික බැංකුවේ තියලා අපේ වැඩ ටික කරගන්න පුළුවන්. සහ ඒ සල්ලි වලට හරි වටිනාකමක් දෙන තැනක් තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් ඒක නිසාමයි අපි බය නැතුව සල්ලි ටික අපි හිතින් ඇතෑරලා බැංකුවේ ගිහිලා තියලා එන්නේනේ. ඉතින් ඒ තරම්ම විශ්වාසයෙන් ලංකා බැංකුව ගැන අපිට තියෙනවා, අඩු තියෙනවා. ඉතින් ඒ නිසාම මට ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න හිතුණා. මොකද දන්නවද ලංකා බැංකුව ගැන කියනකොට බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා කියලා කියන්නේ මොකද දන්නවද? ස්වාධීන සන්නම තක්සේරු කරන්න පුළුවන් ආයතනය. එක්සත් රාජධානිය බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනයට අනුබද්ධිත ආයතනයක් වෙනවා. වගේම ඒ ආයතනය සන්නාම ආයෝජනය, ඒ වගේම සන්නාම ප්‍රාග්ධානිය, සන්නාම වර්ධනය කරගන්න මේ කියන කරුණ තුන පදනම් කරගෙන බැංකුව ටික අවුරුද්දකට සමීක්ෂණයක් කරනවා. ඒ ශ්‍රේණිගත කිරීමක් කරනවා. ඒ ශ්‍රේණිගත කිරීම කරනකොට ලංකාවේ බැංකුව අතරින් ඇතුළත් වෙන්න පුළුවන් වුණු එකම බැංකුව තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ජාත්‍යන්තර මට්ටමින් සිය සන්නාමය වර්ධනය කරගන්න, එවගේම 2026 අවුරුද්ද වෙනකොට ලංකා බැංකු දන්නවද ලංකා බැංකු 500ක් අතරින් ශ්‍රේණිගත කිරීම අතරින් එක්කුණු එකම බැංකුව තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් මේ වගේ වටිනාකමක් ලංකා බැංකුවට හම්බ වුණේ ඔබ නිසාම තමයි. ඒ විතරක් නෙමෙයි, ලංකා බැංකුව සල්ලි ගනුදෙනු කිරීමක් විතරක්ම නෙමෙයි සිද්ධ කරන්නේ. දැන් අපිත් එක්ක ඒ තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධය නිසාම තමයි අපි ළඟම තියෙන බැඳීමක් විදිහට අපිට දැනෙන්නේ සල්ලි ටිකක් දානවා නම් අපි යන්න ඕනේ ලංකා බැංකුවට කියලා අපිට මතක් වෙනවනේ. ඒ වගේම තමයි ලංකා බැංකුව ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන, ඒ වගේම ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ඒ විතරක්ම නෙමෙයි සුවිශේෂී පාරිභෝගික සේවාවක් අපිට ලබා දෙනවා, ඩිජිටල් පහසුකම්, ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවය, ඒ වගේම විතරක් නෙවෙයි සමාජ සත්කාර වැඩසටහන්. මේ හැමදේම එකට එකතු කරගෙන අපි ගනුදෙනු කරුවන්ට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම දෙන නිසාම තමයි ලංකා බැංකුවට මේ තරම් වටිනාකමක් එකතු වෙලා තියෙන මේ අවුරුද්ද වෙනකොට. 2025 අවුරුද්ද වෙනකොට මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 77ක් බදු දායකත්වයක් ලබා දෙනින් ලංකාවේ විශාලතම ආයතනය වගේම බදු ගෙවන්නන් විදිහට ඉතිහාසයේ ස්ථානය නැවත තහවුරු කරපු ලංකා බැංකුව. ඒ විතරක් නෙමේ මේ කාල සීමාවේ රුපියල් බිලියන 126.8ක් ඉතින් බදු ලාභයක් ලබා දීලා තියෙනවා. ඉතින් වාර්තාවක් තියලා තියෙන මේ හැමදේම එක්ක ඉතින් අපිට විශ්වාසවන්ත විදිහට ගනුදෙනු කරන්න පුළුවන් එකම තැන තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. දැන් හැමදේම ඩිජිටල් වෙනකොට ලංකා බැංකුවත් ඒකට හරියනම ඩිජිටල් කරණය වෙලා තියෙනවා. ඉතින් BOC Flex app එක හරහා ඔයාලට රුපියල් ගණදෙනු කරගන්න පුළුවන්. ඔයාගේ ගණදෙනු විශ්වාසවන්ත පිළි තව කෙනෙක්ට ගණයාට සල්ලි ටිකක් දෙනකොට විශ්වාසයෙන් ඇතුව තියන්න පුළුවන්. ලංකා බැංකුව ගැන මතක් කරලට මොනහරි ඔයාගේ අක්ෂි සේවාවක් ලබා ඔයාගේ ඇස් ගැන මොනහරි ඔයාට ප්‍රශ්නයක් තිබ්බ ඔයාට යන්න තියෙන හොඳම තැනක් තමයි ලේස් ටෙක්.

සයි හොස්පිටල් එක ළඟම තියෙන බතරමුල්ල තියෙන ලොකු දොරක් නෙමෙයි. නම්බර් 74 එක රොබර්ට් කුණවර්ධන මාවත කොස්වත්ත බතරමුල්ල. ඔයාගේ ඇහි සුදුයි වත් කරගන්න දියවැඩිය සායනය, ග්ලූකෝම සායනය විතරක් නෙමෙයි. ළමාක්ෂි සායනය මේ හැමදේම විසඳගන්න පුළුවන්. ඇස් කණ්ණාඩි සේවාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් වෛද්‍ය පාස්කම් ලබා ගන්න පුළුවන් නොමිලේ. ඇස් කණ්ණාඩි හොයා ගන්නකොට ඉතින් බාහිර රෝගී අංශයක් තියෙන. මේ හැමදේම එක සිල්ව ඇක්ෂි සේවාවෙන් එකම තැනක ලබා ගන්නවා නම් ඔයාට යන්න තියෙන්නේ ලෙස්ටික් අයිකිය හොස්පිටල් එක ගාවට. ඉතින් ෆෝන් නම්බර්ස් මතක් කරන්න මම ඔයාට 0786474478 0786474478 මේකින ෆෝන් නම්බර්ස් වලට මැසේජ් එකක් තියෙන, එහෙම නැත්නම් කෝල් එකක් තියෙන පුළුවන්. ලැන්ල කරනම් පිකිලා තිනු ඕෂෝ ආව එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දුවට මහරගම රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන අහගෙන ඉන්නු. කලෝ කලමනාකාර ඩිලංක නදේශ නෝව එකතු කරගන්න ඕනි. නා රසික ගයාන් සිරිවංශ ගවගම ගාමිණී ලස්සිත තින්නව අනුර කුමාරී ශාන්ති මේ හැමෝම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුතියි. නිරෝෂා ඉන්නවා.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හට් බීට් අහගෙන ඉන්න වෙලාව 11:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ හට්.

එකලහේ විනාඩි 41 නේ වෙලාව හරි ඉක්මනට යනවා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මාව කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. සබෝ දාසන කකා කියලා තිනත් නාට සබෝ සබෝ දාසනක් වෙනෝනි. මාව එකතු කර ගන්නක ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට. කොහොමද ඒක? බොහොම ස්තුතියි.

0: Lakhana Radio ITN.
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමලින්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
6: කැමති තාලක සිින්දු ගොඩක් හන පුරුවන හට් බිටාගෙන ඉන්න කොටනේ ඉතින් ලස්සර සිින්දුවක් හලාපියාවේ නාරි නැටුවද මොකද කරන නටන්න සිින්දුව කිල්ලුව ඉතින් නටන්න සිින්දුවක් දුන්න නැටුව නැත්තම් මට කරන්න දෙයක් නෑ. නෑනෑ සිින්දු ගොඩක් හනපුර ඉතින් මට මතක් කරන දෙයක් තියෙනවා. තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත කිරීමට ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් ගැන අපිට කියනකොටම මතක් වෙන එකම නම තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔයාලට යෝගට්, මට අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි මේ ක්‍රියාශ්‍රිත තියෙන නිෂ්පාදන ඕන දෙයක් ඔයාලට පැල්වත්ත කියන මිලදී නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා මොන හරි ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් මිලදී ගන්න යනකොට පැල්වත්ත කියන නමින් ඉල්ලනත් අමතක කරන්න එපා. ඒගේ මුතුමයි දන නිධානය ලොතරයි පත්‍ර ගැනවට මතක් කරන්න ඕනේ. ඉතිං මාව අහගෙන ඉන්න ගම මගේ ජීවිතයේ මොනහරි දෙයක් ඉස්සරහට යන්න බලාගෙන හිටියන පුංචි තල්ලුවක් දෙන්න ජාතික ලොතරයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් ඔයා ළඟම දින ලොතරයි කූඩුවෙන් දන නිධානය ලොතරයි පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඒ සමහර ඉලක්කම් කීපයක් තියෙන පුළුවන්. ඒ ලොතරයි පත්‍රය අරගෙන ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න බලන්නනේ. ඉතින් පුංචි රුපියල් 40 කියලා කියන්නේ අද දවස් කාලය වෙන ලොකු මුදලක් නෙමෙයි. ඔයා මොනහරි කන්න දෙයක් වියදම් කරනවා ගේ හැමදේම චුට්ටක් පැත්තකින් තියලා දන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන් වෙනස් කරයි. ජීවිතේ සිහිනයට වස්සන හොය ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මතක් කිරීම කරේ. සිංදුවකට යන්න කලින් මං එකතු කරගන්න ඕනේ හැලෝ ගුඩ් මෝර්නින් කියලා තිනවා යෂ් මැනික. සතුටින් ඉන්නවා නේද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයා ඉන්නකොට මං කොහොමද සතුටින් ඉන්නේ නැතුව ඉන්නේ? මාතලේ දෙලෙනේ ඔව හරි මාතලෙන් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සිංදුවට. ඒ වගේ මාස බුදැසනක් කියලා තියෙනවා. ඊජි අනුර පුස්සල්ලාවෙන් තමයි මට මැසේජ් එක දාලා තිනේ. ඔවත් එකතු කරගන්නම් ලස්සන සිංදුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් ආඩ තුලන් මේ විදිහට ලස්සන සිංදු අහන්න මේ පැත්තට එන්න. හැබැයි අපි දැන් යන හදනේ දවල් නිවුස් එකට. දවල් 12:30 වෙනකොට මං එනවා මේ පැත්තට. ඔහොමම ඉන්න.

0: විලාව මධ්‍යහන 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගය.

0: настала.
1: Марг Сангвардене Нисикалата Авасанкаранда Джанапатике Дилидхарейнту Прадес. Прakashyak Дедда Йошиту CIT Ета. Адикарни Адапанакаранда Кубанцруда Кенду Эмбатин Далинтаке Хелитарауа. Аллас Комисаме Карьяла Виситурак Ламана Васаре Пихиту Вимета Селесум. Колумбия Вебеге Сангкьява Дисия Висихатарак Даква Ихилата. Лакханд Прадхана Правти Самагин Мамасулакшани Удешика Идривира Правти Санскаране Чандана Мара Сингха Сиелу Марга Сангвардана Катету Нисикалита Авасанкана Леса Джанадхипати Андукумари Санака Махата Махамарга Аматтяншит Упадес Лабадуна Эдидхас Висихата Пурв Айвайса Качава Теквемен Аматтянши Вагин Дидхас Висихай Васареди Криатмак Кране Вяпрутивилы Прагати Сабалучане Дехиди Паветтуна Джанадхипати Андукумари Санака Махатаге Прадханатвен Сакачава Сидукируне Джанадхипати Карваледи Грами Барга Сангвардане Дидистрик Камдрасуим Валади Дирипатвене Харинам Джанатава Шитавалите Прамукатве Лабадрелесе Джанадхипати Варяупадис Лабадуна Арти Гетлу Хамве Дидхас Висидек Васари Даватадебу Сиелу Барга Сангвардане Вяпруте Яли Арамбаканалесай Джанадхипати Варяданум Дунне Махамарга Аматтянши Венуен Дидхас Висихай Вен Саха Дитвапада Татве Хамве Венкале Рупил Билиен Харсия Дека Притипадане Арте Криатмака Вяпрутивале Прагати Саха Идири Сесу Пилибадава Сакача Веде Пулул Авадхани Йомфуда Мадимативеги Марге Хатравен Адири Арте Йоджите Курегале Гале Виле Марге Саха Руанпуре Адивеги Марге Сесу Пилибадава Авадхани Йомфуда Кадавата Бирикама Даква Кутаса Саха Варая Пьюсу Барги Дикерем Потухаре Галагедра Даква Кутаса Тулу Адивеки Барга Вяпрати Вилле Ватма Татве Саха Прагати Сабхандейн Дхиргалеса Сабалучуне Карте Бенева Адивеки Барга Падате Правеши Саха Антар Хобару Сабхандта Пелибаду Матувати Гетлуха Эйд Лабади Хаки Вистум Сабхандейнде Сакача Вете Бенева Дедхас Висихая Сангвардана Вяпрути Сиалле Идири Басатуда Тулата Авасанкана Леса Аграбати Ачаре Харни Амарсурия Лидхаранту Упадес Лабадуна Колумба Дистрик Селасум Камиту Прагати Сабалучана Сакачава Теквемен Колумба Дистрик Лекам Каралиде Пэттуне Аграбати Виреге Прадханатвен Колумба Дистрик Лекам Карале Магин Приятма Кирене Вимактиката Айве Ведастахана Саха Грамия Барга Сангвардана Ведастахан Кирехе Вишиш Авадхани Йомвуна Прежде Шакти Дилдубау Туран Кириме Ведастахан Саха Крида Санскрутияк Бихи Кириме Ведастахан Веде Прагати Сабалучане Дисидукарите Бенева Баснахира Палате Айтрага Давак Пагин Приятмака Вяпрути Веле Ватман Татве Пилибаде Сакача Вуна Идам Элабарга Саха Кану Падати Веле Вакки Бадай Римате Айтрияк Номати Бавате Мита Перебатаву Гетлу Пилибадаве Аграбати Вери Авадхани Йомкала Кисинду Ваким Дандайтаняк Номити Барга Хо Элабарга Певати Нухаки Бавай Аграбати Ачаре Харни Амарсурия Пенватунне Элабарга Сахаганга Валайтия Гесет Нивитаняк Маген Варимарга Департаме Тусату Баве Лидхарин Санханкала Мин Пасу Сангвардана Вяпрути Арамбакири Меди Эя Гетлу Аккара Нуганналисай Аграбати Вери Авадхарне Кале Парламенту Батри Лакшма Дипнарачи Махата Этулу Пирисаг Имавастава Теквасития. Вимаршуни Кедаталвы Прикашшак Лабати Масадха Йошиту Раджапакша Махата Апарада Парикшна Департубе Тута Пеминия. Перевруда Ветхида Памадоху Пемини Бавай Апы Вартакару Садханкали. Мейатры Душна Чударавак Самбандинды Йошиту Раджапакша Махатата Эрхивы Аллас Комисамы Колумба Махадикарани Хамви Пасугеда Ади Чодана Гунукала. Э Давика Хамуда Веситияди Британи Раджаке Давика Хамуда Пуду Видьяле Патамала Вакета Сапаги Виматулин Раджиета Падуак Судукала Бавата Веда Чодана Вакета Адалава. Адикарани Кравалия Каракшама Киримата Биявана Кантаям Эмма Катаяту Адапана Киримата Вивита Куматра Судукана Бава Абатия Вайди Налидджати Самахата Прикашакала. හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
0: නීතිය ක්‍රියාත්මක වෙනවා, වර්ෂණ කෙරෙනවා, නඩු ගොනු වෙනවා, නඩු ඇහෙනවා. නම් මතක් කළා බැලුවොත් එහෙම ගොඩක් අය එක්ක රිමාන්ඩ් එකේ එළියේ ඉන්නවා නම් ඉන්නේ හැප පිට. එහෙම නැත්නම් ඊළඟ නඩු දින එකක් ඉන්නේ නේද? දැන් විමර්ශන වලට භාජනය වෙලායි. ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ හරි කලබලයි. සාමාන්‍යයෙන් ජනතාවට නැති කලබලයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ විවිධාකාර බොරු කියනවා මේ මාධ්‍ය හරහා. ඒගොල්ලන්ට තියෙන කලබලේ තමයි එකක් ඒගොල්ලන්ගේ අර දේශපාලන අතිශෝකෝභෝගී දේශපාලන සංස්කෘතිය. ඊළඟ තමයි විවිධ තාක්ෂණික හේතු මත අයින් කළ තිබුණු අල්ලස් නඩු වැටෙන්න පටන් අරගෙන තියෙනවා. නීති දෙපාර්තමේන්තුවේ පැත්තකට තිබුණු සමහර නඩු යලි ගොනු වෙන්න පටන් අරගෙන තියෙනවා. නඩු වේගයෙන් ඇහෙනවා. මේ නඩු වේගවත් කිරීම සඳහා ඔබේ නඩු ඔක්කොම වේගවත් කිරීම සඳහා අධිකරණ පද්ධතිය විශාල වෙනස්කම් ප්‍රමාණයක් කරමින් ඉන්නවා. ඒක මේ විශ්වාම වයස දීර්ඝ කිරීම විතරක් නොවේ. මහා අධිකරණ ප්‍රමාණය වැඩි කරනවා. අභියාචන අධිකරණ අරන් යනවා මේ දිස්ත්‍රික්කවලට. මහේස්වාතුරු වේගය වැඩි බදවා ගන්නවා. අධිකරණ පද්ධතිය අනිත්‍යතාවයෙන් බදවා ගන්නවා. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් දෙනවා. බන්ධනාගාරට අවශ්‍ය පහසුකම් දෙනවා. මෙයාදි සියලු දේවල් කරනකොට නඩු කටයුතු වේගවත් වෙනවා. ඒවට තමයි බය. අන්න එතකොට දැන් දැන්වල කුමන්ත්‍රණ කරමින් ඉන්නවා මේ කටයුතු අනපන කරන්න.
1: ලබන වසර වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල 23ක් දිවින පුරා පිහිටවන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසනායක මහතා සඳහන් කළා. AITN ඔණ්ඩයා පොලිටික්ස් වැඩසටහනට එක්වෙමින් 2015 පසු කොමිෂන් සභාවට ලැබුණු විමර්ශන ඉතා මතකාභිව සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
2: ඔයක් මන් දැක්ක මං ආවට පස්සේ 1994 ඉඳන්ම අල්ලස් කොමිසම ක්‍රියාත්මක වුණේ කොළඹින්. යාපනයේ මිනිස්සෙක්ගේ රුපියල් 2000ක අල්ලසක් ඉල්ලනවා නම් ඔහු පැමිණිලි කරොත් අපිට අපේ නිලධාරීන් යාපනයේ යන්න ඕනේ ඒක අල්ලගෙන එන්න. එතකොට සමහර වෙලාවට රුපියල් 2000යි අල්ලස අල්ලන්න රුපියල් 75000ක් විතර වියදම්
3: කරන්න පුළුවන්.
2: ඔව්. ඒ සැකකාරය අල්ලලා එයාට නඩු දාන්නේ කොළඹ. සාක්ෂිකාරයත් කොළඹින්. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ කියලා පැහැදිලිව අපි දැක්කා. ඒක නිසා මේ වෙනකොට අපි පියවර අරන් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා 2027 ජනවාරි මාසෙ පළවෙනිද වෙනකොට ලංකාවේ දිස්ත්‍රික්ක 23ක කාර්යාල දාන්න. සමහර වෙලාවට මේවා කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙන්න පුළුවන්. හැබැයි මගේ අදහස තමයි කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්නත් පටන් ගන්න ඕනේ. මං ඉන්නේ දැන් ඒක කරනවා කියන එකේ. 2022 විතර වෙනකොට විශාල ආර්ථිකමය කඩාවැටීමට ලක්ුණා. ඒ ආර්ථිකමය කඩාවැටීමට ලක්ුණේ ඇයි කියලා හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒකට හේතුව තමයි මේ දූෂණය කියන වරද. එය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔබ දන්නවා ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් නඩුවක් පැවරුවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා එහි නම් වශයෙන් සඳහන් කරා හිටපු ජනාධිපතිවරු මහ බැංකු අධිපතිවරු ඇතුළු මුදල් අමාත්‍යංශ ලේකම්ව ඇතුළු නිලධාරීන් නම් වශයෙන් කිව්වා
3: ආර්ථික ඝාතකින් විදියට නම් කළා.
2: හරියටම හරි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා ඒ ආර්ථික කඩාවැටීමට හේතු වෙච්ච ඒ පුද්ගලයින්ගේ එකත් තීරණ හේතුවෙන් ලංකාවේ සියලු මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවලා ගියා. ඊට පස්සේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් නඩු තීන්දුවේදී ප්‍රකාශ කරා ලංකාවේ මේ දූෂණය කියන වරද හේතු කොටගෙන කොයිතරම් ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව පරිහානියටපත් වුණාද කියලා. එතකොට ඒක මට වඩවඩාත් පේනවා. මම 2025 ජනවාරි 10 වෙනිදා මේ තනතුර බාරගෙන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒ වෙන තුරුත් ගොනු වෙලා තියෙන විශාල පැමිණිලි සංඛ්‍යාව බැලුවහම මහා පරිමාණ දූෂණයක්. ඔබ දන්නවා
3: චෝදනා එල්ල කරනවා දේශපාලචයෙන් විපක්ෂ පාලන
2: පළවෙනි එක තමයි
3: පළවෙනි දීප්සිත කරනවා.
2: රජයත් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපිට කිසිම බලපෑමක් නැහැ. රජයට අපිට බලපෑම් කරන්න පුළුවන් කමකුත් නැහැ. කාට හරි පේනවා නම් විපක්ෂයේ අයට විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම පේන්නේ ඇයි?
1: තවදුරටත් අදහස් පළ කළ රංග දිසනායක මහතා
2: 2010-15 විතර දීර්ඝ කාලයකට කලින් ආපු ඒ පැමිණිලි වලට ඒ කාලෙම ඉක්මනට විමර්ශන කරලා ඉක්මනට නඩු දැම්ම නම් අපිට දැන් පැරණියව හොය හොය ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අලුත් ඒවා ඉක්මනට ගන්න. හැබැයි ඒවට ඒ විදිහට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අදටත් අවුරුදු 10-15 පරණ විමර්ශන තියෙනවා නම් කවුරු හරි තර්ක කරනවා නම් ඒවා ආයි තව පැත්තකින් තියලා අලුත් ඒවා කරන්න කියලා ඒක සාධාරණද කියලා කියන මිනිස්සුම හිතලා බලන්න ඕන. ඒක නිසා අපි පටන් ගත්ත අපි ප්‍රයෝරිටි දුන්නා අනුව පැමිණිලි රාශියක් ආවා. විශේෂයෙන්ම 2015 පස්සේ කොමිෂන් සභාවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. නමුත් අවාසනාව ඒ පැමිණිලි වලට විමර්ශන කරලා නඩු පැවරිලා තිබුණේ නැහැ. 2015, 16, 17, 18 ওই කාලේ නඩු පවරලා තියලා.
3: නඩු පැවරීම මොකද වෙලා තිබ්බේ නැහැ.
2: ඉතාම අඩුවෙන් 2024 වර්ෂයේදී මම 2025 යාවේ 2024 වර්ෂයේදී අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරලා තිබෙ මුළු අවුරුද්දටම නඩු 84යි. මං 2025 වර්ෂයේ අපි ඇවිල්ලා අපි 2025 අපිට පුළුවන් වුණා ඒක 115 දක්වා වැඩි කරන්න. මොකද අපිට මේ කියන කාර්ය මණ්ඩලය සහ ඒක තමයි මේක කරන්නේ. 2025 වර්ෂයේදී මිනිස්සු තුල ඇත්තටම මං හිතන්නේ කොමිෂන් සභාව පිළිබඳ විශ්වාසය වැඩි වුණා. පැමිණිලි 8000ක් 2025 වර්ෂයේ ලැබුණා. ඒතර අපිට පැමිණිලි ගැන විමර්ශන කරනා වගේම අලුත් ඒවා පරණ වෙන්න දෙන්නත් බෑ. එහෙම වුණොත් අපි ආයි කරන්නේ ඒකමයි. ඒ නිසා අපි අලුත් ඒවාත් කරනවා. විශේෂ ඒකකයක් හැදුවා මහා පරිමාණ දූෂණයන් සම්බන්ධයෙන් හොයන්න. එතකොට මිනිස්සු හැමදාම දූෂණයට එරෙහිව සන්දේ පාවිච්චි කර කර ඉන්නවද? හරි. ඒක අනිත් එක දේශපාලඥයන්ගේ වැඩක් විතරක් නෙවෙයි. දේශපාලඥයන් ඒකට හරියන පහසුකම් සලසා දිය යුතුයි. දැන් වෙනකොට ඒ සම්පූර්ණයෙන්ම අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වාකීමක්.
1: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර බංකල්ලයට සියල්ල සූදානම් කර තිබෙනවා. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යෙදවීමට නියමිතයි. මේ දළදා සමිඳුන් උදෙසා පෙදෙන ආගමික හා සංස්කෘතික බංකල්ලයක් වන බැවින් විනෝද සැණකෙළියක් ලෙස සිතා හැසිරීමෙන් වළකින ලෙසයි එල්ලීම් කර තිබෙන්නේ. කප්සිටුවීමේ බංකල්ලය හෙට සිදු කෙරෙනවා. ඇසළ බංකල්ලය පිළිබඳ දැනුවත් කිරීමේ බාධ්‍ය හමුවක් මහනුවරදී පැවැත්වුණා. මල්වතු අස්කිරි අනුනා හිමිවරුන් ප්‍රමුඛ මහ සංක්‍රත්නේ සහ දීවඩ නිලමේ ප්‍රදීප් නිලංක තෑල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අස්කිරි පාර්ශ්වය අඩ්ඩායක පූජ්‍ය නාරම්පඩාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ පෙරහැර නැරඹීම සඳහා සැදැහැසිතෙන් එක් විය යුතු බවයි.
4: නගරයට පැමිණෙන අය අතිශයින්ම මේ නගරයේ පවිත්‍රතාවය ගැන සැලකිලිමත් වෙන්න තමන්ගේ අපද්‍රව්‍ය යම් දෙයක් තියෙනවා නම් තම තමන්ගේ බෑග් වලින් ඒවා රැගෙන යන්න කටයුතු කරන. මොකද ආශිර්වාද පිණිස පවත්වන පෙරහැරක් මේක. මේකේ වටිනාකම් ගොඩක් තියෙනවා සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන්, විවිධ පැතිවලින්. ඒ නිසා විශේෂයෙන්ම මේ පූජනීය වූ කාර්යයට සහභාගී වෙන හැමෝම හුදු විනෝදාස්වාදයක් සඳහා මේ පවත්වන දෙයක් තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒවා වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ.
1: දීවඩ නිලමේ ප්‍රදීප් නිලංක දැල බහතාද අදහස් පළ කළා.
5: අගෝසු 13 වන දින දාසන 6:17ට යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාලයන්හි කප්සිටුවීම සිදු වෙනවා. ඉන් අනතුරුව පුරා දින පහක් තුල සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙනවා. අගෝස්තු 17 වනදා දක්වා අගෝස්තු 18 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. අගෝස්තු 18 සිට අගෝස්තු 22 වනදා දක්වා පුරා දින පහක් තුල කුඹල් පෙරහැර පවත්වන අතර අගෝස්තු මාස 23 වන දින සිට අගෝස්තු මාස 27 වන දින දක්වා දින පහක් තුල රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනවා. අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 27 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත වෙන අතර එදිනම රාත්‍රී පෙරහැර අක්ෂිරි ගෙඩිගේ විහාරය දක්වා පෙරහැර කරඬුව වඩම්මා. ඉන් අනතුරුව දිය කැපීම සඳහා සිව් මහා දේවාල ගැටමෙතොට නික්ම ගොස් පසුදා උදෑසන එදෙන සුබ මොහොතෙන් දිය කැපීම මංගල්‍යය සිද්ධ වෙනයි.
1: ඇසළ පෙරහැර මංගල්‍යයට කප්සිටුවීම සඳහා අවශ්‍ය වන කප කැපීම මවනැල්ල අලුත්නුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් ශ්‍රී ලංකාවට දැක බලා ගැනීමට හැකිවනවා. එය අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා අලුයම 4ට පමණ උතුරු අහසේ මේ වඩාත් හොඳින් දිස්වන බවයි අභ්‍යවකාශ විද්‍යාඥ ගිහන් වීරසේකර මහතා පවසන්නේ. ෆර්සිස් ලෙසයි එය නම් කර තිබෙන්නේ.
6: වසරේ අපිට දැකගැනීමට පුළුවන් වන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අපිට අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී දැකගැනීමට පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා නම් කරන්නේ. මේක පර්සීඩ්ස් වශයෙන් නම් කරන්න හේතුවලා තියෙන්නේ මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ පර්සියස් කියන තාරකා රාශිය ආශ්‍රිතව විමහින්ද. මේ පර්සියස් තාරකා රාශිය සාමාන්‍ය ක්ෂිතිජයෙන් මතුවෙන්නේ මධ්‍යම රාත්‍රියේදී විතර. මධ්‍යම රාත්‍රියේ ඉඳන් පසුදා අලුයම් දක්වා මේක මුදුන් වෙමින් තියෙනවා. අලුයම් කාලේ 4ට වගේ අපිට උතුරු දිශාව බලන්න පුළුවන් නම් අපිට මේ පර්සේට්ස් උල්කාපාත වර්ෂාව පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතෙන්දී අපට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 100ක් වගේ බලන්න පුළුවන් වෙන එක. මෙතෙන් සිද්ධ වෙන්නේ 109 P Swift Turtle කියන වල්ගාතරුව ගමන් කළ මාර්ගයේ ඉතුරු වෙලා තියෙන, ඒ කියන්නේ වල්ගාතරුවෙන් ඉවත් වෙලා ගිය කුඩා දුහවිලි කොටස් වැලියන්ෂුන් මගේ දේවල් තියෙන මාර්ගය හරහා පෘථුවිය ගමන් කරද්දී පෘථුවියේ වායුගෝලයක් සමග මේ අංශුන් අන්තර්ක්‍රියා කරනවා. ඒ අන්තර්ක්‍රියාව හින්දා තමයි අපිට මේ වගේ උල්කාපාත දකින්න පුළුවන් වෙන්නේ. ඒතර වල්ගාතරුවෙන් වැඩි අංශුන් ප්‍රමාණයක් ඉවත් වෙලා තියෙන හින්දා ඒ වැඩි අංශුන් ප්‍රමාණය පෘථුවියත් සමග අන්තර්ක්‍රියා කරද්දී තමයි අපිට උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ.
1: මේ වසරේ ගත වූ කාලය තුල සංචාරක පැමිණීම 114 ඉක්මවා තිබෙනවා. ජනවාරි 1 වෙනිදා සිට අගෝස්තු 9 වෙනිදා දක්වා 14,08,620 දෙනෙක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. අගෝස්තු මාසයේ පමණක් මෙරට පැමිණි සංඛ්‍යාව 65,202ක්. එන් වැඩිම පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. එම සංඛ්‍යාව 13,483ක්. දෙවන වැඩිම සංඛ්‍යාව වන 7,460 දෙනෙකු පැමිණ තිබෙන්නේ එක්සත් රාජධානියෙන්. මේ වසරේ ගත වූ කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 351,713ක් ලෙසයි සටහන් වන්නේ. එක්සත් රාජධානියෙන්ද සංචාරකයන් 137,861 දෙනෙක් පැමිණ තිබෙනවා. විදිස්කතව සිටින පාතාල හා භද්‍රව ජාවරම් කණුක බව කියන ගගන නැමැත්තාගේ ගෝලයකු රුපියල් කෝටි 3කට ආසන්න බත්පති හා භද්‍රව සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී අයිස් භද්‍රව කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සුව ගැනීමට හැකි වුණා. බත්පති 800ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වැටලීම කළේ හයිලිවිල් බාර්ගේ කැන්දලද්ද ප්‍රදේශයේදී. සැකරු සමග භද්‍රවිතුගේ හෝමාගම පොලිසියට බහර දීමටයි පීවර ගෙන තිබෙන්නේ. විදේශික නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ භද්‍රවි සමග සැකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෙල්දෙඩිය පොලිසියට ලැබුණු තොරතුරුකට අනුවයි වැටලීම සිදු කර තිබෙන්නේ. සැකරු ළඟ තිබී අයිස් භද්‍රවි සහ ජවරම් වලින් උපයාගත් බවට සැකරෙන රුපියල් 63,000ක් සුවා ගැනීමට හැකි වුණා. ඔහුගේ දිවසිය සඟවා තිබියදී අත්බෝම්බයක් කඩු දෙකක් හා උල්පිහියක් සුවගත් බවයි පොලිසිය පවසන්නේ. දී ගිලිමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. කල්පෙටියේ පොලිස් වසමේ කුරක්කන් හෙඩ ප්‍රදේශයේ කලපුවක වල්ලවක් පෙරලීමෙන් එහි ගමන් කළ අබසම යුවලක් හා ඔවුන්ගේ දරුවන් දෙදෙනා දී ගිලී තිබෙනවා. කල්පිටියේ රෝහලට ඇතුළත් කරන විටත් පිරිමි ළමයා හා ගැහැණු ළමයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මසුන් ඇල්ලීම් සඳහා යොදා ගණ්ඩා දැල් රැකඩීම සඳහා ගමන් කරමින් සිටියදී විමානතුරු සිදුව ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. ගව, එළු, බැටළු සහ සූකර යන සත්ව ගොවිපල සඳහා රක්ෂණ වරඩයක් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. සත්ව ගොවිපල නිවාසවලට ගංවතුර හා සුලිසුලන් ආදී ස්වභාවික ව්‍යසන මෙන්ම වනසතුන්ගෙන් විවිධ හානි සිදුවනවා. එහිදී රුපියල් බිලියන 2.5ක් වන්දි ලබා දෙන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. ඒ සඳහා ගෙවිය යුතු වාර මුදල රක්ෂිත මුදලින් 2.5%. ඊට අමතරව ගිනිගනිවලදී සිදුවන අනතුරු වලින් ආවරණය කිරීමට අතිරේක 1% මුදලක් ගෙවිය යුතු බවයි රක්ෂණ මණ්ඩලය පවසන්නේ. ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් ගුවන්යානය වෙනස් කිරීමට සිදු වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. පසුගිය මාසයේ පැවති ඩේටෝ සමුළුවෙන් අනතුරුව තුර්කියේ සිට ඇමරිකා බලපිටත් වෙන අවස්ථාවේදී මෙම ආරක්ෂිත පියවර ගෙන තිබෙනවා. මුලින් ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන්යානය වෙනුවට වෙනත් යානයකට මාරුවීමට ආරක්ෂක නිලධාරීන් උපදෙස් ලබා දුන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරියේදී එවැනි පියවර අනුගමනය කළ බව ආරක්ෂක අංශ සඳහන් කළා. මේ අතර කොලොම්බියාවට බලපෑ භූමිකම්පාවෙන් මේගේ සංඛ්‍යාව 224ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 2600ක්. පුද්ගලයන් 200ක පමණ පිරිසක් තවමත් අතුරුදන් බවයි ජාත්‍යන්තර බාධ සඳහන් කළේ. සුන්බුන් අතර සිරවී සිට පුද්ගලයන් සෙවීම සඳහා බෙහෙවුම් ක්‍රියාත්මක වනවා. කැලි ඇතුළු නගර කිහිපයකට එයින් දැඩි බලපෑම් එල්ල වුණා. රිච්ටර් පරිමාණ 7.4ක භූමිකම්පාවෙන් නිවාස 1100ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. තවත් නිවාස 8000කට පමණ හානි සිදු ඇති බව කොලොම්බියා රජයේ සඳහන් කළා. තායිලන්තයේ පැවති හොන්කායි ජාත්‍යන්තර බැරතන් තර්කාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ එරන්ද තෙන්ඩකෝන් සමත් වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව පැය 9:27. එම තර්කාවලියට එක් වූ ඩලින්ත කසුන් 11 වන ස්ථානය හිමි කරගත්තා. එසේම ඔහු සිය වයස් කාණ්ඩය යටතේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. තර්කාවලියට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දිවයිනට පැමිණියා.
7: මම ශ්‍රාමික කමාන්ඩෝ නිලධාරී. ඇත්තටම කිලෝමීටර් 100 කියන්නේ බොහොම අපහසු තරගාවලියක්. ඉතින් නමුත් ඒ වගේ දේවල් වලට දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවේ ඉන්නවා. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රීඩකයත් එක්ක මේ තවදුරටත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න. ඒ වගේම ලෝක සුරතා තරගාවලිය ලබන මාසයේ පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වෙන බලාපොරොත්තු වෙනවා.
1: මාර්ග සංවර්ධනයේ නිසකලට අවසන් කරන්න ජනපතිගේ නිලධාරීන්ට උපදෙස්. ප්‍රකාශයක් දෙන්න යෝෂිත CIT. අධිකරණ අඩපණ කරන කුමාත්‍රණ ගැන ඇමති ඩලින්තගේ හෙළිදරව්ව. අල්ලස් කොමිසමේ කාර්යාල 23ක් ලබන වසරේ පිහිටුවීමට සැලසුම්. කොලොම්බියාවේ වේගයේ සංඛ්‍යාව 224ක් දක්වා ඉහළට. මේනද ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
8: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
9: ද ඉන්සයිඩ් ස්ටෝරි. ද ස්ටෝරි බිහයින්ඩ් ද නිවුස්.
10: ඉතිහාසයේ ප්‍රථම වතාවට කුරුඳු වගාවට ඉහළම ඉල්ලුමක් ලැබුණු අවස්ථාවක්. වැඩිම මුදලකට කුරුඳු අලුවන වෙලාවක්. මාස 7ක් තුල කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක ආදායමක්. පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව එය ඇමරිකා ඩොලර් මිලියන 25ක වැඩිවීමක්. මෙවන් වාතාවරණයක් තුල දේශීය කුරුඳු නිෂ්පාදන ක්‍රියාවලිය නගා සිටවන්න විශේෂ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ශුන්‍ය අපද්‍රව්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක ආරම්භය. මේ ගැන අද කතා කරනවා කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන පරීක්ෂණ විද්‍යාඥ ආචාර්ය හසිත වීරතුංග. මොකද මේ ව්‍යාපෘතිය?
11: ඇත්තම ශුන්‍ය අපද්‍රව්‍ය කියන්නේ ඇත්තම අපි සීරෝ වේස් කියලා කියන්නේ. එතකොට දැන් අපි දැනට කුරුඳු කර්මාන්තයේ අපි සීරෝ දිය පාවිච්චි කරන්නේ නැහැ. වේස්ට් සීරෝ සීරුමු වේස්ට් පාවිච්චි කරන්නේ නැහැ මේ අපේ ඩෙවලොප්මන්ට් වලට. ඒත් හැබැයි මේ කර්මාන්තය අලුතෙන් පටන් ගන්න මේ කාර්යතාවේදී අපි ප්‍රධාන වශයෙන් ශුන්‍ය අපද්‍රව්‍ය පාවිච්චි කරනවා මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් වලට. එතකොට අපි ඇත්තම මේකෙදී වැලියු චේන් එකේදී වැලියු ඇඩිෂන් කරනවා අපි හැම දෙයකටම කුරුට්ටට, කට්ටවලට, ඒ කියන්නේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක හදනවා. ඊට පස්සේ හැම දෙයක්ම අපි කරනවා. ඇත්තම 100%ක් විතර තමයි අපේ කුරුඳු පොත්ත තියෙන්නේ අපි පාවිච්චි කරන කුරුඳු ගහෙන් 7%ක් විතර. එතකොට තව 75%ක් විතර අපි පාවිච්චි කරන ඔයිල් ඉන්ඩස්ට්‍රි එකට. එතකොට ඊට අමතරව ඉතුරු 100% අපි දමු 85%ක් විතර අපි වේස්ට්. එතකොට ඒ ටික අපි ඇත්තටම වැලියු ඇඩිෂන් කරන්න හදන ඉස්සරහට.
10: කොහොමද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ?
11: රුහුණ විශ්වවිද්‍යාලයේ අපි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ගැතුලා තමයි මුලින්ම පටන් ගන්න. එතකොට එතනදී මේක සයින් කරලා ඊපස්සේ මේ අවුරුද්දේ අපි රිකන්ස්ට්‍රක්ෂන් යනවා. ඊළඟ අවුරුද්දට තමයි හැතර ෆන්ඩ්ස් වෙන් වෙලා තියෙන්නේ. හැබැයි මේ පටන් ගත්තට ඒකට මේ අපිට ෆන්ඩින් 15 මිලියන් දීලා තියෙනවා මේ අවුරුද්දටත් පටන් ගන්නවා. ඊපස්සේ ඊළඟ අවුරුද්දේ අපි ෆුල් ෆැක්ටරි එක ඉවර කරනවා, අවසන් කරනවා. අපිට පුළුවන් මේක ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප්ස් එක යන්න. එතන අපිට වෙන්න ඕන. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් එක්ස්පෝර්ටර්ස්. අපි මාකට් එක අපිට හොයන්න බෑ. අපි අදන ප්‍රොඩක්ට්ස් වලට මාකට් එක ඉන්ඩස්ට්‍රි එකෙන් අපිට එක්ස්පෝර්ටර්ස් ලාගෙන් අපි බලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මූලික අධිතාවම දාලා තියෙන්නේ.
10: මොන වගේ ඉලක්කයක්ද තියෙන්නේ?
11: ඉතින් අපි 1955 ඉඳලා ලොකු කාර්යතාවයක් කරලා තියෙනවා සිනමා ඉන්ඩස්ට්‍රියට. එතකොට ප්‍රොෆෙසර් මේ ආරෝබී ජේසේකර ඒ වගේ සේනානායක පරිසේනානායක වගේ ගොඩාක් වැඩ කරලා තියෙනවා. ඉතින් අපි ඒ රිසර්ච් බේස් කරගෙන ඒ මූලික රිසර්ච් බේස් කරගෙන තව ඉස්සරහට යන්නේ බලාපොරොත්තු වෙන උදාහරණයක් කියන අපි හිතමු දැන් අපි ඔයිල් ඉන්ඩස්ට්‍රිය එකේ ඇත්තටම අපි හොඳ තැනක ඉන්නේ. يعني ගොඩාක් රිසර්ච් වෙලා තියෙනවා. ඉතින් අපිට ඒකේ වැලියුඩේෂන් එක ඔයිල් එක අපි යනවා ඇත්තටම මේ ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධ බීම වලට යනවා අපේ සිනමන්. එතකොට ඒ වගේ දේවල් වලදී අපේ තව ක්වොලිටි එක උඩට ගන්න ඕනේ. ස්ටෑන්ඩඩයිස් කරන්න ඕනේ. ප්‍රමිතිය හදන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඊට පස්සේ බයෝවැක්ටිටි ලෝකේ දැන් කතා කරන්නේ බයෝවැක්ටිටි. අපි දැන් හිතමු බයෝවැක්ටිටි කියන්නේ අපි හිතමු පුරුදු වලින් සුගර් අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඉතින් අපි ඒ වගේම ඇත්තටම මේ වගේ ප්‍රොඩක්ට් එක දැන්ටත් හදලා තියෙනවා. ක්ලිනිකල් ට්‍රයල්ස් උත් කරලා තියෙනවා. ඒ වගේ ඒක ඒව කරාට අපි ඇත්තටම මාකට් එකට යන්න ඕනේ. ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න ඕනේ. අපි ඒක මේ ඇත්තටම මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස් එක අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි මේක පෙන්නුවොතින් මේක අපිට මේ ප්‍රොෆිට් ජෙනරේට් කරගන්න පුළුවන් කියලා එතනින් අපිට එහාට යන්න. ඊට පස්සේ ඊට අමතරව අපිට ෆාමටත් ලොකු වැලියු එකක් දෙන්න පුළුවන්. බයෝවැක්ටිටි බේස් කරගෙන පොලිෆිනෝල්ස් එක්ස්ට්‍රැක්ට් කරන්න, ලීෆ් ඔයිලින් වේස්ට් එක මේන්ලි වේස්ට් එක අපි කට්ට වලින් අපිට පොලිෆිනෝල් එක්ස්ට්‍රැක්ට් කුරුට්ටින් පොලිෆිනෝල් එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දේවල් අපිට වැදගත් වෙනවා බයෝවැක්ටිටි පැත්තෙන්. ඒ තියෙන කොලෙස්ටරෝල් අඩු කරන්න, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්න, ඒ වගේ ෆුඩ් සප්ලිමන්ට්, ෆන්ක්ෂනල් ෆුඩ් කියන කන්සෙප්ට්ස් වලින් තමයි අපි යන්න ඕනේ ඉස්සරහට. ඉතින් දැනට අප ෂොට්ස් එහෙම හදලා තියෙනවා. හැබැයි ඒවා ගොඩාක් R&D බේස් කරගෙන ඉතින් රිසර්ච් සයන්ටිෆික් විදිහට නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේදී අපිට පුළුවන් මේ විදිහට කරලිවල අපිට ලැබ් එකේ කරන දෙයක් නෙමෙයි මේක. මේක අපි ඇත්තටම ප්‍රැක්ටිකලි කරන වැඩක්.
10: විදේශ වෙළඳපොළ ඉල්ලුමට අනුව සැපියුම් ග්‍රාමලිය කොහොමද ක්‍රියාත්මක වන්නේ?
11: මොකද ඉන්ටර්නැෂනල් ලෙවල් ගියාම අපිට ක්වොන්ටිටි ඕන. අපිට මෙතන අපි එක්ස්පෝර්ට් කරන කිල්ලනේ ක්වොන්ටිටි. මොකද පොඩි මාකට්ස් නේ අපි USA මාකට් එක. ඇත්තටම තමයි කියන්න ඕනේ යුරෝප් මාකට් එක ගොඩාක් අපිට ඕපන් වෙනවා දැන්. මොකද අපි GI අපිට ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් එක හම්බුන 2022. ඉතින් ඒකත් එක අපිට අපි USA මාකට් එකටම මේ වෙලා ඉන්න ඕනේ නැහැ. අපි යන්න ඕන යුරෝප් මාකට් එකේ මිඩල් ඉස්ට් මාකට් එකට. ඉතින් ওই මාකට් දෙකටම යනකොට අපේ තත්ත්ව පාලනය එකක්. ඒ කියන්නේ heavy metals ඒ වගේ තියෙන ප්‍රශ්න දිනවා. එතකොට අපේ ඇනලිසිස් එක ගොඩාක් ස්ට්‍රෙන්ත්. ඉතින් ITI එකට තියෙන ලොකු ස්ට්‍රෙන්ත් එකක් ඇනලිසිස් පැත්ත. අපි ඔක්කොම ලංකාවේ දින ලොකුම ඉක්විප්මන්ට්ස් එක ITI එකට තියෙනවා. LCMS, MS facility, GCMS. ඉතින් එතකොට ICP-MS. එතකොට ඔය හැම දෙයක්ම අපිට පුළුවන් පෙන්වන්න අපේ මෙහෙන්න මේ heavy metals මෙච්චරයි, කුමන ලෙවල් එක මෙච්චරයි, අඩු කුමන ලෙවල් එක තියෙන. ඉතින් අපි ඒකත් එක්ක අපි යන්න ඕනේ. ඒක තමයි අපේ මේ අපි හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන්.
9: The story behind the news.
10: ලෝකේ කොතෙකුත් රටවල් තිබුණත් මෙවන් සරු බිමක් හිමි රටක ඉපදීම පවා භාග්‍යයක්. දේශීය වශයෙන් වගේම විදෙස් වෙළඳපොළට සරිලන නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් කුරුදු කර්මාන්තය තව තවත් දියුණුවට පත්වේවි. ඒ හරහා රටට විදෙස් විනිමය ගලා ඒවි. එවන් දවසක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් විදියට බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිමු.
9: The inside story. The story behind the news.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: ඔබටනම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැන් දීමයි.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ලුකයා මාරේ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
1: sama anugrahaya
3: mama nan dem marama relax
1: ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
1: තවල් 12 විනාඩි 46 චුට්ටක් විතර පරක්කු වුණා. එහෙම තමයි තින්නේ. අද දින ඔස් එක හාලා හැම මේ පැත්තට ආවනේ. මොකද කරන්නේ මේ වෙලාවේ? ලන්ච් ටයිම් එකේ රස කෑමක් කන ගමන් දෙන්නේ. මට නම් හෙදෙන්නේ එහෙම වෙන්න ඕනේ. කමක් නැහැ. රස කෑමක් කෑවට අදින් මාවත් අහගෙන ඉන්න. ඔයාගේ පාළුව මහන්සිය නැතු වෙන්න මාව අහගෙන ඉන්න පුළුවන් ඔයාට. දැන් නුවර පැත්තේ ඉන්න අය එහෙම ඉතින් අපිට එන්න කියලා කිව්වා. පෙරහැර බලන්න යනවා නම් මේගොල්ලන් ගෙවල් පැත්තේ ඉතින් ඇවිල්ලා කාලා බීලා යන්න පුළුවන් කියලා. ඉතින් බොහොම ස්තුතියි. අපි ආවත් කියන්න අනිවාර්යම. දැන් 2026 අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්ද කන්ද උඩරට ඇසල පෙරහැර පටන් ගන්නවා. ඉතින් අගෝස්තු 18 වෙනිදා ඉඳලා 28 වෙනිදා දක්වා තමයි මේ පෙරහැර පැවැත්වෙන්නේ. ඉතින් කප් සිටුවේ මේ මංගල්‍යය දැන් 13, ඒ කියන්නේ හෙට පැවැත්වෙනවා ප්‍රදීප් නිලංග දැල මහත්මයාගේ මැදිය ප්‍රධානත්වයෙන්. ඉතින් ඇසල පෙරහැර බලන්න යනවාටත් පුළුවන්. ඉතින් ඒ යනකොට ඔය අරන් යන දේවල් ප්ලාස්ටික් බෝතල් එහෙම නැත්නම් මොන හරි කෑම දාපු කප් එකක් වෙන්න පුළුවන් හැමදේම මතක් කරලම අරගෙන එන්න. අර නුවර වැවට එහෙම විසි කරන්න එපා. පාර දෙපැත්ත දාන්න එපා. ඉතින් අර භක්තියකින් අපි යන්න. ඉතින් ඒ යන විදිහටම ඒ අරන් යන හැමදේම ආපහු අරගෙන එන්න. ඒ පුංචි මතක් කිරීමක් තමයි මම ආදර්ශ කළේ. ඒ වෙලාවේ ගමන් අපි යමු බලන්න මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. නුවරින් සංජීව මාව අහගෙන ඉන්නවනේ. ඉතින් ඒ තාත් නුවර පැත්තේ ඉන්නේ. ඔන්න පෙරහැර බලන්න එහෙම යනවා නම් කවුරු හරි නුවර යන්න බලන් ඉන්නවනේ. ඔන්න සංජීවට කතා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් නුවර පෙරහැර බලන්න එනවා නම් ඒ පැත්තේ ඉන්න කට්ටියම බොහොම ස්තුතියි. ඉතින් මේ වෙලාවේ සුබදහම ලැබුවා කියලා තියෙනවා. ලක්කණාගෙන ඉන්නවා ශාම්මලි. කිතුල් ගලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ දුව සඳමිනි අහිංස මහත්තයා රුවන් චාම්බර කලවැල් දෙනියෙන් ඒ වගේ මස්ලින ජනපදයේ යාගේ අම්මව එකතු කර ගන්න කියලා තියෙනවා. වසන්තා අම්මා වසන්තා තාත්තා කීර්තිරත්න මලි සම්පත් කීර්තිරත්න මේ හැමෝම එකතු කර ගන්න කියලා තියෙනවා. ඉතින් සේරුව වල KDS සම්බරසිංහ ඔබත් එකතු කර ගන්න ඊළඟ ලස්සන සින්දුවට. සුරංගනාවේ මගේ සුරංගනාවි යාෂෝ රතුමුරේ තමර කුමාරියව එකතු කරගන්න හරි මාද්දනේ. ගොඩක් දඟයි. ඉස්කෝලේ යන කාලේ ඉස්සෙල්ලා මං කිව්වේ එයා ඉස්කෝලේ යන කාලේ හරි දඟ කාර කෙනෙක්ලු. හැබැයි හරිම සුන්දරයි. එහෙම තමයි නේද? ඉස්කෝලේ මතක අපිට අමතක වෙන්නේ. හරිම සුන්දර මතක ගොඩක් අපි අර මතක පොතේ එකතු වෙලා තියෙනවානේ නේ. සංජීව සිංහව කියලා දින අපි බලමු සිංහ දෙන පුළුවන් වේද කියලා. අක්කේ මම කවුද මතුකමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශාවි මට ඉල්ලලා මට දෙන්න ලැබුණෝදින් වරම සිංහව අපි බලමු. ලැබුණෝදින් වරම ඔයට වරම හම්බුනොත් මොකද කරන්නේ කියන බලන්න. ඒක කිව්වොත් මම සිංහව දෙනවා. වරම හම්බුනොත් මොකද කරන්නේ? රිකිල්ලගස්කට පැත්තර යන තමයි හදන්නේ. උපේක්ෂා මාව අහගෙන ඉන්නවා මේ වෙලාවේ. සහන් බන්නාරේ වගේම අයියව එකතු කර ගන්න කියලා තියෙනවා. ඒ වගේම සහන් ප්‍රවෝද් අයියවත් එකතු කර ගන්න කියලා තියෙනවා. කවුද මේ මට නිසා සින්දුව දෙනවද කියලා අහලා තියෙනවා. අපි බලමු මේ සින්දුව දෙන්න. ජයකලනි ඔව එකතු කර ගන්නම්. කොහොලේනින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. උපාලි ඉන්නවා. චිත්‍රානි වගේම මාධව කසුන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. බොහොම ස්තුතියි. මෙතරම් ආදරෙන් මැසේජස් ගොඩාක් එවනවට. හાર્ට් බීට් එක ඉන්න කවුද මේ? වසන්ත කුමාරි ගම්පලින් තමයි මැසේජ් එක දාලා තිනවා. හරිම ආදරෙන් එකතු කරගන්නවා. සුබ දවසක් කියලා දෙනවා. අඩ සුබම සුබ දවසක් වෙන්න ඕනි. කෑගල්ල මිදෙනී ගමේ උපලන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා කැමති සින්දුවක් අහන්න මේ ලන්ච් ටයිම් එකේ. හිත සතුටෙන් ඉන්න ගමන් වැඩ කරන ගමන් මහන්සිය පාළුව තනිකම මේ හැමදේම නැති වෙන්න. FM 93.5 93.7 මාව අහගෙන ඉන්නවා. Good morning කියලා දිනවා. Good morning නෙවෙයි. දැන් දවල් වෙලා තියෙන ඉතින් මට සමාවෙන්න. චුට්ටක් මැසේජ් එක කියන්න පරක්කු කරා. එතකොට ඉතින් good morning කියලා තමයි එවන්නේ නේද? මට කරන්න දෙයක් නෑ එහෙම කියන්න. කවුද ශාෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් සද්දටම ලකන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා තියෙන සැලොන් එකක් කරන ලස්සන ගෑනු ළමෙක් නේ. ඉතින් සැලොන් එක කියලා කියන්නේ තමන් ලස්සනට ඉන්න ගමන් එයා ගාවට එන අය හරි ලස්සනට ලස්සන කරන තැනක් නේ. ඒවගේම තමයි සැලන් එකක් තියෙන කෙනෙගේ හිතත් හරි ලස්සනයිනෙ. යාගේ අතින්නේ තව කෙනෙක්ව ලස්සන වෙන්නේ හැඩවෙන්නේ. එතකොට ඉතින් ලස්සන කරන ශෂිනි ආවත් එකතු කරගෙන යාගාව ඉන්න ශානි නංගි එකතු කරගන්න කියලා තියෙනවා. සිතූ නංගිව එදෙනුම එකතු කරගෙන මාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මේ වෙලාවේ ගමන්ට එක සද්දරිම ලක් හදාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් කෝකිලට සින්දුවක් දෙන්න. ලස්සන සින්දුවක් අහන්න කෝකිලට. මං හිතන්නේ කෝකිල මොකද තරහ වෙලාද. ගම් පහ ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා නද නෝව එකතු කරගන්න හරි මාදරි. මෙයාට ගන්න ෆස්ට් මැසේජ් එක. හානේ ඔයාව බොහොම ආදරෙන් පිළිගන්නවා හාට් බීට් එකට. ඉතින් ඔය දිගටම ඉන්නවා විදියට මා වහගෙන හාට් බීට්. සුබ දවසක් හාට් බීට් කියලා දිනවා ලස්සන ළමයෝ. මම තෝ වහගෙන ඉන්නේ මාරවිල ශිරාණි දමයන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා රොහන් පුතාලා දෙන ශිහානි වගේ මදුවන්ත සුදර්ශනියක්කා රීටාය වගේම මමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ගෙදර සමහරක් වෙලාවට වැරද්දක් කරාම ටොක්කක් කවවා ඉන්නවද මේ පැත්තට ඉන්න මොන හරි ගෙවල් උයලා තියෙන කෑමක් කෑව නැත්තම් කෑමට ටොක්කක් කවපු කෙනෙක් තමයි මාත්. මාත් එන ටොකු කවපු සංගමේ වටක කන්නේ මට අපේ අක්කා දුන්න වටක ටොක්ක කියලා එකක්. හැබැයි මේ සිදුවරන් තියෙන තාත්තා තමයි ටොක්ක කැලලා තියෙන්නේ. ටොකු කවපු කට්ටිය සද්ද වැඩි කරගෙන අහන්නේ

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
2: දලහේ විනාඩි 53යි. ඒ කියන්නේ මට යන්න වෙනවනේ. යන්න නම් හිත තියෙන්නෙම නෑ. හිත මෙතන තියෙන්නේ. ඒ වුණාට මට යන්න වෙනවා. යන්න කලින් වැඩ මතක් කරන්න ඕනි. අර මොනහරි ඇහැ

ලෙන්ස්ටේ කයිගේ හොස්පිල් එක ඉතින් නොම්බර 74 එකේ රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බතර මුල මේ කියන තැනට ගිහිල්ලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක මතක කරනම් 0775 64 78 478 0775 64 78 478 මේ මොබයිල් නම්බර් එක ලෑන්ඩ්ලයින් එක මතක කරනම් ඔයාලට 0112 78 58 58 0112 78 58 58 මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් කළා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සියලුම ආක්ෂි සේවාවන් ඔයාලට ලබා ගන්න වගේම නවීන උපකරණත් එක්ක තියෙන නිසා ඔයාට බය නැතුව යන්න පුළුවන් විශ්වාසමත් තැනක් තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක කියන්නේ. යන්න කලින් මට එකතු කරගන්න කිව්ව දෙනෙක්ව ඉන්නවා. ආයකිය ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ගුඩ් මෝර්නින් දෙවේ. සුබදාහවල කියනනම් මං ගහද. මම අහගෙන ඉන්නවා කියලා දෙන මොල් ඒරියාවෙන් යා වැඩ කරන තන හැමෝමත් එකතු කරගෙනම. කවුද මේ මට දෙන බලසන සින්දුවක්? ඔයාට ඔයා ලස්සන සින්දු දෙන්නේ. කටිකාවත චන්දිමා බේ ගුණවර්ධන එයත් එක්කම ඉන්නවා. ඇය සින්දුව අහන්නෝ. දෙව්මි තිමිර යුවන්දි පුන්සඳි මාවත ආදරෙන් එකතු කර ගන්නවා කියලා දෙන ආදරේ හැමදාම සතුටින් එන කියලා දෙන ඉතින් බොහොම ස්තෝතියි මෙතරම් ආදරේ මැසේජස් එවනවට. කොහොමද යශ්, මම ගොඩාක් හොඳින් ඉන්නවා. හැමදාම මැසේජ් එකක් එවන්න බැරි වෙනවා. හැබැයි ටික ෆ්‍රී වෙන ගමන් එවනවනේ. මම දන්නවනේ ඉතින්. බුලස් සිංගලින් 10ව එකතු කරගන්න පවුලේ හැමෝමත් එකතු කරගෙන හලවතු පැට්‍රික් ඔයාව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. කලතර පැත්තට යන තමයි හදන්නේ. සේරු පිට සෙනෝරීටා යා වැඩ කරන හැම යාළුවෙක් එකතු කරගන්න ලස්සන සින්දුව කියලා තියෙනවා. අප්සරා ඒ වගේ වැඩ කරන හැමෝම ටීම් එකේ කොලෙජ් ටීම් එකේ යාළුවෝ ටික, පැකින්ගේ යාළුවෝ ටික, රේණුකා, නුවන් ගීක්, ගංගා, මනෝජ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ස්තෝතියි. හෙටත් වර පුළුවන් උදේ 10ට හාට් බීට් අහන්න. මම එනවා හරිම වෙලාවට. සද වැඩි කරගෙන අහනලා හාට් බීට් චාලි වාවත් එකතු කරගන්න. මාව පේන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. ආව පේනවනේ. ඉතින් ඒකනේ මං ආව හොයාගෙන. එක්ස්කියුස් මී, මාව පේන්නේ නැද්ද? කවුද මේ මැසේජ් එක දාලා තියෙන කෙනා? ෂෙවෝ නෝව එකතු කරගන්න. ඔන්න යන්න කලින් මං ආව එකතු කරගත්තා. මෙලව ලක්කන අහගෙන අපි වැඩ කරනවා. ඉතින් මහන්සිය බාලුව තනිකම දැනෙන්නේ නැති වෙනවා. ආඩ පුළුවන් ලක්කන අහගෙන ඉන්න. කවුද මැසේජ් එක මේ දාලා තියෙන්නේ? හොයන්න අමාරුයි. තාරු ෂොප් එකේ මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තිනවා. දිනුක, අමිලා, චමුදි, දිලිනි, පවිත්‍ර, අමාෂ මේ හැමෝම එකතු කරගන්නම්. සද්දෙම ලක්කන අහගෙන ඉන්නේ. ලතරේ කෝඩුවක සද්දෙම මේ වෙලාවේ දලිකමට අය කන්දි හන්දිය තමයි මේ වෙලාවේ සද්දර ලක්කන ඇහෙන්නේ. සෝමරත්න ඩයස් ඒ වගේ පෙරේරා හැමෝම අහගෙන ඉන්නවා. හොටෙල් එකක් තියෙන ළඟම ඒ එතනත් සද්දෙම ලක්කන දාලා තිනවා කියලා තේනවා. මම ස්තෝතියි. සබදහවල කාඩ්වේට රුමේනියා පැත්තට යන තමයි හදන්නේ. රුමේනියා වලින් චන්දන මැසේජ් එකක් දාලා තිනවා. හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. යන්න කලින් අන්තිමේ කරා කුමාරිය රබුදු ගලාවත එකතු කරගන්න හරිම ආදරෙන්. ඉතින් බොහොම ස්තෝතියි මේ තරම් ආදරෙන් මැසේජස් ගොඩාක් එවනවට. සමහර අයගේ හැම දිග මැසේජස් කියවන ටයිම් අඩු වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි මම ආව මතක් කරන් පරිස්සමට සතුටින් ඉන්න. මේ ලස්සන සින්දු අහන ගමන් නටන්න ලෑස්ති වෙන්න. මං අදට ගිහිල්ලා ඉන්න. පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: rhythm, vibe, beat, if it mix better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන බාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වසර 10ක් පිරිසිදු පාඩිය ජලහිගෙන් පීඩාවට පත්ව සිටි ලග්ගල දවනගරේ පවුල් 6800කට පාඩිය ජල පුනරුදෙන් සිත සලසන ව්‍යාපෘතිය ජනතා අයිතිටපත් කර තිබෙනවා. 2016 වසරේදී එහි වැඩ ආරම්භ වුණා. කෙසේ වෙතත් පැවති වතාවරණය හමු වී වසර 10ක් කාලයක් ඒ කටයුතු ඇලහිට තිබුණා. වත්මන් රජය පානීය ජල පුනරුද වැඩසටහන මගින් රුපියල් මිලියන 5000ක් යොදවමින් ලග්ගල ජල ව්‍යාපෘතිය ඉදිකිරීම ක්‍රියාත්මක කළා. ජල පෛත්‍රාගාරයේ දිනකට ඝන මීටර 4000ක ධාරිතාවක් නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. ඊශ්‍රායල් ආරක්ෂකංශ බටහිර යුරයා කඩව සෝදිසි මෙහෙයුම් සිදු කරන බව ජාත්‍යන්තර බාද සඳහන් කළා. 23 අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවස ගණනාවක් පරීක්ෂාවට ලක් වුණා. ගබ්බාන කිහිපයක මෙහෙයුම් සිදු කර ඇති බවයි පලස්තීනයේ පෙන්වා දුන්නේ. එහිදී කුඩා ලබුන් පිරිසක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් බඩපැත්වීමට මෙහෙයුම් සිදු කරන බවයි ඊශ්‍රායලයේ සඳහන් කළේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: pratite Vagatijene radio.
1: Meepei, mojima mata kirima, surekimu magatunde.
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: කරන්න නෙමෙයි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකම දවල් එකේ ඉඳන් හතර වෙනකම්.
1: Overtime Beats with Jamie.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු එකයි වෙනට 12යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටිගේ වාලේ මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ යාමට.
7: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
8: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
9: batamisu batamisu batamisu
10: manidam manidam evening drive with chamit and charu

0: Radio ITN.
1: දවල් එක පහු වෙලා විනාඩි 14 වෙලාව අයිබෝවන් සුබ දහවලක්. අද අගෝස්තු මාසේ 12 වෙනිදා අපි මුණ ගැහෙන්නේ බදාදා දවසක අපේ අදහස් විශ්වාස සහ වටිනාකම් තේරුම් ගන්න අකමැති අයට ඒව පැහැදිලි කරන්න උත්සාහ කරන එක කාලේ නාස්ති කිරීමක් කියලා ඔයා කවදා හරි හිතලා තියනවද? මිනිසුන්ට විවිධ දෘෂ්ටි කෝණ තියෙනවනේ. සමහර අපේ අදහස් තේරුම් ගන්න කැමති නැහැ, නැත්නම් එයාලට උත්සාහ කරන්නෙත් නැහැනේ. සමහර මිනිස්සු කොටින්ම අපි ගැන పూర్ව නිගමන වලට එළඹලා ඉන්නවා. ඒ නිසා අපි කොච්චර පැහැදිලි කළත් ඒ අය ඒව පිළිගන්න කැමති වෙන්නේ නැහැ. සමහර මිනිසුන්ට අපේ අදහස් තේරුම් ගන්න අවශ්‍ය දැනුම හරි අත්දැකීම් හරි ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපේ ශක්තිය සහ කාලය අපේ අදහස් තේරුම් ගන්න කැමති ඒ ගැන උනන්දුවක් දක්වන මිනිස්සුන්ට වැය කරන එක වඩාත් හොඳයි කියලා මම මේ යෝජනා කරන්නේ. අපේ අදහස් තේරුම් ගන්න කැමති, අපිට සහයෝගය දක්වන කැමති මිනිස්සුත් එක්ක කතා බහ කරනකොට අපිට ඒක සතුටක් සනසීමක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. අපේ අදහස් වලට ගරු කරන, අපිට අන් අයගේ අදහස් වලට ගරු කරන සම්මතතා ගොඩනගා ගන්න එක අපේ හිතේ සනසීමට සෑහෙන බලපානවා. හරිද? ඒක නිසා අපේ නිවැරදි බව අනිත්ට වටලා දෙන්න උත්සාහ කරන එක නිෂ්ඵල ක්‍රියාවක් කියන එක මතක තියාගන්න. ඒ වෙනුවට අපේ කාලය සහ ශක්තිය අපිව වටින මිනිස්සුන්ට වෙන් කරගන්න ඔයා උත්සාහ කරන්න. දැන් මට ඔයාව වටිනවනේ. ඒකනේ මම මේ පැය තුන වෙනුවෙන් හොයාගෙන ආවේ. ඔයාත් මාව හොයාගෙන ආවේ ඒක නිසානේ. අද තැනම් හතර වෙනකන් ඕල් ටයිම් වේට්ස් ඉත් චාමි අහන් ඉන්න පුළුවන්. 0.7 0.3 93.5 93.7 වෙනදා වගේම මෙසේජ් එකක් එවන්න. ඒ වගේම ලක්කන ෆේස්බුක් පේජ් එකකට අපි පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් එකයි වෙනාඩි 29යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න මමතන්න 01167 679 579
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ මේ ඇල්වත්ත කිරි
3: ශ්‍රී ප්‍රථම වතාවට රයිනට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

අනෝතුනයි හය අනෝතුනයි හත අපේ මැසේජ් නම්බර එක. වට්සප් මැසේජ් එකක් එවන්න පුළුවන්, එමනත්තම් ටෙක්ස්ට් මැසේජ් එකකට එවන්න පුළුවන්. ලක්කන ෆේස්බුක් පේජ් එකට ගියහම ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපේ අද පෝස්ට් එකක් තියෙනවා. මාව දැකලා නැත්තම් ගිහින් බලන්න පුළුවන් ඒ පෝස්ට් එකේ. එතකොට එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න, අදහසක් තියෙනනම් ප්‍රෝග්‍රෑම් එක ගැන, එහෙම නැත්තම් එකතු කරගන්න ඉන්නවනම් එයාවත් කමෙන්ට් එකක් විතර දාලා තියන්න. මම තුනේ පැයදී ඒ කමෙන්ට්ස් එක අනිවාර්යෙන්ම කියවනවා කියලා තමයි මම හිතයක් කියන්නේ. වෙලාව කොහොමද බැලන්ස් කරගන්න බලමු මැසේජස් ටික නේද. ලස්සන සින්දුවක් ඕනේ V&B. හයි, කොහොමද කුමාරි මිස් මල්ලක්කි නිසංසලනන්ගේ සොසි අක්කි දීප්ති අක්කි ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්න කෙනාගේ නම මට පැහැදිලි මදි, චුට්ටක් මැසේජ් කියවපු කෙනා බලන්න. ඔසන්ති වගේ නමද ගන්න තියෙන්නේ. සුබේ අයියා හර්ෂි නංගේ වාතරෙන් එකතු කරගන්න කියලා කුමුදු ඔයා වෙන්න ඕනේ මැසේජ් එක වෙලා තියෙන. සබදාවලක් අක්කේ මාවත් එකතු කරගන්න ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට. හරි හරි හරි හරි සුරංග ඔයාව අම්බලන්ගුරින් එකතු කරගන්න. අපි සින්දු අකහම ඔයා කැමති සින්දු තහන්න දෙන්නම්. සුබතාව ලක්ෂාමි සින්දු අකහම ඊජි අනුර පුස්සලව BF ජනපදෙන් ගේ මැසේජ් එක. ඊට පස්සේ තෙරුණි හයි කොහොමද මාතලෙන් ඔයාවත් එකතු කරගන්න. ටික දවසකට පස්සේ මං ඔයාගේ මැසේජ් එක දැක්කේ චාමි බලේ ග්ලෝබල් යාළුවෝ ටික ග්ලෝබල් අපරල් එකේ අනෝම ජාන්ති වසන්ති මතු ලතා නිලෝ ශසි ශහන මහිට සසිසිට අය ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සෙවුමිනි අලුත් යාළුවෙක් නේ. හයි කොහොමද ඔයාව අපි ආදරෙන් පිළි ගන්නවා සෙවුමිනි. සිසිර අයියට මොකද වෙලා තියෙන්නේ? එයාට සනීප නැහැ කියලා තියෙනවා. මට වුණාට ඉතින් බොරුවක් කියලා. නේ සිසිර අයියා, ඔයාව අපහසුතාවයට පත් කරන්න එහෙම කළා දන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලන්ව විශ්වාස කරන්න බෑනේ. අනෝම වගේ කට්ටියම නේද අනේ. දවල් 1:29 සිදුවා කහ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekai venadu testunai.

0: අධ්‍යක්ෂණය ශාන්ජය රත්න.
1: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ? අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑගහන එක. එතකොට අපිට හරි බයයි.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: Lakhanda Radio ITN
1: එකයි විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එකයි විනාඩි 42යි. සුබ දවසක්. ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ වෙනප්පුෙන් රසල් මහත්මයා, නෝනා මානෙල් දුවල දෙන්න, සුසාන සුරේණි, පුතා සුලලිත, පොඩි අය ජේකබ්, ඕබේද නේතන්, චුටි දෝ තීර්ෂාතුළු ලක්කඳහන කොමල එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ එවලා තියෙන පෝස්ට් එක බලමුද. ප්‍රතික්ෂේප කරපු අයට දවසක දැනෙන්න දෙන්න ඔවුන් ඔබව අයින් කරා කියලා නෙවෙයි, ඔවුන්ට ඔබව නැති වුණා කියන හැඟීම. ලස්සන අදහසක් ස්තුතිය පිටක ෂෙයා කරගත්තට ඊට පස්සේ මේ මොකද මේ කියන්නේ? තරු පිරුණු දවසටත් එක සතක් වෙනුවෙන් කවිලියා හෙම්බත් ඌ පුංචි කවියෙක් අමාවක අහසේ සඳ නොමැති ශෝකෙන් ලය පැලී මියගොස් තිබුණි පෙර දිනයෙත්. ලස්සනයිනේ. නම කියන්නේ පා කියලා තියෙනවා. නම කියන්නදම හරි හරි කියන්නයි කියන්න. ලස්සන පෝස්ට් එකක් ස්තුතිය අපිත් එක්ක ෂෙයා කරගත්තට ලස්සන ගීතයකට අපි අත්කත කරගන්න. ගනේ මුලින් මාසි අක්කා ජයල පවුලේ ඇතෙක් යාළුවෝ කොමලව එකතු කරගන්නවා කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. හයි හයි සුබදහවලක් මනු. අදත් මම ඔයාව හංගින්නේ සිද්ධුවකට එකතු කරගන්න අපි දෙන්නවම කියලා තියෙන්නේ. චාමර මං තනුව ආතරෙන් මතක් කරනවා. එයා තහගෙන ඉන්නවා කියලා මං විශ්වාස කරනවා නේ තනු. සිද්ධුවක් හමු. උදව්වද දවස සතුට පිරිවාසනාවන්ත සුබ දවසක් ඒ වදුවේ ඔයාට කියලා කියන ඉතින් එකම එක්කෙනයිනෙ මට. ඒ ජය මම. සිත නිවන සතුට ගෙනන කනට මිහිරි සිදු ගෙනන ඔය හඳ සවනට රැගෙන එනතුරු බලා සිටියමි කියලා තියෙනවා. දොලේ කටේ නේද එකතු කරගන්නම්. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, සිනෝ, චම්පමිස්, තිස්නමිස්, ධනුෂ්ක, මදුශංක, ජගත් ඔන්න එකතු කරගත්තා. මදුශංක මොකද කියන්නේ? හාපෝ ඒ පෝස්ට් එක කියන්න බෑ. තියෙන්නේ සීගිරි අප්සරා වූ ගැන එකක්. අද දවසේ සිතවිල්ල කියලා මේ කියන්නේ නේහ මොකක් වූ යමක් බලමු. හැමෝම එක හොඳින් ඉන්න, ඒත් හැමෝගෙන්ම හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද බලාපොරොත්තු අඩු වුණාම හිතට දැනෙන වේදනාවත් අඩුයි. කෙනෙක් වෙනස් වුණා කියලා ඔයාගේ හොඳ හිත වෙනස් කරගන්න එපා. පැහැදිලි? කෙනෙක් වෙනස් වුණා කියලා ඔයාගේ හොඳ හිත වෙනස් කර ගැනීමෙන් වළකින්න. රෑ 12ට කවුරු හරි මුණ ගැහලා තියනද මේ වගේ?

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai Venati Panas Dekai
2: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
0: Lakhana Radio ITN
1: FM 93.5 hari 93.7 hari ලක්කඩ ඕල් ටයිම් බේට්සෙත් චාමි ඔය මේ වෙලාවෙ අහගෙන ඉන්න හවස හතර වෙනකම්ම මං ඉන්නවා කියලා හිතාගෙන හතරට කිට්ටු වෙලාම මැසේජ් එකක් එවන්නම් ඔය හිතන් ඉන්නේ සෝරි සවල්ටේ මැසේජ් එක මට කියන්න බැරි වෙන්න පුළුවන් ඒක නිසා කලිම මැසේජ් එකක් කියවන එක තමයි නූනට හුරු වැඩ කරන්ට් එක ගිහලා දැන් ආවේ මැසේජ් එක කිව්වද නැහැ කියලා අහලා තියෙනවා කිව්වේ නැහනේ දැන් කියන්න හදන්නේ අද උපන් දිනේ සමර්ණ සමන්තිට සුබ උපන් දිනයක් වේවා කියලා කියන්න ඕනේ. ඒ වගේම ඊයේ සමාධි දුවගේ උපන් දිනේ සමාධිට සහ සමන්තිට මේ දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා. අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ආතරෙන් ආශිර්වාද කරනවා. සුබ පතන්නේ කවුද? ජය වේරා, ධම්මිකා, කුමුදු, ප්‍රීතිකා දෙනුවන් මේ හැමෝමත් එක්ක මාත් ඉන්නවා. සුබ උපන් දිනයක් දෙන්නටම. ලස්සන සින්දුව කෝණයක් කුරුණෑගලින් සසීම හරි සසීම අපි සින්දුවක් අහමු ඊළඟට සුබදාවනක්ෂෝමි අපිට වහන් ඉන්නේ ලස්සන සින්දුවක් අහමු ත්‍රිකුණාමලයේ පහේ කන්නේ පුංචි බන්ද වගේ මැසේජ් එක අකුර කොට සලොන් එකේ හයි අහගෙන දින්නේ අදත් සුරුනිමල් වගේ මැසේජ් එක ලස්සන සින්දුවක් අහන්න ඕනේ ජානකව එකතු කරගන්න කියලා තියෙනවා Thank you සුබදාවනක්ෂෝමි පිළියන්තලින් මේ මැසේජ් එක අනුෂ්ක අහගෙන දින්න ටීම් එකම එන්න එන්න එන්න කියන්නයි හදන්නේ සිසරස රම්‍ය අක්කා කුමාරි අක්කා ගීත අක්කා මදු ඉන්නවා රෝෂණී තනෝජා මිස් ලක්මාලි ප්‍රසාද් රූබන් සිතුමි රක්ෂා රමණි කුමාරි නාමලි අසරමචි ඉන්නෝ නේද තිලිනා ශ්‍රියානි ශෛලා මැෂින් නොශ්‍රී ඉන්නෝ සිසරයිය කෙනෙක් තව සිසරයිය කෙනෙක් එයාවත් එකතු කරගන්න කියනවා මතක තියාගන්න ජීවිතේ තරහකාරියෝ ඇති වෙන්නේ මොකුත්ම නැති කාලෙ නෙවෙයි. ටිකෙන් ටික හැමදේම දෙනාගෙන අටියෙන් අටිය ඉස්සරහට යද්දි. එතකොට එයාලට අභියෝගයක් වෙනවා කියලා දන්නාම ඒගොල්ලෝ පිටික තරහ වෙන්න හේතු හදනවානේ. සාමාන්‍ය මිනිස්සු කැමති අපි දියුණු වෙනවට අපි සාර්ථක වෙනවට හැබැයි එයාලට වඩා චුට්ටක් අඩු වෙයි. නේ? අපි අංකුවන්නේ ඊළඟ පැයට මේ පැය ඉවරයිනේ. එකයි විනාඩි 55යි.

0: ලක්ඛණ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අපරාධ හා භද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ බෙහෙවින් තවත් පුද්ගලයන් 27576 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා සැකපිට අත්අඩංගුවට ඇති සංඛ්‍යාව 476ක්. අපරාධ සම්බන්ධයෙන් 25 දෙනෙකු ඍජුව හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. පොලිස් බහරටගෙන ඇති විවෘත වරිතකරුවන්ගේ සංඛ්‍යාව 131ක්. අපරීක්ෂකකාරී වරිය පදවීම සම්බන්ධයෙන් 90 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුසියාව සමග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාවට යෝජනාවක් ඉදිරිපත් කළ බව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි සඳහන් කළා. වසර ගණනාවක් සිට ගැටුම් පවතිනවා. දෙපාර්ශ්වයටම දැඩි බලපෑම් එල්ල වුණා. සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳාගත යුතු බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ. කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී පැවති සාකච්ඡා අසර්ථක වූ බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. මේක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ராட்டத்தை வகக்கியன ரேடியோ
1: மெய்ப்பை மொழிமத கிரீம சுரேக்கிமுமாக தொண்ட
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙ

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Lakhanda Radio ITN.
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සයෙක්

0: ඇවිත් කලාවක්
1: නෝ ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපේ හවස දෙකපහුව වෙලා විනාඩි 10යි වෙලාව 0.7 93.5 93.7 වෙලා තියෙන මැසේජස් ටික කියන්න ගන්න ඕනේ. ඒ වගේම ලක්කඩ Facebook page එකට චුට්ටක් මතක් කරන් යන්න හිතුවම All Time Bits with Charmy අපේ post එකක් තියෙනවා. ඒක දැක්කේ නැත්තම් ගිහින් බලන්න. Post එක ගැන තියෙන comments ගැන අපි තුනේ පැයදී ගැන ඊළඟ පැයදී කතා කරමු. වාහේ සින්දුව දෙන්න කියලා තියෙනවා. එහෙම නෙමේ තියෙන්නේ වාහේ සින්දුව දෙන්න කියලා මං කිව්වේ උනාට වෙන විදියකට. මැසේජ් එක කාගෙද ගන්නවද? කවිදුකින්. කියනවා ලස්සන බැඳීම් ජීවිතේට එන්නේ හරි කලාතුරකින්. ඒ නිසා දෙපාරක් හමු වෙනකන් නැහැ කියලා හිතන දෙපාරක් හමු වෙන්නේ නැහැ කියලා හිතන විදිහේ මිනිස්සු අත්හැරෙන්න ඉඩ දෙන්න එපා. එකසරෙන් මල්ලගන්න කියලායි කියන්නේ නේ. අහම එකතු කරගන්න. Hi Chami, අපි වත් සින්දුවකට එකතු කරගන්න. වතුවෙන් මේ මැසේජ් එක සමන්ත thank you. රූතරු ෆැෂන් එකේ සද්දට මහන් වෙන්නේ කියලා රසික තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. සුභාෂිනී රසික සුභාෂිනී වෙන්න උන නම හස්බන්ඩ් චානක බිනුර පුතා රංජනී අක්කව එකතු කරගත්තා උන්. ඊළඟට අපි යන්නේ කොහෙටද? චාමිකා මනෝජිනී මිස් කියලා කෙනෙක් අඳුරනෝද කියලා අහලා තියෙන යව හොඳටම අඳුරනවා. වාතුවේ රූපසිර සහ සුනන්තනිව එකතු කරගන්න. මොකද අද අපිව පැත්තකට දාලා තියෙන්නේ? මම මැසේජ් එක දැක්කේ නෑනේ. ආන් ඒකයි බර්දල්පලින් මේ මැසේජ් එක. ලහිරු ශහනේ නතාලි ශනාරා දොමින්ද සයුරි ශනල් මිරොන් ඔයාලව එකතු කරගන්න. දැන් තමයි ඉතින් ඇත්තම මැසේජ් එක දැක්කේ. හොඳ ඊට පස්සේ මේ මොකද්ද මේ එවලා තියෙන්නේ? මදුශංක බකමූණිකුගේ ප්‍රේමය. කාලයක් මටත් සිටියා ගෙරවියක් එක හුස්මට කියවන් යන එදවස්වල මටත් වැහි තිබුණේ බකමූණෙක් හුම් පමණක් පිළිතුර වන. ඇත්තටම මම තවම ලෝභයේ ඒ අතීතයට ආදරයක් යයි මා රැවටුණු ඒ මිතුතමට. කාලය හරහා යා හැකි නම් ගිරවියකගේ කියවිල්ල අස්සේ බකමූණෙක්සේ ඒ කතා අහන් ඉන්න ආතරයක් නොවිමසා සිට මිතුදමම රැකගන්න. අවසේ මටත් කාලය හරහා ආපස්සට යන්න ගිරවියකගේ කියවිල්ල නිහඬවම අහගෙන ඉන්න. බකමූණෙකුගේ ප්‍රේමය. ලස්සන පෝස්ට් එකක් අනේ thank you. අපිත් එක බෙදා හදාගත්තට. අක්කී අදත් ඉතින් අපි වැඩ කියලා කියන්නේ තිසර මුල්ලෙරියා වෙන්න එකතු කරගන්නම්. හයි චාමි, අපිට හින්දි සින්දුවක් දෙන්නකෝ. අපිට නම් වැස්ස. කවුද එහෙම කියන්නේ? අම්මා තාත්තා ඉඳුනිල් ප්‍රණීත් මතු කෞෂි තුහින ආදේ රංග ඉනු මැණිකේ එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. බොලත් සිංහලෙන් දහරා. ඇයි අනේ අදෝයා එව්වේ නැත්තේ වගේ නම? ප්‍රශ්නයක් අහලා තියෙනවා මං, ඒකට උත්තර හොයාගන්නම්. හරිද? මොකද්ද මන් දන්නේ ඔයා දැම්මට? එදා වගේ ප්‍රශ්නයක් අදත් දීලා තියෙනවා. අර ගිනිකුරු ප්‍රශ්නේ වගේ එකක්. මේ ප්‍රශ්නේ වඩා අමාරුයි. අපේ බරපතල ප්‍රශ්න තේරෙනවා, මේ සරල ප්‍රශ්න සාමාන්‍යයෙන් මට තේරෙන්නේ නැහැ. කවදේක? හවස 2:00 විනාඩි 13යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩේ 18යි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
4: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
6: sama anugrahaya nlp hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
7: රිදම්, වයිබ්, බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලකන්ද රේඩියෝ ITN
3: හවස දෙකේ වෙනාඩේ වෙස්සයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයේ වෙනාට විසිතුනයි.
2: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටිස්ව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: ගෙදර ගේ මතක හිත රත්න ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදා හව

හවස දෙකය වෙනට විසි හයයි වෙලාව. ඔයා කතා කරන්නේ හදවතින්මයි. ඔයා ඔය ජොප් එකට ගොඩක් කැමතිය නේද? ඔයාට පටිදීල මාසයක් නිවාඩු ගන්න කිව්වොත් පුළුවන්ද කියලා අහලා තියෙනවා. අයියෝ නිවාඩු දෙන්නකෝ. මන්න ඇවිත් ඉන්නවා. හෙට මන්නෑ හොදේ. හෙට ගෝල්ඩන් වොයිස් අපේ රෙකෝඩින්. ලස්සනට සිද්දු කියන්න පුළුවන් අර තාම චාන්ස් එකක් තියෙනවද නේද? 0.7 0.6 366 166 WhatsApp message එකක් දාන්න. ලකන Facebook page එකේ තියෙන අපේ වැඩි විස්තරය ගැන හොඳේ. නොකියුවයි කියලා කියන්න එපා. මොහොත්තව ගොඩ අනුර නිපුන ස්තුතියි අනේ කමෙන්ට් එකට තව තියෙනවා මං ඒවා හිතේ තියාගන්නම් ස්තුතියි. ගිනිගතේ තපල් කාර්යාලය අපි ගින්න නිවන්නේ නැවුනද කියලා මතහන් දිනන එක පාට. නෑනේ ගමේ නම. උඩතනිය මහත්තයා ඉන්නවා චාන්දනී මිස් රිෆ්කා මිස් සංගීත නුවන් ලලිත නලීන් මේ හැමෝම එකතු කරගන්නකෝ. මංජුද ආගේ මැසේජ් එකට ස්තුතියි. මේ කවුද මේ? හයි අක්කා. අපි හෝමගමි. අපේ වැඩ කරන කට්ටියම එකතු කරගන්න ඊළඟ සින්දුවට කියලා බිහන්සා තමයි මැසේජ් එක එවලා තියන්නේ. අපි සින්දුවක් අහමු. සුබතාව ලක්ෂාමේ කුටමාතුවේ සම්පත් රේනුක මානෙල් නන්දනී නයනා උදේෂී රාධිකා පහන්ව එකතු කරගන්න කියලා දිලේකා ඔයා තමයි හැමෝම නියෝජනය කරලා මට මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට මං ස්තුතිය කියන්න ඕනේ ඔයාට. Thank you දිලේකා. චෝමි මැනික කොහොමද ඔයාට? මාත් ඉන්නවා කී කියලා ධර්මීය ගලින් තරුෂි වස්නායක එපු මැසේජ් එක. සුබතවසක් අපේ චාමි නංගට. අපි තහගෙන ඉන්නේ විලකමින් සෙනගම්ලත් පත්මලාල් යසේන්ද්‍ර රුවන් සමග කොරියාවෙන් අවන්ත ඉන්නවා කියලා තියෙනවා. චාමියකි ඔයාව අහගෙන අපි ලොරිය වැඩ කරන ගමන් පාළුවක් නෑ ඔයා අහනකොට කියලා කුරුණාකලින් අසංක තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒකනේ ඒකනේ ඒකනේ පරිස්සමින් ගෙහලා එන්න ඕනේ. හස දෙකයි විනාඩි 28.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩේ 39.
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලකන රඩියෝ ITN
1: හවස දෙකය වනාඩි හතලයයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ලකන රඩියෝ ITN
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත කියන්න දෙයක් නෙවෙයි මැසේජ් නම්බර එක දන්න තමයි ගොඩක් ඉන්නේ. හැබැයි අද මුලින්ම මාව හැන කෙනෙක් නම් ඔයා මට වටිනවනේ. ඒක නිසා තමයි වට මට මැසේජ් එකක් එවන්න පුළුවන් විදිහ මම මතක් කරලා දුන්නේ. කවිද මොකද්ද මේ කියන්නේ? හිත රිදුනට කමක් නැහැ, හරි තීරණ ගන්න. තනි වුණාට කමක් නැහැ, නොගැලපෙන අයකින් ඈත් වෙන්න කියලායි කියන්නේ. ඔන්න කිව්වා හරි. අපි වත සින්දුකට එකතු කරගන්න යාළුවල් හන්සා අයෂා එක ගීත් මිනේද ගීත් මි ඔයාගේ මැසේජ් එක හොරන සුපර් ෆැෂන් එකේ නාලව එකතු කරගන්න. අපිත් ඔයාව අහන ගමන් වැඩ. කවුද නම? සකුණි. ඔයාව එකතු කරගන්න. බාද්‍රාගොඩ පැත්තට යනවා ටීන. දුව කවෝෂී ගෙදර හැමෝමත් මේ වෙලාවේ ලක්කඳහන ඔක්කොමලවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. හඳ නැගිය හැකි තැන්වල නිහඬවීමත්, අත දෙගහැර ප්‍රහාර එල්ල කළ හැකි තැන්වල එය නවතා ගැනීමත්, රහස් හෙළි කළ හැකි වුවත් ඒවා රැක ගැනීමත්, තව කෙනෙකුගේ නම බිඳ හැකිව තිබියදී එය රැකීමත් දුර්වලකමක් නෙවෙයි. ඒ තමන්ගේ සැබෑ ස්වරූපය දන්නා මිනිසෙකුගේ නිහඬ අභිමානයයි. මිනිසෙකුගේ සැබෑ ස්වරූපය පෙනෙන්නේ ඔහුට කළ හැකි දේවල් වලින් නෙවෙයි, කළ හැකිව තිබියදීත් නොකර සිටින දේවල් වලින්. නියමයේ කතාවනේ. කොච්චර දේවල් කරන්න පුළුවන් වුණත් ඒවා නොකර ඉන්න මිනිස්සු තව කෙනෙක්ගේ අයහපතක් වෙනුවෙන් ඒ මිනිස්සු තමයි හරිම වටින මිනිස්සු. සුබතාව සක්ගම් පහඳලා නතුන් ලස්සන සින්දුවක් වන්න කියලා මට මැසේජ් එකක් එවලා තිබුණා. අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ සුබතාව සක්ගේ වාචා මිනංගේ ආතික මැසේජ් එකක් එවලා මාතලේ කුමාරී නයිනී ධම්මිකා සුභාෂිනී ගාමිණීව එකතු කරගන්නවා. බලන්නම් මේක කියවන්න. උදැසන ගෙමිදුලේ රතු රෝස මල් ගසේ සුපිපිල රෝස කුසුමක් දසතම සුවඳ වෙතේ මේ මැසි බඹර කල ගොමු ගොමු වන්නත දෙමින් මල් පොකුරේ රඟ දුන්නා. සැඟවහිරු අවරගිර දවස නිම වී යති රෝස කුසුමද හෙමින් මිලින වෙන බව දුටුවා. රෑ පහන් වී යලිත නව දිනක් උදා වන රතු රෝස මල් ගසේ පෙරදිනේ පිපී කුසුම් මිලින වී ගොස් තිබුණා. රතු රෝස මල් පීලි තනින් තන විසිරලා ගසට ඉතිරිව තිබුණේ නටුව පමණයි වියලි. හොදකලාවේ ගසද මත සුළඟේ ඔහේ වැඳුනි. ධනය නිල බලය ළඟ මිනිසුනේ ඔබ ළඟින් නෑතෑයෝ හිතමිතුරු කොයිතරම් ලංවේද. නැතිදාට නිල බලය හොදකලා වෙන ඔබත් රතු රෝස ගස වැනිය. බලන්නකේ කැලස්සම හොඳ පාඩම් ඕවා. තනතුරු නාම ලැබුණහම කටුස්සගේ කරේ රත්තරම් බැඳවගෙන නෑට. පටි කණේ පාරන්ද වන්දා.

0: ITN
1: හවස දෙකයි වෙනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. FM 93.5, FM 93.7, ලක්කඩ රේඩියෝ ITN.
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තනියායක

හවස දෙකයි වෙනාට 52යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් හදාගන්නවට තියෙන හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. වෙළඳ පොලේ තියෙන පොල්තෙල් වෙනුවට එතකොට ඔයාට ගෙදරදීම පහසු වෙන්න උම් පොල්තෙල් ඉතා ඉක්මනින් ඔයාගේ අතින්ම හදාගන්න පුළුවන්. සිංගල් පේස් විදුලියෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගතුටින් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. දැන් පොල්තෙල් කිව්වට පොල්තෙල් විතරක්ම නෙවෙයි, සමහර කෑම වර්ගවලට, සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන කොහොඹ, එඬරු, රටකජු, කජු, සූර්යකාන්ත, වටක්ක, අබ මේ දේවල් වල ඔයාට තෙල් හදා ගන්න උවමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේකර් එකෙන් ඒ තෙල් ටික හදා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රය මහදලා තියෙන සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. මිල ගියක් විතර වේද දන්නේ නැහැ ජාමි කියලා අහන්න හිතනවනේ. මම දන්නවනේ, ඒක නිසා මම මිල හොයාගෙන එනවා. මිල රුපියල් 88,000 01176799 579ට කෝල් එකක් අරගෙන ඔයාට ඕන නම් තව වැඩි විස්තරයක් දැන කියා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මහරකම රෝල් සෙල් අපි වයිකතු කරගන්න. කටන් එකේ රේෂක්කා, නිල්මිනි අක්කා මාලිවත් එකතු කරගන්න කියලා දමිත් තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. හරි, අයබෝන් චාමි මිස් මස්සිනා ගැන කියලා තියෙන අසරේපෙන් හිටියා කියලා තිබුණේ පෝගිය දවස් ටිකේ. මම නම් මාර වෙදා කියලා තියෙනවා. මං නිසා යා සෝපත් වෙලා කියලා නෙමෙයි නෑ කියන්නේ. ඉරිසියා කියනවා මට කැමති නැති මිනිස්සුන්ට කත කියන්න කියලා බලමු. මට අකමැති නම් මාව ඇසුර නොකර ඉන්න. ඔබට මා රුස්සන්නේ නැතිනම් මා පිළිබඳව කතා කිරීමෙන් හෝ වළකින්න. මොකද ජීවිතය තුළ ඔබ සනසනවට වඩා බොහෝ දේවල් මට ඉටු කිරීමට ඇති බැවිනි. අහුනද දන්නේ කට කට හරි ලස්සන අදහසක් හැබැයි තින්න. පොල් ගහවල ඉහළගම ගම්මානයේ වඩුමඩුවේ සුදා අය චුඩියක්ක. සුදා අයගේ රේඩියෝ එකෙන් මාව ඇහෙන සීමාව ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තිනවා. එච්චරට සද්දලු මගිතන්නේ අහලගම් හතටම ඇහෙනවාද? තැන්ක් යූ අනේ. මස්සිනා සනීපෙන් ඉන්න ඕනේ, සුවෙන් ඉන්න ඕනේ හන්දේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක දුලීප් සමරසිංහ නිව්සීලන්ඩ් වලින්. මේ ජීවිතය හරිම කෙටි බව දැනගන්න ලැබෙන්නේ විශ්‍රම වයසත් පහු වුණාමයි. ඒ නිසා තරුණ වියේ ඉඳලම තමන්ගේ රැකියාවෙන් විවේකයක් ලැබෙන හැම වෙලාවෙම තමන්ගේ සැඟවුණු හැකියාවන්ගෙන් වැඩක් ගන්න පටන් ගන්න ඕන. තමන්ව නිර්මාණය කරන්න පටන් ගන්න ඕන. ඒ නිර්මාණය කරගත තමන් තමයි වයසට ගියම තමන්ට ඉතුරු වෙන්නේ. පැහැදිලිද? අපි විශ්‍රාම ගත්තට පස්සේ තමයි ඉවක් වෙලාවට ජීවිතේ කෙටිය කියලා තේරෙන්නේ. දැම්ම තේරුම් ගත්තොත් නරකද? ඒක නිසා තමන්ගේ දක්ෂතා කලින් අඳුන ගන්න.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: නිසා තුමු ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ. ඒකයි මං කැබ් එකකට කෝල් කරේ.
2: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ? එයා එකට යන්නේ
3: නැහැ. අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ. මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ. මට ඒකට යන්න දෙන්න තාත්තේ. ඕම කරන්න එපා.
0: දෙයියන්ගේ මගේ පිහිටයි.
4: නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ?
5: ඕ වැවුලන්නේ කේන්තියට යකෝ කේන්තියට. ඉතින් කේන්තියට. අප්පා ඒ සැරේ මොනව හරි පිස්සුවක් නැටුවොත් මම කියෝ යවන්නේ අපායි.
4: අපාය යවන්නත් ඉතින් මැරෙන්න බෑ.
0: දෙයියන්ගේ මගේ පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: 95.5 আৰু 99.7 লাখান্দে রেডিও ITN সবে শ্রীলঙ্কা হান্দে
1: বেলা বেপাসর তুনাই
2: বেলাব ওপ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ಲಖನೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಕೇನ್ ಮಮ ಸುಲಕ್ಷಣೆ ಉದ್ದೇಶಿಕಾಯ್ತಿರುವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆ ಚಂದನ ಮಾರ ಸಿಂಹ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: NLP ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಾಯ NLP ಹದಹನ ಒಬತ್ ಅದಮ NLP ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವತ್ ಕುವನಿನ್ವತ್ ಕುಟುಕೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವಾ ವಿಕುನನ ನೊಲ್ಲುನ ಸಮಟ ದಂದೀಮಾಯಿ ಇಬನ್ ವೆನ್
1: ಸಾಯೋಗೀತ ಅನುಗ್ರಹಯ
4: ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: වාක් චිකිත්සක වෘත්තිකයන් 52කට පත්වීම ලිපි ප්‍රදානයේ සහ විකිරණ ශිල්පයේ අනුස්ථාපන හා සමාජන පුහුණුව සඳහා 64 දෙනෙකු බඳවා ගන්න බව සෞඛ්‍ය හජන මාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා පත්වීම් ප්‍රදානය හා දරුවත් කිරීමේ වැඩසටහන අමාත්‍ය නලින් ජාති සභාතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රෝහල් පද්ධතිය තුළ පවතින කාර්යමණ්ඩල හිඟිය අවම කරමින් රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමයි අරමුණ. යෙමනි හූති සටන්කරුවන් බැද පෙරදිග මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන නෞකා වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔබාඩ් බොක්ක සහ රතු මුහුදට පිවිසෙන බාබ් එල් බන්ඩේබ් සමුද්‍ර සන්ධ්‍ය ආශ්‍රිතව ප්‍රහර එල්ල කර ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. ගෝලීය තෙල් ප්‍රවාහනය සඳහා මෙම මුහුදු මාර්ගය අතිශය වැදගත් වනවා. ප්‍රහර හේතුවෙන් ජාත්‍යන්තර නාවික ප්‍රවාහනයටද බාධා මතුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: බස්රථයකින් බැස යන මගියෙකු නම් බස්රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන
0: Lakhanda Radio ITN
2: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna habai ekata manus ekata

0: ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: overtime beats with jam jam

අවස්ස තුන පහු වෙලා විනාඩි 5යි. ඕල් ටයිම් බීට්ස් එත් චාමි අපේ තුන්වෙනි පැය පටන් ගන්නවා. 0.7.93.93.5.93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: Radio ITN.
1: හවස තුන පහු වෙලා විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් ඉට් චාමි අපි ඉන්නේ අපේ අන්තිම පැය. ලස්සන දවසක් ඒවා ලස්සන සින්දුවක් අහමු. අනුරගම අනුලාවති ඔයාගේ මැසේජ් එක. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමරසේකර කොහොමද ආගෙන දෙන්නේ? සුබතාවලක් ලක්ලකද ඊළඟ දින මැසේජ් එක කොස්කමින් ස්වර්ණා ජයවර්ධන ඔයාගේ. ලිලානි අක්කා ඇතුළු පවුලේ හැමදෙනාම දමයන්ති අක්කා සමග හර්ණී දුව දීපිකා දමයන්ති සමග ලක්ෂි ටීචර් ඇතුළු පවුලේ හැමදෙනාම ඉන්දික ජයවර්ධනත් එක්ක ලක්ෂි මිස් මේ හැමෝම එකතු කරගෙන සින්තුවක් දෙන්න කියලා තික මැසේජ් එකක් එවලා තිබුණා. Thank you. සුබතාවලක් ශාමිනාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා යටියන්තට ශිවන්ති මගෙන් මැසජයක් වල අහලා තියෙනවා. හින්දි සින්දුවක් නේ, බලමු. අදත් එකතු වෙනවා ලස්සන සින්දුවහන්න ලක්කරන ජය වේවා. මැනේ කේත දංගස් ලම්දෙන් යපු මැසේජ් එක කියන්න හදන්නේ. දුව මෙත්නදී මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා. අයියා නිමල් තිලකසිරි සුදුවක්ක මනෝහරි ප්‍රනාන්දු අනෝමක්ක ප්‍රභානාංගේ ගාම්මිණි අයවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. අම්මගේ නම ඔයවල නෑ, මට එක නෝට්ටුනා. හරිද? එවන්න. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද? ලෙහන්සා ගයනි ඉරේෂා කිත්මි ඔයා කිව්වේ නෑ මාව කියලා තියෙනවා. කිව්වනේ අනේ, ඔයාලා කීප දෙනෙක් මැසේජස් කීපයක් කියවලා තියෙනවා එකම කට්ටියව එකතු කරගන්න කියලා. ඒකයි උනේ මෙතන ප්‍රශ්නේ. සුබදවසක් ශාමි. පොහොර බාව පැත්තට යන්නේ අපි. ලස්සන සින්දුවකට අපේ තියෙන බොස තිලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ් රුග්මන්, අංජලි, හෂෙන්, බණ්ඩාර ඇතුළු හැමදෙනාම එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. හයි අක්කේ, මම මිතුම් යටියන් තොටින්. කුලියාපිටෙන් අක්කා, අයියා, චනෙත්, චෙනුත්, අකිත, අම්මා, තාත්තා, අක්කේ ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. එකතු කරගෙන ඔයාලව සහන දවසක් නහපු නැති සින්දුවක් මට ටක්ගල මතක් වුණානේ මේ හදිසිය. අහමුද අපි හවස 3යි විනාඩි 12යි.

0: 7 Lakhana Radio ITN
1: හවස 9 වෙනකට වෙස්සයි
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් දෙසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා ඔහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැන් දීමයි ඉවත් වෙන
5: ලකාණ්ඩ රේඩියෝ ITN
0: හවස 3 වෙනාට 22යි
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176479 ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

තුනයි වෙනාට 24යි වෙලාව. සනාරා දේදහරා කුමාරි අක්කී මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. කොස්කමින් තමයි මැසේජ් එක වෙලා තියෙන. අපි සින්දුවක් අහමු. ආ ආ කියලා මැසේජ් එක වෙලා තියෙන්නේ. යොරෙන් නේද සින්දු ටික මරු කියලා තියෙනවා. මතුෂ අයියා, පත්මසිරි, තිසර අයියා කරදන ටී ෆැක්ටරි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. හරි, thank you message එකක් එවට යුරෙන් පරිස්සමට ඉන්න. ලස්සන සින්දු ගොඩාක් යනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න පන්නි පිටියෙන් අසන්ති පුතා ලෙතුම් දුව යනුල්ලව ඔන්න එකතු කරගත්තා. ඊට පස්සේ සුබ සඳාවක් ශාමි ඔන්න අපි ආව අත තැමනි පෑට කියලා හොරන මහින්ද කුමාර හයි මහලා දමයන්ති උදාරා චාමීන්දේ ගගනි ආශිස්සනය වඳුරබ මාබෘතුවනින් ඉසරු මදුෂන් යමුණා චන්ද්‍රක ලක්ෂ්මී ජාන්ති දෙනියායෙන් සුසන්තවතුන් එකතු කරගත හර නමස්තේ චාමි බැන් කෙසේ හෝ තුම් කියලා අහලා තියනෝ. අච්චාචා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩු දක්වා අපි හැමෝම ලක්කඩත් එකයි කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. අලාවේ සුභාෂිනී සහ ප්‍රභාෂි ඔයාගේ මැසේජ් එක. ගනඳුරු රැට පායන පොන්සඳ වෙන්නයි, වැලි කතරට සනසුම් දිය බිඳ වෙන්නයි, මහ සයුරට පෙරලෙන සැඩ රළ වෙන්නයි, මගේ පැතුම සැමදා ලක්කඩ වැජ වෙන්නයි. ස්තුතියි. ගම්පහ රත්නසිරි පතිරාජ, යක්කල ප්‍රියන්ත, මාතලේ කුමාරි, මුංහෙනේ වසන්ත, මාතර කින්ස්ලි, රදාවරුණේ ගාමිණී, අල්පටියේ සමන් ගාල්ලගේ එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ලස්සන සිතුවක් වුණේ කියලා මේ ගැන කවුද දන්නවද? අලව්වේ දර්ශනී කුමාර තුංග. හරි, අපි සිතුවක් අහමු. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලන්න හදන්නේ. ගුඩ් ආෆ්ටර්නූන් චාමි, කොහොමද? සුබෙන් නේද? අතත් මම සුපුරුදු විදිහට ඩෙංගු මර්ධන ක්‍රියාදාමයේ යෙදී සිටියා කියලා තියෙනවා. ස්තුතියි සුරේක, මගේ ආදරණීය ගෞරවය පිළිගන්න. සුරේක රේනු, රුවන් සාගර, ධෝනි, යසින්දි, හසදරා සොරියානේ, නම වැරදුනා වන්ද මන්දා. ධෝනි, යසින්දි, හසදරා. හරි, අපිට මොනවද දුන්නේ කියලා සමහරු අම්මලාගෙන් අහනවා නේද? අම්මලා දීපු දේවල් වෙන කාටවත් දෙන්න පුළුවන්ද? බැහැ, ඇය අපිට හුස්ම දුන්නා. ඒ මතිද? ඒ මතිද මං අහන්නේ? ලස්සන පෝස්ට් එකක් අපිවත් සින්දුකට එකතු කරගන්න. කුරුණෑගල මාස් පොතින් චමත් මල්ලි ඇතුළු කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කනිෂ්ක, තැන්ක් යූ. ඒ අයගේ නම් ටිකත් මීට පස්සේ එවන්න. හරිද? හවස 3:00 වෙනාදී 27:00.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Avasa to nahi banade de aaye. Vila.

වට්සප් එක පැත්තෙන් මංව ටෙක්ස් මැසජස් පැත්තට එන්න මිතුරනි මට බඩින්න දැන්ද එන්න කියලා නිකන් අහන්න හදනවනේ මට පේනවා කමන්නේ කමන්නේ මං දැන් හරි ආවනේ චෝමි සින්දුවක් ඕනේ කියලා නුවරින් සංජීව මැසජ් එකක් කරලා තියෙනවා හරි අපි සින්දුවක් අමු චෝමි අපිත් ඉන්නවා පොත ඕෂිත කල්හාර අශෝක දොම් පෙන්නේ උපු මැසේජ් එක අදත් ආතරෙන් වගේ ප්‍රෝග්‍රෑම් එක හඟින් අපි වේයන් ගොඩින් ලස්සන සිින්දුවක් ඕනේ අතිප මහත්මි වගේ මැසේජ් එක දුව චතු පුතා මදු මහත්තයා සුදත් එකතු කරගන්නම් ලවපුරා වෙසෙන රසික සැමගේ මනදොල පිනවන්නේ ඒ හැම දෙනා ඒ නිසි ඔබ අක යන්නේ හොරා තුනක් මදි බව බොහෝ අය පවසන්නේ සරසවි මෑණියනි අප වෙනුවෙන් චාමේදව රැක දෙන්නේ අනේ බොහොම ස්තුතියි ඒක ලස්සනයි සුපතාව ලක්ෂෝමේ ගොඩක් දවසකින් මැසේජ් එකක් දාමේ හැමදාම ලක්කට තමයි හංගින්න කියලා තියෙනවා අංකොට හිබුටාන පටමගේ ඇලුමිනියම් බැටපලේ කට්ටිය බොස් නිමල් සුබසිංහ නදීක ප්‍රියංගික නදීකාවෙන් නැතිනේ නදීක ප්‍රියංගික අනුෂ්ක ප්‍රේමරත්න පුෂ්පේ ගම්මන් පෙළ අයගේ ලීමටුවේ ලොකු බාස් ලක්ෂ්මන් සුරේෂ් මනෝජ ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා හරි අපි සින්දුවක් අහමු ඕල් ටයිම් බිට්ස් විත් චාමි ගුඩ් ඊවනිං වසන්තා කුමාරි ගම්පොලෙන් එපු මැසේජ් එක අර මේ තිත් ගොඩාක් තියලා මැසේජ් එක කඩලා කඩලා එවුවාම තෝරගන්න මට තව පැය තුනක් යනවා තුනයි විනාඩි 33 යන වෙලාව සද්දකම

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: එක සෙන්තුවකට පස්සේ මම කතා කරන්න එනවා. ඉතින් කොහොමවත් හොනේ දැන් මැසේජස් ටික කෙලවර කරන්න ඕනේ. ලකන Facebook page එක පැත්තට යන්න ඕනේ. සේරුව වෙල පැත්තට තමයි දැන් යන්න හදන්නේ. කෙරිය සමරසිංහ පවුල හැමෝම යාළුවෝ කොහොමද වය එකතු කරගන්නවා. සම්පත් කීර්තිරත්න ඔයා අහගෙනද ඉන්නේ? ඔයාගේ උපන්දිනය කියලා මට මැසේජ් එකක් එවලා තියෙන්නේ ශ්‍යාමලි. ඔයාට හරිම ආදරේ අක්කා. මොකද හැමදාම මැසේජ් එකක් එවද්දී ඔයාට ආලවට්ටම් දාලා තමයි මැසේජ් එක එවන්නේ. මම තමයි ඒක එහෙම නොකිය සම්පත් කියලා විතරක් කියන්න. ඒක නිසාට ගොඩාක් ආදරේ කරනක් එකින් එක ගැන වට සතුට වෙන්න පුළුවන්නේ. ආදරණීය අම්මා තාත්තා අක්කා අයියා දුව මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දුව සොඳමිනී අහිංස මහතෙරුවන් චාමර කලවැල්දෙනිය අර්සලිනා ජනපදයේ අම්මා වසන්තා තාත්තා කීර්තිරත්නවත් එකතු කරගෙන තමයි සම්පත් ඔයාට අපේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරන්නේ. හැමදාම සතුටින් ඉන්නලා වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොලානට යන්න. මට හැමදාම කොහොලාන කියනට කොහොල්ලෑම මතක් වෙනවා. වළක්වන්න බෑ මිත්‍රවරුනි, කමක් නෑ. ජයකලනේ ඔයාගේ මැසේජ් එක උපාලි චිත්‍රානි මාතව කසුන් ආලව එකතු කරගන්න. හිරු ඔයා කොහෙද? වැලිවේරියෙන් සෙන්දාක හමු. රත්නපුරේ එරත්නේ තමරා කුමාරී මං ළඟම ඉන්නවා කියලා තියෙනවා. මං එයත් බැලුවා කවුද මේ කියලා. අර ලස්සන සින්දුවක් අහන්න දෙන්න. චාමියක්ගේ ලස්සන සින්දුවක් දෙන මම ධර්ණිය ගලෙන් චාරු ප්‍රවීණ අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. දෙන්නම එකතු කරගන්න හරි. අක්කී මම අලවෙන් අනු රන්දිකවත් යාළුවා තරුෂිවත් ගණේෂ් මල්ලි එකතු කරගන්න කියලා තියෙනවා. හරිනේ කටියගම නම් ටික කිව්වනේ. එහමම එකතු කරගන්න. අචෝමි කියලා මැසේජ් එක වෙලා තියෙන තමන්ජනී පුෂ්පමාල. දැන් වයින් කොහෙද? සලනං අරවල පන්නි පිටියේ. ඊට පස්සේ තන මාරු කරානේ. මන්නේ එහෙම මතකයක් තියෙනවා ඇත්තද හරිද දන්න. සබ සන්ධ්‍යාවක් චෝමියෝ. මගේ වාහනේ රේඩියෝවේ හැමදාම වෙනස් නොවී තියන්නේ 93.5 පමණයි. රණාලා වලව්වත්තෙන් සිසිර කරුණාරන්න. ඔයාගේ මියුරු හඬෙන් ලක්කරට අසන අපේ මිතුරු මිත්‍රයන්ට මේක කියන්න කියලා තියෙනවා. බලමු මොකද්ද කියන්න කියලා. කිසිවෙක් ඔබේ පිහිටට නැත්නම්

ඔබ ඔබටම පහනක් වී අතුරු මාර්ගයක් පසුකර සොත්සහයෙන් ආලෝකය කරා යන්න. සාධක ඇත්ත. අනිත් අයගෙන් හැමදේම නෙමෙයි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒවකට මේ සින්දු මගේ හිත හිස් කඩදාසියක් වෙලායි තිබුණේ. මං ඒකේ ඔයාගේ නම ලියාගත්තා. 9:38

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasat unai, venade, hatalist unai.
2: Vilav, opavita kina avi. Api rate parval, viedam kanadan, loketama motorcycle, three wheel, tire hadana, TVS Lanka within, aduma viedam saita, TVS XL 100 motorcycle, obo venu in mai.
0: FM 93.5, FM 93.7, La Khanda. Radio ITN.
3: Lukaya, mare vedeni uni. Dokki ki wale mare memory loss kila.
4: Memory loss? Call the doctor. Yaar sunnadu?
3: Mama kili ke bunne ya sini vedene muku tata pai vedukrene ya mata.
5: Oh my god.
4: Super doctor ne. Doctor hariyatama kiyala diyanale.
2: Hina Vevi Sindhu Ahanna FM 93.5 FM 93.7 Handavi Hatara Veddi Tune Karala Tiyaganna
6: Evening Drive with Chamit and Charu
2: Sama Anugrahaya
6: Marksman Samuha Vyapari Vithin Gen Vabitha Harina Dan Navani Mavakin In A Domasu Entry VK Team Yantrika Sadambari Himikaru Yukumanna Adi Mavutana Bindu Ekaikai Hatai Hai Sehatta Namayai Pan Sehatta Namayai
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: හවස 3යි වෙනාඩි 45 වෙලාව හයකි කොහමද ගාලෙන් අනු ඔය මැසේජ් එක කැවට ස්තුතියි දැන් ඉන්නේ රත්නපුරේ කියලා තරංජලි මට ටක් කරන මැසේජ් එකක් කැවලා තියෙනවා අවදීන්නේ ඉන්නේ හොඳයි ඊට පස්සේ බලමු ගිනගත වෙන අපේ ඔෆිස් එකේ ප්‍රියන්ත කුමාර නුවන් මල්ලි ලලිත අයව එකතු කරගන්න කියලා දිනවා ඉතින් ඔය නම් ටික ඇව්වට ඇව්ව නම් මං කියනවනේ ඔයා එවලා තිබුණේ නැහැ හරිද එතකොට එයාගේ හිතර දිලා වට බනි හරිද මංජුල සරි එම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා අඟුඩු කුල පැලස්සට මං යනවා ගෙහන් රශ්මි තරින්ද අම්මත් ඉන්නවා එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. චාමි මං දුවගෙන ආවා පරක්ුණා. කියා දඩ නියම නොකර අවසන් ගීතය හරි දෙන්න කියලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න බලන්න. බොයගොඩ සුමන ඔයාව එකතු කරගන්න ගන්නේ වට සින්දම්මදී මම යනවාද කීයටවත්? නෑ. ඊට පස්සේ හයි චාමියාකේ මම පානතුර මාතු පිටියේ තුෂර අපේ වැඩපලේ කට්ටියටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා කුමාරයියා ආශාකා ශිරෝමි ඇන්ටි සිතා ඇන්ටි ඩෙන්සිල් මාමවත් එකතු කරගන්න හරි එකතු කරගත්තා ඔයත්නම් දෙයක් තමයි ඉතින් ඊට පස්සේ මං කල්පනා කරගෙන ලක්කඩ Facebook page එක පැත්තට යන්න අපේ post එක දිහා බලන්න

0: ලකඩ රේඩියෝ ITN
1: හවසට ණය වෙනට පනයි
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
1: පරන්දු උණු ආකාරයටම ලකඩ ෆේස්බුක් පේජ් එක පැත්තට මං ආවා අවඩායි වෝ වේවා රූපසේන ගුණතිලක සුබදහවලක ලස්සනයි කියලා දිනන පෝස්ට් එක වෙන්න ඇති. ශාසනි කුමාරි හයි ජාමියක්කේ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා හයි. සුරකරේනු ඔයා නියමයි ඔයා ඩෙන්ගු ශ්‍රමදානයකට සම්බන්ධ වුණා කියලා කමෙන්ට් එකේ තියෙනවා. ඒක ගැන මට සතුටුයි. ශාන්තන්ඩන් ස්තුතියි අසංග ෆර්නාන්ඩෝ සුබ දවසක් ආද. ප්‍රේමසිරි පංකමෝගේ සුබ දවසක්. දහරා හයි. සුපතාසක්ෂාවී ඔයාට වැඩ කරන ගමන් ලක්කඩාගෙන ඉන්නවා කොරියාවෙන් චින්තක එසල් ෆර්නාන්ඩෝ දර්ශනී කුමාරතුංග පියල්ජේ තැන්කූ සමීර දේශන් නිසංසලා කුමුදුනි අත ඔයාගේ මට මැසේජ එකක් ආවේ නැද්ද නිසංසලා මට එහෙම මතකයක් ආවනේ ඩක්කාලා නිලංක තුෂාර පින්නපොළ චමින්ද දර්ශන දුලීප් සමරසිංහ අංජන ජයතිලක තව කවුද මිස්සුනේ මට මහින්ද කුමාර දහවි අභිමානී ඔයාලව ඔක්කොමලව ආතරෙත්ම මතක් කරනු මං කිව්වනේ මං හිට එන්නේ නැහැ කියලා ඇයි කියලා හම් නැද්ද හිට ගෝල්ඩන් වොයිස් අපේ රෙකෝඩින් ඒක නිසා මම මේ ලයිව් එකට එන්න කවුරු හරි මං ඉන්නවා ඒත් මන්න ඒකයි මට දුක 3:51

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Havasa tonai venade panos pahai velava? Baramdana BGI eke boss basnayaka Avantinange Roshanange Chaminda Shriva ekathu karaganna kiyala message ekak kiyala thina. Oya messages kīpayakma ebu nisa oyage message ekata podden mata miss wenawa. ඔයා එන්නේ නැත්තම් හෙට අහන්න තු වෙන්නේ පානේ එන්න එන්න එන්න එන්න ආයෙත් පස්සේ මට ඊළඟ දවසේ වෙලා සිකුරාද බැනුම් අහන්න වෙනවානේ ඒක නිසා මං ගලින් කියන්නේ නැත්තම් ඒකට මම බැනුම් අහන්න එපා අප්පා මට බෑ බැනුම් අහන්න මං යන්න දෙහන අපි සිකුරාද මුණ ගැහමු මං හෙට ඉන්නවා එනට গোল্ডන් වොයිස් රෙකෝඩින් නේ ඒකට ඔයාලත් එන්න තව එකක් දනවනම් 0.7 0.6 366 166ට නම ගමත් එක්ක වාට ලස්සද කියන්න පුළුවන් සින්දුවක කොටස WhatsApp එකට મેસેජ් එකක් දාන්න. හලෝ
2: මොසම්ම
1: එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්නකෝ ඔයාලා. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ITN 7 ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පසු 4යි.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ජනාධිපති දුරකාලයේ දීර්ඝකර ගැනීමට හෝ වෙනත් ආකාරයකින් ආණ්ඩු බලය පත්වා ගැනීම වෙනුවෙන් කිසිදු ජනමත විචාරණයක් නොපවත්වන බව අබාතු පාලි පණ්ඩිල මහතාව ධාරණය කළා. සියලු මැතිවරණ නියමිත කාලයට පැවැත්වීමට රජය කටයුතු කරනවා. මහජන මතය අනුව ආණ්ඩුව ක්‍රියා කිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තරයේ උපරිම සහාය ලැබී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පසුගිය කාල සීමාව තුළ කලාපීය හා අනිකුත් රටවල් මෙන්ම ජාත්‍යන්තර ආයතන සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූ බවයි අමාත්‍ය උපාලි පණ්ඩිල මහතා පෙන්වා දුන්නේ. ඩොල්ෆින් සුරිකුණාට් වින්චීනියට දැඩි බලපෑම් එල්ල වුණා. අධික වර්ෂාවෙන් බීජිං නගරේ ප්‍රධාන මාර්ග රසක් ජලයෙන් දැටව තිබෙනවා. දෙවැනි වට්ටමේ අනතුරක වීම නිකුත් කළ බවයි චීන බලධාරීන් පවසන්නේ. මාර්ග 250ක ප්‍රවාහන කටයුතු තාවකාලික වත්තිටුවීමට බලධාරීන් කටයුතු කළා. සංචාරක ආකර්ෂණයේ ස්ථානික 150ක් වසා තමා තිබෙනවා. බීජින් උමන් දුම්රිය මාර්ගවල ධාවනයද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: චමිත් චරු
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනම් ගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: சுப சந்தியாவா, கதராய் வினாடி நமையாய் விழாவா, ஹிவினிங் டிரைவ் விழாம சாரு சுப சந்தியாவா,
1: சுப சந்தியாவா, குட் ஈவினிங், கெதராவாகே
0: கெதராவாகே.
1: WhatsApp message එක මේ පැත්තට එවන්න.
0: කළු ගල් තියනවා.
1: හරි.
0: මැණික් ගල් තියනවා.
1: ඕකේ.
0: මේ ගල් වර්ග දෙකෙන් වැඩිම වටිනාකම තියෙන මැණික් ගලටනේ.
1: ඔව්.
0: කළු ගලුත් දැන් වටිනවා. බැම්මක් කියව බඳින්න ගියාම කළු ගල් කියුබ් එකක් ගේන්න ගියාට පස්සේ කීයද කියලා ගණන් ඇහුවාම අපිට අහන්න හිතනවා
1: මැණික්ද කියලා.
0: මැණික්ද? නෑ මැණික් නෙමෙයි අපි ගේන්න කිව්වේ කළු ගල්.
1: වැරදියට වටහා ගන්න එපා.
0: එම් වෙන වෙලාවල් තියෙනවා.
1: ඕකේ.
0: හැබැයි අත්‍තරම ගත්තට පස්සේ මැණික් නේක.
1: මැණික් ගල
0: නිකන් කළු ගලට වැඩිය.
1: හරි.
0: කළු ගල් තියෙන්නේ මතු පිට.
1: පොළව
0: මතු පිට.
1: ඔව්.
0: මැණික් ගල් තියෙන්නේ පොළව
1: යට.
0: පොළව යට තියෙන්නේ.
1: පීඩනයක් එක්ක.
0: ආ පීඩනයක් එක්ක.
1: මැණික්
0: ගල නිර්මාණය වෙන්නේ ඒ පීඩනය දරාගෙන ඉන්න නිසා, දරාගෙන හිටපු නිසා.
1: මැණිකක් වෙන්නේ.
0: මැණිකක් වෙන්නේ. කළු ගල් තියෙන්නේ මතු පිට.
1: ඔව්.
0: කතු කළු ගල වටින්නේ නැත්තේ
1: යා
0: පීඩනයක් දරාගෙන නැති නිසා.
1: ඔව්.
0: ඉතින් මැණික් ගලට වටිනාකම ලැබුණේ පීඩනය දරාගෙන කාලයක් තිස්ස හිටපු නිසා කියලා තේරුම් ගත්තනම් අපි කියන්නේ වාටත් මැණික් ගලක් වෙන්න කියලා.
1: ඕකේ.
0: පීඩනය දරාගෙන වැඩ කරන ගොඩක් අය ඉන්නවා මේ වෙලාවේ තමන්ගේ ජොබ් එක කරන කර්මාන්ත ශාලාවල.
1: හරි.
0: ෆැක්ටරිස් වල, උඩ ඔෆිස් වල මේ හැම තැනකම ඉන්නවා අපි මේ වෙලාවේ අහගෙන. ඔයාගේ පීඩනය දරාගෙන වැඩ කරන්න අපිවත් පැත්තකින් තියාගෙන සින්දුවක් අහගෙන. ඔයා වැඩ කරන මහන්සියට හරියන දවසක්
1: ළඟදීම එනවා.
0: ළඟදීම ඒ නිසා ඔය වටිනාකම ගන්න පීඩනය දරාගෙන වැඩි කරන්න.
1: කලබල වෙන්න එපා.
0: බැලන්ස් එක නැති වෙයි.
1: මැණික් ගලක් වෙමු එහෙනම්.
0: මැණික් ගලක් වෙමු. කළු ගලක් නොවේ. 4:12 වෙලාව.

0: Lakhanda Radio ITN
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකි මුමග තුට
2: වාහනයකින් බැසයාමේදී මාර්ගය

0: ලෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය දුතරයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: හතරයි විනාඩි 19 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මං ඊයේ කිව්ව නේද අර අහස දිහා බලන්න කියලා බැලුවද බලන්න
1: බැලුවා බලන්නේ කොහොමද හොඳට නිදා ගන්න ඇති
0: තීනෙන් බලන්න ඇති අහස දිහා
1: ඇත්තටම නේ
0: ඒක වැඩක් නැහැ ඉතින් ආ
1: වෙලාවයි පොඩි ප්‍රශ්නයක් තියනවානේ
0: වෙලාව කියන්නේ මම
1: පාන්දර දෙකට තුනට ඇගිටින්නේ කිව්වද
0: පාන්දර දෙකට තුනට ඇගිටින්නේ 4:45 ඉඳන් 5යි කාල වෙනකම් බලන්න කිව්වේ
1: හරි ඔය බැලුවද
0: මම බැලුවෙත් නැහැ
1: එහෙනම් ඉතින් කතා කළා තේරුමක් නැහැ ඒක
0: මොකද මම නිදා ගන්නකොට පාන්දර 3යි
1: හරි
0: එතකොට ආයේ 4:45 නැගිටින්න බෑනේ
1: ඕකේ හරි හරි ඒක සාධාරණයි
0: ඒ උත්තරයක් විතරයි ඒක
1: ඒකට හේතුවක් නැහැ. උත්තරේ නිකන් දෙනවා.
0: මරත් විතරයි.
1: මරත් කියන්න බැරිය එහෙනම්.
0: අපි සීරියස් වෙලා සමහර වෙලාවට එහෙම උත්තර දෙනවා.
1: හරි.
0: මේරෙන්න.
1: ඔව්.
0: ඉස්කෝලේ එහෙම හරි ඉස්සර අපි මේ ගිහලා මොනාරි ගෙදර වැඩක් කරන් ඉන්න බැරුණාම ආච්චි මැරුණා කියන්නේ.
1: ඔව් ඔව් ඔව්. අද ආච්චි මැරලා ඊළඟ මාසෙත් තායි හොම්බ එක ගදුන්නොත් එහෙම එදාටත් මැරලා ආච්චි.
0: ඔව් එදාට 7 දවසේ වින්කම 3 මාස දානේ.
1: ඕකේ.
0: සෑහෙන කාලයක් දුවන්න පුළුවන් ඒ
1: වගේ.
0: ආච්චිගෙන්. සෑහෙන කාලයක් දුවන්න පුළුවන්.
1: ඔව්.
0: ඊට පස්සේ මේ ආච්චිම ඉස්කෝලට කෝල් කරලා අපේ පුතා වැඩට ඉස්කෝලේ ආවද කියලා අහන දවසට
1: හරි
0: කවුද මේ කතා කරන්නේ තරිඳුගේ කවුද තරිඳුගේ ආච්චි තමයි කතා කරන්නේ නං ටීචර්ග ආච්චි මැරුණා කියලා දැක්ක තරිඳ කිව්වනේ දැන්
1: තරිඳ
0: හරි එහෙම ඉතිහාසයක් තිබුණා නේ
1: හා හා අපි හැමෝම බේරෙන්නේ ඕකෙන් ඉතින්
0: දැන් ඔයිට වැඩිය ලොකු බොරු කියන්නේ ඔය වගේ ඉස්සර කියපු සරල බොරු දැන් කොමන් කියලා දන්නවා දැන් ආච්චි බැරුවා කියවට පිළිගන්නේ නැහැ මරණ සාතිකයෙන් කියනවා
1: ඒක මේක කරලා කරලාම ප්‍රැක්ටිස් එකට
0: ඒ තරමටම කොමන් වෙලා තියෙන්නේ
1: ඕකේ
0: රයිට් අපි වදා කරන්න ඕන ඩීප් ටෙක් සෝලා ගැන සෝලා බලෙන් වැඩ කරන්න බලාගෙන ඉන්න අයට විදුලි බිලට තිත තියලා තමන්ට තමන්ගේ ව්‍යාපාරය ව්‍යාපාරික ස්ථානයේ එහෙම නැත්නම් බිස්නස් එකක් කරන කෙනෙක්ට වගේම විශේෂයෙන්ම අපි ඔෆිස් වලට ගෙවල් වලට ඕනම තැනකට සෝලා පද්ධතියක් සවි කරගන්නවා කියන්නේ ලොකු විදුලි බිලක් එන එක අපිට සීමා කරගන්න පුළුවන් අපිට විදුලියට කියන්නේ විදුලි බලයට තිත තියලා සෝලා පව එකකින් සම්පූර්ණයෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් දැන් ඉස්සරහට එමින් තියෙනවා මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා ඉතින් ඩීප් ටෙක් එක්ක සම්බන්ධ වුණොත් මේ වැඩේ බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් විශ්වාස මන්ත විදියට ලංකාව පුරාම ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරලා දැන් මෙයාලා මේකේ හොඳ එක්ස්පර්ට් වෙලා තියෙනවා ඒ නිසා ඔයාලට පුළුවන් ඩීප් ටෙක් සම්බන්ධ කරගෙන ඔයාලට ඕන කරන විදියට ඔයාලට පුළුවන් ප්‍රමාණයෙන් ඔයාලට අවශ්‍ය කරන ධාරිතාවයන්ගෙන් දැන් සෝලා පද්ධතියක් සවි කරගන්න
1: ඩීප් ටෙක් සෝලා ගැන එහෙම කතා කරද්දී හොනවාට කියන්න ඕනේ අපේ ගොවි මහතුන්ගේ පැත්තට එනකොට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන කතා කරන්න ඕනේ අසන සරු කරගන්න පිරවැය අඩු කරගන්න අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න සම්පූර්ණ සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන වතුර මෝටර් පද්ධතියක් එක්ක හොනවාට වැඩ කරන්න අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන්න ගොවි මහතුන්ට දෙන සෝදනමින් ඉන්නේ ඒ නිසායි අපි කියන්නේ ඩීප් ටෙක් ආයතනය දැන්ම සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0711 711 711 කියන ෆෝන් නම්බර් එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න
0: ඩෝම මැෂින් වලින් වැඩ ගන්න අය දන්නවා ඒක තියෙන කාර්යක්ෂමතාවය කොච්චරද කියලා. තමන්ගේ වැඩ පහසු කරගන්න අපි කියනවා ගමකට වී කොටන් එක දවසේ හැකියාව තියෙනවා. කණු දෙක එලිවෙට යන්ත්‍රයක් තියෙනවා නම් ඒ තරම් කාර්යක්ෂමයි. ඉතින් මේ කාලයක් රස්තියාදු වෙවි.
1: වී
0: ටික කොටා ගන්න ගත වෙච්ච කාලය දැන් බොහොම පහසුයි. ඉතාලම කෙටි කාලයකින් කරගන්න පුළුවන්කම තියෙනවා ඩෝම හඳුන්වා දෙන කණු දෙකෙලි වේට යන්ත්‍රයත් එක්ක ඉන්නේ විතරක් නෙවෙයි පුංචිරි ව්‍යාපාරක ඩයට සහල් ආශ්‍රිතව ඒ වගේම ඇඹරුම් කර්මාන්තින් පොල්තෙල් හිඳින කර්මාන්ති මේ වගේ නිෂ්පාදන සිදු කරන ඕනම කෙනෙක්ට දැන් ඩෝම මැෂින් ගන්න පුළුවන් මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක එකතු වෙලා
1: නම්බර 31 ගල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් ව්‍යාපාරයක් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම දන්න තැනක් ඒ තමයි විශ්වාසවන්ත විදිහට ඔයාගේ යන්ත්‍ර ටික ඔයාට ගන්න පුළුවන් එකම තැන අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් ඔයාට යන්න පුළුවන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එකට ගිහිලාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්නත් පුළුවන් කතා කරලා විස්තර දැනගන්නත් ඔන්නවට අවස්ථාව තියෙනවා අලවින් පසු හොඳ සේවාවක් එක්ක ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න කතා කරන්න 0111 676 579 0111 676 579 කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න
0: එයාලට එහෙම කතා කරන අතරේ අපිටත් මැසේජ් එකක් යවන්න 0707 093 935 937 අපේ WhatsApp නම්බර් එකට

0: லாகாண்ட ரேடியோ ITN ஸ்ரீலங்காவை பிரதம வதாவட ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்னா தின ரைனோ பிரிமியர் ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சைத ரூஃபிங் ஷீட் ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்னா தின ரைனோ பிரிமியர் ரூஃபிங் ஷீட் பெட்விஸ்தர சந்தா தாதுனை அனுகாய அமதன
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ Evening Drive with

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ ගහන නිරතුරයෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හතරයි විනාඩි 39යි වෙලාව. හෙවිනින් drive අහගෙන ඉන්න වෙලාව. වෙලාව ඉක්මනට ගත වෙනවා. කාලයත් එක්ක සටන් කරන්න වෙනවා අපිට. නැතුව බෑ අපිට මේ වැඩේ ගොඩ දා ගන්න.
1: ඕකේ.
0: දැන් ලංකා බැංකුව ගැන අපි විශේෂ මතක් කරන්න ඕන. අර මියුසික් එක වඩ මතකද? ඒ සින්දුව එක අපිට ඇහෙනකොට
1: අපි දන්නවා ලංකා බැංකුව
0: කියලා. ලංකා බැංකුව කියලා දන්නවා. ඒ තරම් එක අපිට සමීපයි. ලංකා බැංකුවයි මේ අපේ. ඒක නිකන් ජාතික ගීය වගේ නේද?
1: ඔය එහෙම කිව්වට අර ඒක තේරෙන්නේ නැහැ. අර ඒක යන්න ඕනේ.
0: ඒ මියුසික් එකත් එක්ක නේද? අර මේ කිට්ටු බම්බුව කියලා අපි ඔක්කොට
1: කියන්නේ. ඔව්.
0: ඒක පේනකොට හරිම අමුතු හැඟීමක්. ඒක අපිට මේ බැංකුවක් සින්දුවක් කියලා නෙවෙයි ඇහෙන්නේ. හරි හරි අමුතු හැඟීමක්. අපේ කමක් තියෙන්නේ. ඉතින් ඒ අපේකම පිරුණු ලංකා බැංකුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදියට දැන් ඔන්න කිරුළු බලඳලා තියෙනවා. ඒක තමයි අපිට මේ කියාගන්න ඕන කතාව. Brand Finance ලංකා ආයතනය මගින් වසරක් පාසා සියලුම සන්නාම ශ්‍රේණිගත කිරීමට ලක් කරනවා. මේ ශ්‍රේණිගත කිරීමවල 2026 වර්ෂයේදී ඒ විදියටම ඔන්න Brand Finance ආයතනයේ ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින්ම ඉන්න ආයතනයේ විදියට බ්‍රෑන්ඩඩ් සන්නාමයේ විදියට කිරුළු පළඳන්න ලංකා බැංකුවට BOC එකට හැකියාව ලැබෙනවා. 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදියට විශිෂ්ටතම අංක 1 සන්නාමයේ විදියට ජාතියේ මහා පහන්ටබ ලංකා බැංකුව මේ විදියට සන්නාමය ලබා ගන්න වාසනාවන්ත වෙන්නේ. විශේෂයෙන්ම මේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක සන්නාමගයක් පෙන්වමින් තමයි මේ සන්නාමයට හිමිකම් කියන්නේ. ඉතින් ගිය වර්ෂයට සාපේක්ෂව මේ අගය විශේෂයෙන්ම 14.1ක ඉහළ අගයක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ අගය ලබාගෙන මේ සන්නාමය මේ විදියට ලබා ගන්න කිරුළු පළඳින්න නිකම්ම හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදියට පත් වෙන්න එයාලගේ එයාලා ක්‍රියාත්මක කරපු අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ඒ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ඒ වගේම සුවිශේෂී පාරිභෝගික සේවාවන්, ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවය, සමාජ සත්කාරක වැඩසටහන්, මහජන මතය ගොඩනැගීම, මෙන්න මේ කියන කාරණා ගණනාවක් පාදක කරගෙන තමයි මේ සන්නාමය ඔවුන්ට ලබා දෙන්න, මේ කිරුළ ඒ ලංකා බැංකුවට ලබා දෙන්න කටයුතු කරන්නේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනේ. ඉතින් ඒ නිසා මේ විදියට අභිමානවත්ව තමන්ගේ කිරුළ පළඳන්නට ලංකා බැංකුවට හැකි වෙන්නේ පාරිභෝගික ඔබත් එක්ක තිබුණු මේ සුහදශීලී ගනුදෙනුවත් එක්ක.
1: ඒ විතරක් නෙවෙයි, මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ලංකා බැංකුවට ලැබුණු ජයග්‍රහණත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම බ්‍රෑන්ඩ් රේටින් එක ඔන BBB ලෙස සනිටුහන් කරගන්නටත් මොවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ජයග්‍රහණ ලංකා බැංකුව තනියෙන් සමරන්නේ නැහැ. ගනුදෙනුකාර බවතුන් ඔබට ඒ ගෞරවය ඔවුන් එක සිතින්ම දෙනවා. ඉතින් ඒ නිසා දිගටම ඔවුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ගේ විශ්වාසය, ගණදුනුකාර ආදරණීය ගණදුනුකාර ඔබ ඔවුන් එක අත්වල් බැඳ ගැනි කියන එක.
0: හරි, ඉතින් වාඩ පුළුවන් වාසනාවන්ත වෙන්න අපිට එක එක විදියට තියෙනවනේ. අපි කරන වැඩ එක අපිට වාසනාව ළඟා වෙනවා.
1: හරි,
0: අපි කරන දේවල් එක්ක අපි දියුණු වෙන විදියත් එක්ක අපිට වාසනාව ළඟා වෙනවා. මොකද මේ විශ්වයේ තියෙන ශක්තිය අපි කරන සමහර ක්‍රියාකාරකම් නිසා අපිට ඒ විශ්වයේ තියෙන ශක්තිය අපිට අපේ ඇඟට එනවා කියලා කියනවා. ඒවත් එක්ක වාසනාව ළඟා වෙනවා කියලා කියනවා. හැබැයි අපි වාසනාව ළඟා වෙනකන් නිකම් මත් දෙක බඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිට අඩුම තරමේ ටිකට් එකක් හරි ගන්න වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ හදාහන ලොතරැයියක් අරගෙන ඔබේ වාසනාව වර්ගා බලන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.
1: ජාතික ලොතරැයි මණ්ඩලය සමග ඔබ තබන නිරන්තර විශ්වාසයත් එක්ක ඔන්න ඒගොල්ලෝ ඒ තහවුරු කරමින් 2026 ශ්‍රේදිත් යලිත් වතාව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලදී රාජ්‍ය අංශයේ අනුශූරතා සම්මානයෙන් පිදුම් ලබන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් වෙලා තියෙනවා. ඒ අතරින් ඔයාලට මතක් කරන්න ඕනේ රණවීරු සමාජ සේවා, ඒ වගේම ක්‍රීඩා ශාස්ත්‍රයට දායකත්වය ලබා දෙන හදාන ලොතරැයියෙන් ඔන්න ඔබත් ජයග්‍රහයකෙකු වී රටේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසායි අපි ඔයාලට කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. ඒකෙන් වැඩියෙන් හදාන ලොතරැයිය මිලදී ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ජයග්‍රහයකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
0: හවස 4:43 වෙලාව. මේ සින්දුවේ පස්සේ අපි අනිවාර්යයෙන්ම ඔයගෙ මැසේජ් එක කියවනවා. කට්ටිය බලාගෙන ඉන්නවා. ඇයි කියන්නේ නැත්තේ?
1: ඇයි කියන්නේ නැත්තේ?
0: ඇයි අද අපිට අඩු සැලකිලි?
1: ඇයි ඔයා කියන්නේ නැත්තේ?
0: මොකද්ද මේ කරන විකාර?
1: අපි අය මැසේජ් එකක් ගන්න.
0: මැසේජ් කරන්න. අපි මේ සින්දුවේ පස්සේ ඔයගෙ මැසේජ් එක අනිවාර්යයෙන්ම කියනවා.

0: හතරයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: නිසා දුව ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ. ඒකයි මං කැබ් එකකට කෝල් කරේ.
2: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ? එයාකට යන්නේ
3: නැහැ. අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ. මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ. මට ඒකට යන්න දෙන්න තාත්තේ. ඕම කරන්න එපා.
0: දෙයියන්ගේ මගේ විහිිතයි.
4: නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ?
5: ඕ වැවුලන්නේ කේන්තියට යකෝ කේන්තියට. ඉතින් කේන්තියට. අම්මා ඒ සැරේ මොනව හරි පිස්සුවක් නැටුවොත් මම කිව් යවන්නේ අපායේ.
4: අපායේ යවන්නත් ඉතින් මැරෙන්න බෑ.
0: දෙයියන්ගේ මගේ විහිිතයි. සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
6: ලකන්ද රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 52යි වෙලාව. හතරයි විනාඩි 52යි කියනකොට කවුද අපිව අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ මැසේජ් කරලා තියෙන්නේ. අපි කියන්න ඕන නේද ඉක්මනට?
1: අනුර ඉන්න වානර වෙකතු කරගන්න ගමන් බරුදල් පොළේ ඉඳන් එස්එල් ප්‍රනාන්දු ඉන්නවා. ආව තිකතු කරගන්නවා. කුලියාපුර නිලක්ෂි කොහොමද ආව තිකතු කරගන්නවා. ඊට පස්සේ මන්දිරේ හදේ සින්දු දුන්නට ස්තුති කියලා යුරේන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ දෙකම බොයගුණින සුමනා හැමදාම වගේ එකතු වෙන ඔයාව තිකතු කරගන්නවා. මාතර හක්මනින් ඉන්න සහන් ප්‍රභාත්. ඊට පස්සේ අපි තහගෙන ඉන්නේ කියලා විතිකුලියෙන් අපිට මැසේජ් එක දාලා තියෙනවා. චමින්ද එතකොට යසිරු පවනි නිරෝෂ් මෙහමෝ එකතු කරගන්න කියලා සුමිත්‍ර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔතෝ විරකොඩි බේකරි ඔන්න සද්දෙම අපි වහගෙන ඉන්න වෙලාවේ ඔන්න ඔයාලවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ජය මම ඇතුළු හැමෝම. ඊට පස්සේ අපිට සින්දුවක් දෙන්නේ කියලා ඔන රත්නලන ගාමන්ටිකේ මැසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා මහීෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: ඔය සමහර වේදනාවන් තියෙනෝනේ සින්දු වල විතරක් තියෙන.
1: හා
0: සින්දු වල විතරයි තියෙන්නේ.
1: ඕකේ.
0: දැස් රිදෙනවා. පාර බලා ඉඳලා කියලා තියෙනවා.
1: හරි.
0: පාර බලා හිටියම එම්.
1: දැස් රිදෙනවද?
0: දැස් රිදෙනවද?
1: මොකද? පොඩි අවුලක් තියෙනවා.
0: පොඩි අවුලක් තියෙනවා කියලා මට හිතෙනවා. කියන්නේ කොමේ ඇහිපිය නොහෙලා බලාගෙන ඉඳලා.
1: හරි.
0: අර මේ
1: ඇහැ වියලිලා. හරි.
0: ඇහැ වියලිලා. එහෙම මොකක් හරි එකක්ද දන්නේ?
1: අවුවට කඳුලි නෝද දන්නේ?
0: පාර බලා ඉඳලා කියලා. හැබැයි මේ සමහර වේදනාවන් තියෙනවා. ඇත්තටම ඉතින් ඒවා මේ සුව කරගන්න බෑ. නිකන් తాවකාලික පැලස්තර වගේ
1: පත්තියන් වෙලා දීනේ දෙයියන්ගේ
0: පිළිතේ. මොන දේ කරත් ආයේ කොහෙන් හරි මතුවෙනවා. අපි මේ වලලු කර වේදනාව හොඳ කරගෙන හොඳ වෙනකොට තව කොහෙන් හරි වෙන වේදනාවක් එනවා. දනහිස් වේදනාවක් එනවා.
1: හරි.
0: එතකොට බෙල්ලේ වේදනාවක් එනවා. මේ වගේ සන්ධි සම්බන්ධව තියෙන වේදනාවක් තියෙනව නේද?
1: ඔව්.
0: ඔය දාසිරි දෙනවා වගේ නෙවෙයි.
1: හරි.
0: ඇත්තටම රිදෙනවා.
1: බොරු කරන්න බෑ.
0: බොරුවට නෙවෙයි ඇත්තටම රිදෙනවා. මේව වේදනාවක් කියන්නේ මේවෙන් සෑහෙන පීඩාවක් විදිහට. මොයකට බෙහෙතක් හේතක් කරගෙන ඔෆිස් එකට යන්න බෑ. මොන හරි තෙලක් බෙහෙතක් ගාගෙන යන්න බෑ තනකට. ඊට පස්සේ මේක නොගාත් බෑ. ඔකේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා.
1: කොන්ද රිදෙනවා කියලා පෙන්නන්නත් බෑ වැඩ කරන තැන.
0: මේක ඉස්සර නම් අවුරුදු 40න් උඩ ආයත වගේ ටිකක් තිබුණාට දැන් මේක සාමාන්‍යයෙන් අවුරුදු 18න් ඉහළ
1: ඕනම කෙනෙක්ට තියෙනවා.
0: ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා සහ ගොඩක් අයට තියෙනවා. මොකද මේ අපි වැඩ කරන විදිහත් එක්ක. ව්‍යායාම නෑ. වැඩ කරන්න ගත්තට පස්සේ එක මීරියාවෙන් වැඩ කරනවා.
1: වැඩම විතරයි.
0: ওই ක්‍රියාකාරකම් නිසා අපිට මේ සන්ධි වේදනාවන් කියන්නේ දැන් සුලභ වෙලා තියෙනවා. මේකට හොඳ සොලියුෂන් එකක් අපි හොයාගෙන තියෙනවා. ඒක න කියන්න හදන්නේ තමයි ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ. ෆැට් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මේක පාවිච්චි කරන අය දන්නවා. මේක ඕන කෙනෙක්ට ඕන තරක ගාගෙන යන්න පුළුවන්. හොඳ මිහිරි සුවඳක් තියෙන. පාවිච්චි කරාට පස්සේ මේකෙන් වේදනාව 100%ක්ම සුව වෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා තමයි කියන්නේ අරගන්න මේකෙන් ඔයාලට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
1: ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියද්දි තේන් ඔයාලට මතක් වෙන්න ඕනේ ඔයාගේ සන්ධි වේදනා සදහටම නැති කරලා දාන්න පුළුවන් එකම ඖෂධය තමයි එකම නිෂ්පාදනය තමයි ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. විශේෂ ගුණාංග සහිත ඔයාගේ රෝග ලක්ෂණයට වගේම රෝග ලක්ෂණයේ මූලික හේතුවට ප්‍රතිකාර කරලා අර දීර්ඝකාලීන සුවයක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ගෙදර වැඩිහිටියයි විතරක් නෙවෙයි වැඩිහිටි පාර්ශවයට විතරක් නෙවෙයි වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවක් තියෙන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා. විශ්වාසයෙන් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී අරගෙන පාවිච්චි කරන්න. ඔයා කොයි වෙලේ වුණත් ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් ඔෆිස් යනවා නම් ආ වැඩ කරන තැනට යනවා නම් දැන් ගෙන ගන්න කෙනෙක් නම් පන්තියකට පාසලකට යනවා නම් මේ ඕනම තැනකදී ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉක්මනින්ම හැම ටැක්සෝ ඇබ්සෝබ් කරගන්න. ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක්. ඒ වගේම CDC දේශීය අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළ තියෙන නිෂ්පාදනයක් නිසා ඔයාලට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දිවයින පුරාම තියෙන ෆාමසි සුපරිවෙලන්ස් වලින් ආටමිලදී ගන්න පුළුවන්කම තියෙන ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: අපිට ඔය සන්ධි වේදනාවක් නෙවෙයි ඊටහා ගිහිල්ලා ලොකු ඔපරේෂන් එකක් අපිට කරන්න උනෝතින්. ඊට පස්සේ මොනවා හරි අපිට අසනීප තත්ත්වයන් එනවා. දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න වෙන වෙලාවල් මේ වගේ තත්ත්වයන් වලදී සමහර වෙලාවට අපේ තියෙන අතේ තියෙන මුදල අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන වෙලාව එනවා. කොයි වෙලාවෙ හරි අපිට ඉල්ල ගන්න කෙනෙකුත් නැහැ. අන්තිමට අපිට පිහිටට තියෙන්නේ අපි කාලයකට කලින් ගත්ත රන් භාණ්ඩයක් විතරයි අපි ළඟ තියෙන. මේකෙන් හරි අපිට මේ වැඩේ ගොඩදා ගන්න ඕන කියලා හිතන වෙලාවක් එනවා.
1: අනිවාර්යයෙන්.
0: ජීවිතේ කොයි වෙලාවක හරි මේක උමනා වෙනවා.
1: ඔව් ආරත්‍රම් බඩුව තියෙනවනේ.
0: රන් භාණ්ඩයක් තියෙනවනේ. ආරත්‍රම් බඩුවේ මුද්ද තියෙනවනේ. මොනව නැතත් මුද්ද තියෙනවනේ.
1: එහෙම කියලා හිතන වෙලාවට. අපි එතකොට බලමුකෝ.
0: ඔව් එහෙම හිතන වෙලාවක් එනවා.
1: අන්න
0: ඒ වෙලාවට ඔයා රන් භාණ්ඩයක් තියෙනව නම් ඒක හරි තැනක උකස් කරන්න. නිකරුණේ අතන මෙතන තියන්න එපා. අතන මේ පොලිය කියලා කිව්වට වැඩක් නැහැ. හරි විශ්වාසවන්ත තැනක තියන්න. යන්න එකට හොඳම තැනක් තමයි රන් භාණ්ඩ උකස් කරලා හොඳ මුදලක් ගන්න නම් පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: පල්ලියගුරුගේ රන් අය සේවාව නමේ ශාකා 24ක් දෙවයින පුරාම විහිදලා තියෙනවා. ඉතින් විශ්වාසය අතින් ගත්තාම 40 වසරක විශ්වාසනීය සේවාවක් කවුන් සතුව තියෙනවා. අර බයක් සැකක් නැතුව ඔයාගේ රන් භාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන ඉහළම මුදල් ලබා ගන්න පුළුවන්. වගේම දැන් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට ලක්ෂෙටම පොලිය ලැබෙන්නේ රුපියල් 480ක් විතරයි. ඒ නිසා යන්න ළඟම තියෙන පල්ලියගුරුගේ රන් අය සේවා මධ්‍යස්ථානයට ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: ගනුදෙනු වයි රත්තරන් පල්ලියගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
3: සුබ සන්ධ්‍යාවක් හවස 5 විනාඩි 2 වෙලාව.

0: RITN රටට වග කියන රේඩියෝව රේඩියෝ
1: මේ පැයි මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අවසප හයි විනාඩි 6යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ධව කහන්න මැසේජ් කරන්න ඉන්නවා යාලගෙනත් මතක් කරන්න ඕන අපි මේ වෙලාවේ කවුද මැසේජ් කරලා තියෙන්නේ කියලා ලස්සන සිද්ධවකට එකතු කරගන්න කියලා දීපාල් මැසේජ් කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා මාවනල් ඉන්නවා කියලා කිව්වා ඒ වගේම කුරුමිට සංජනා මැසේජ් කරලා තියෙනවා සිද්ධව කහන්න එකතු වෙනවා යාලගේ කමියුනිකේෂන් එකේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන කට්ටියම වැඩ කියලා කිව්වා ඡායටම වගේම ප්‍රභාත් අනුර වගේම ශ්‍රියානි ඇතුළු කට්ටිය මතක එකතු කරගන්න කියලා හැගලෙන් මැසේජ් කරලා තිනවා මේ වෙලාවේ
1: කනිෂ්ක මැසේජ් එකක් දාලා තියෙනවා ඒල් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා චමත් මලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තිනවා කොල්ලෝ සෙට් එකටම ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා හැමෝ දිග මැසේජ් එකක් දාලා තින්නේ ගොඩ දවසකින් මැසේජ් කරේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා අලවෙන් සුභාෂිනී එතකොට ප්‍රභාෂි රත්නසිරි ඒතකම ප්‍රියන්ත කුමාරි ගාමිණි කින්ස්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ඊට පස්සේ පවන් ආවත් එකතු කරගන්න අලුත් ගමිනන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඒතක මාවිවා සින්දුකට එකතු කරගන්න කියලා නුවන් වාගේ මැසේජ් එක ආවත් එකතු කරගන්න ගමන් ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා ප්‍රභාත් මැසේජ් එකක් දාලා තිනවා
0: දැන් මේ සමහර ඉන්නනේ කෑම එකක් හැම කන්න ගියාට පස්සේ කියනවා මේ කාලෙකින් මම මේව නම් කෑවේ නැහැ
2: හරි
0: අම්මෝ කාලෙකින්
2: හහා
0: කොටු කොල ටිකක් කෑයි
2: ඕකේ
0: එතකොට අම්මෝ අද මේවත් තියෙනවා
2: හහා කාලෙකින් දැක්කේ
0: කාලෙකින් දැක්කේ
2: නැන්
0: කියලා කියනවා නා තියෙනවා අද මේ එහෙම වැඩක් වුණා
2: හරි ඒ මොකද්ද
0: කනකොට
2: හහා
0: මේ ඇවිල්ලා
2: ඔව්
0: තනපත් මාළු කෑල්ලක් තිබුණා
2: හහා
0: කෑම එකේ
2: ඔව්
0: ඇවිල්ලා කිව්වා කෙනෙක්
2: හා
0: අනේ තලපත් මාළු කාලෙකින් දැක්කේ කියලා
2: ඕකේ
0: සබේ කෙනෙක් කිර මේ තියෙන බලා ගන්න
2: හා
0: මල් දැක්කනේ
2: හරි දැක්කනේ යන්න ඕකේ ඉතින් කොහොමද කියනවනේ අදයන්
0: දැක්ක නේද හරි දැයන් දැක්කලානේ නැත්තේ
2: ඕ අනේ දකින්නේ ආවේ දැන් දැක්කනේ දැයන්
0: දැයන්

0: ලකන්න රේඩියෝ ITN
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තරමුල්ල දුරකථන අංක 0706 478 478

0: හවස 5 විනාඩි 14යි වෙලාව. අපිට පෘථුවිය වටේ යන්න
1: අවස්ථාවක්වත් ලැබිලාද?
0: පෘථුවිය වටේ යන්න දින 365ක් ගත වෙනවානේ.
1: ඕකේ.
0: හරිද? ඒ වුණාට දවසට 16 වතාවක්
1: හරි
0: පෘථුවිය වටේ යන සෙට් එකක් ඉන්නවා.
1: හා
0: විශ්වාස කරන්න අමාරුයි නේද?
1: දවසට කී වතාවක්?
0: දවසට 16 වතාවක් යනවා.
1: අපිට 365ක් යනවා. ඒක කොහොමාරුවෙන් යන්නේ?
0: අපි සෑහෙන අමාරුවෙන් මේ 365ක් කරකවා ගන්න.
1: හරි. මේක දවසට 16ක් යනවලු.
0: දවසට 16ක් යනවා. කියලා කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ නේ.
1: ඒකනේ.
0: මේක වෙන්නේ මෙහෙමයි. ඇත්තටම මේක මනුස්ස ජීවීන්
1: හා
0: 16 වතාවක් පෘථුවිය වටේ යන 16 හත් දෙනෙක් ඉන්නවා.
1: හත් දෙනේ?
0: හත් දෙනෙක් ඉන්නෝ පෘථුවිය වටේ
1: 16
0: වතාවක් දවසකට යන.
1: ඕකේ.
0: මේ කට්ටිය තමයි අපිට ඉහෙලින් තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න සෙට් එක. ISS කියලා කියන්නේ. මේක ඉන්න හත් දෙනා, මේ ගගනගාමින් හත් දෙනා දවසකට 16 වතාවක් පෘථුවිය වටේ ගමන් කරනවා කියලා කියනවා.
1: ඕකේ.
0: ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයකමාරක්. පැයකමාරකට සැරයක් මේ පෘථුවිය වටේ ගමන් කරනවා කියලා තමයි කියන්නේ. පැයට කිලෝමීටර 28000ක වේගයකින්.
1: 28000ක වේගයකින්.
0: හරිද? පැයට කිලෝමීටර 28000ක වේගයකින් පැයකමාරකට සැරයක් පෘථුවිය වටේ මේ කට්ටිය යනවා.
1: පැයකමාරකට සැරයක්. අයියන් අපි පෘථුවිය වටේ කියලා දන්නේ නැහැ.
0: ඔව් දැන් මෙහෙමයි. දැන් මේක අපිට එක සැරේට
1: හිතාගන්න බෑනේ නේද?
0: හැබැයි දැන් අපි හිතන්නකෝ මෙහෙම. අපි ගුවන් යානයක යනකොට
1: හරි.
0: අපි ගුවන් යානයේ යන කොච්චර වේගකින් යනවද කියලා හිතන්නකෝ. ඒ වේගයට සාපේක්ෂව අපිට දැනෙන්නේ නැහැ නේද? අපේ ඇඟට දැනෙන්නේ නැහැ නේ ගුවන් යානයේ.
1: අපි හිමින් යනවා නිකන් වගේ නේ.
0: අපි ඒක ඇතුලේ ඉන්නවා. අපි ඒකේ කනව බොනවා, කිරින් බලනවා. හැමදේම කරනවා.
1: යනවා දන්නේත් නැහැ.
0: අපි එතෙන්ට අපි ගොඩ බානකම් අපි යානේ දන්නේවත් නැහැ. මොකද ඒ තරම් වේගින් හැබැයි යනවා.
1: හරි.
0: ඒ වගේ තමයි මේකෙත් මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතුළේ ඉන්න අයට මේ යානේ යන ස්පීඩ් එක දැනෙන්නේ නැහැ.
1: හැබැයි වේගින් යනවා.
0: නමුත් පැයට කිලෝමීටර 28000ක වේගයකින් මේ කට්ටිය ගමන් කරනවා පෘථුවිය වටේට සැරයක්.
1: හරිද?
0: එතකොට මේ ගගනගාමීන් හත් දෙනා මේ විදියට 16 වතාවක් පෘථුවිය වටා දිනකට ගමන් කරනමින් තමයි ඉන්නේ අපිට ඉහළ ආකාශයේ.
1: අපි දන්නේ නැති වුණාට. අපි 365ක් මෙහෙ ගෙවනවා.
0: අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තට පස්සෙත්
1: ඕකේ.
0: එයාලා රවුමක් ගිහිල්ලා මේ වෙනකොට.
1: ඔව් 16 පාර ගියන්නත් එපයි නේ.
0: නෑ නෑ 4ටම අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. දැන් 5යි කාලයි. රවුමක් ගිහිල්ලා.
1: දැන් රෙස්ට් කරන රෙස්ට් ටයිම් එක.
0: තව විනාඩි 15කින් රවුම කම්ප්ලීට් වෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: තව විනාඩි
1: තියනානේ.
0: දැන් රවුම කම්ප්ලීට් වෙන ළඟයි. හරිද?
1: ඕකේ.
0: මේ කටයුත්ත නිමා වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2021 පටන් ගත්ත මේ වැඩේ නිමා කරන්න එයාලා බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා කියනවා. 2021 ඉතින් මේක අපි හිතුවට මේ අනේ මේ පොඩි දෙයක් වෙන්න තිබේ, පොඩි යානයක් වෙන්න තිබේ කියලා. මේක සාමාන්‍යයෙන් ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් විතර විශාලයි කියලා කියනවා. ඉතින් එතකොට හිතා ගන්නකෝ කොච්චරද සයිස් එක. මෙහෙම දෙයක් මේ ඉහළ ආකාශයේ තියනවද?
1: ඔව්.
0: අපේ ඔළුවට කඩා වැටේද?
1: අපිට තියෙන වගේ ප්‍රශ්න නේද?
0: මේ වගේ ප්‍රශ්න නේ අපිට තියෙන්නේ. නමුත් මෙහෙම දෙයක් තියනවා.
1: ඔව්.
0: ඉතින් මේ හරහා තමයි මේ ලෝකේට මේ සියලු සේවාවන් ලබා දෙන්නේ. අන්තර්ජාල පහසුකම්, මේ වගේ ක්‍රියාකාරකම්, මේ වගේම ගවේෂණයන්, මේ සියල්ල සිදු කරන්න මෙතනින් ලොකු සේවාවක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ හත් දෙනා ගගනගාමින් හත් දෙනෙක් මේ

0: මෙහිුමේ නිරත වෙලා ඉන්නවා. ඉතින් එයාලා නිරුපද්‍රිතව යටි ගොඩබිමට ගෙන්වාගෙන මේ යානය තමන්ගේ මෙහිුම් කටයුතු 2031 නිම කරන්න බලාපොරොත්තු වෙනවා කියනවා. දකුණු පැසිෆික් සාගරයට මේ යානය කඩා වැටීමට සලස්වමින්.
1: ඕකේ.
0: ඊට පස්සේ අලුත් යානයක් ආයිමත් වැඩ පටන් ගනීවි.
1: දවසට 16 පාරක් යන්න.
0: ඔව්. ඉතින් කොහොමනත් මේ වෙනකොට මේ මෙහිුම් දියත් කරමින්
1: අපිට
0: සේවය සලසමින් ඉන්නවා. මේ ගගනගාමින් 7 දෙනා පෘථුවිය වටා දිනකට 16 වතාවක් ගමන් කරමි.
1: හරි.
0: හිතන කොටත් සමහර වෙලාවට මේවා
1: අදා ගන්න බෑ. අර නිකන් චිත්‍රයක් වගේ, චිත්‍රපටයක්
0: වගේ නේද? අපි ඇස් දෙක පියාගෙන කල්පනා කරලා ඇස් දෙක අරලා බලනකොට ආයිමත් අපි
1: මෙලෝවේ.
0: හවස 5:19

0: Lakhanda Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balagana.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: ඕනම
5: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
5: අඩිසුත් මම මරුණා ඔය කිව්වට මගේ කොල්ලව දෙන්නේ නැහැ
6: එහෙනම් ඉතින් ආපහු අරුත්කම යන්න වෙයි
5: අලුත්කම ඒ මොකටද
6: අම්මා ඔයගලගේ අයියගේ කලින් affair එක නැවැත්වේ අලුත්කම ගිහින්නේ
7: මම තමයි කෙල්ල මීෂා
6: අපේ කාලේ ඔයගේ අම්ම අලුත්කම ගියේ නැද්ද
5: මොකද නැත්තේ ගියා හැබැයි ඉතින් මාස තුනක් යන කලින් අපි දෙන්න ලව් එක මාර්ටනානේ ඊට පස්සේ අපි අම්මි කරපු දේ ඔයලා මුළු හත් මුතු පරම්පරාවම ගැන සර්ච් කරලා තා මාස තුනක් යන කලින් මම ඔයාට බැඳුවා
4: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපින් පෙන්නා
8: සර් මම පොඩ්ඩක් ඉන්නේ කිව්වා
9: ආයේ කොහොඳයි
5: යා ලස්සන ගර්ල් කෙනෙක් සර් දැලට වන්නේ ලියක් වගේ
8: සර් අපි ආව කොහොමද ගන්නවන්නේ
9: පොඩක් යට ඉන්න කියන්නේ
8: අර මං කියන්නේ
9: හරි යට ඉන්න කියන්නේ
10: මන් නටාලියා ඔයාලගේ අද ඉදන් අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සාමාජිකාව මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන
4: සති අග රාත්‍රී 8:30ට ITN බලන්න
11: හවස 5:26 වෙලාව

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලොකු වංගුවක් කියන්නේ පාලම පහ වුණාට පස්සේ කොළඹ ඉඳලා කුරුණෑගල පැත්තට යනකොට අලාවේ පාලම පහ වුණාට පස්සේ ලොකු වංගුවකින් තමයි කුරුණෑගල පැත්තට යන්න ඕන.
1: රයිට්.
0: එතකොට මේ ඊළඟට දැන් කුරුණෑගල පැත්ත ඉඳලා ආයමත් කොළඹ එනකොටත් ඒ වංගුව ඒ විදිහටම නවාගෙන එපැයි පාලමෙන් ඇවිල්ලා කොළඹට එන්න.
1: එන්න.
0: එතනම ඒ වංගුව ගත්තේ නැත්තම් කෙලින්ම ගියාට පස්සේ යන්න වෙන වෙන ආරම්මල පැත්තට යන්න අලව්ව පොළ තියෙන පැත්තට යන්න. ඒ පාර තමයි ඒ පැත්තට කෙලින්ම ගියාට පස්සේ යන්න තියෙන්නේ.
1: ඕකේ.
0: එතකොට පාලමෙන් එන්නේ නැතුව කෙලින්ම යන්න
1: තියෙනවා.
0: යනකොට ඒ කෙලින්ම යන පාරේ තියෙනවා රේල් පාර.
1: ඕකේ.
0: හරිද? එතනින් රේල් පාර ක්‍රොස් කළා තමයි අපි මේ කෙලින් පාරේ යනවා නම් යන්න ඕනේ.
1: රයිට්.
0: අපි කොළඹෙන් ආවේ. ඇවිල්ලා දැන් එක සැරේටම පාන්දරයකට දෙකට විතර.
1: හහා.
0: මේ පාලමෙන් හැරෙන්නේ නැතුව
1: හරි
0: අපි ටිකක් නිදිමත යාවේ රිය දුරත් ටිකක් නිදිමත වෙන්නේ නැදින් නැත්තේ
1: කෙලින්ම ගියා
0: කෙලින්ම ගියාද
1: ඔය
0: මේ මේ අලව පොළ තියෙන පැත්තේ පැත්තට යන්න ගියා නාරම්මල පැත්තට යන්න තියෙන පාර පැත්තට ගියා
1: හරව නැතු ගියා
0: කෙලින්ම ගියා
1: ඕකේ
0: ඊට පස්සේ පාලමක් මේ මේ මේ රේල්වේ ක්‍රොස් එක පහු කරගෙන රේල්වේකින් ගියා දැන් යනකොටම පොලිසියෙන් අත දැම්මා
1: හරි
0: පොලිසියෙන් අත දාලා මේ
1: කොහෙද මත්ත යන්නේ
0: මාත්ත කොහෙද යන්නේ කියලා ඇහුවා
1: ඔන්න
0: එතකොට තමයි පිටත් හැරිලා බැලුවා
1: හා
0: හා බලනකොට
1: අනේ රාලහවි මහත්තයා
0: රියදුරු මහත්තයා කියනවා
1: හා
0: කොළඹ යන්නේ කියලා කිව්වා
1: හරි
0: හරිද දැන් පොලිසිය වාහනේ නතර කරනවත් එක්කම කෝච්චියකුත් අනිත් පැත්තෙන් ගියා ඒ කියන්නේ අපි රේල්වේ එක පහු කරනවත් එක්කම
1: කෝච්චියක්
0: ගියා දැන් හරිද අපි 0.23 න් බේරුණේ හරිද ඊට පස්සේ මේ පොලිසියෙන් ඇහුවා දැන් කොහෙද යන්නේ කියලා හම කොළඹ යනවා කිව්වා.
1: හරි.
0: කොළඹ නෙවෙයි මහත්තයෝ යන්න වෙන්නේ එළව කිව්වා.
1: ඔහොම දිගට ගියොත් එහෙම එළව තමයි.
0: නෑ ඉතින් යන්න ඕන පාරෙත් නෙමෙයි ගිහින්
1: තියෙන්නේ.
0: කොළඹ නවන අර පාලමෙන් ඇවිල්ලා වංගුව ආවගෙන පාලමෙන් එන්න ඕන. ගිහින් තියෙන්නේත් අර වෙන පාරක. ඒ මදිවට කෝච්චිය පෙනිපෙනි රේල්වේකින් දාලා කොළඹ නෙවෙයි මහත්තයෝ ඔහොම ගියොත් යන්නේ වෙන්නේ එළව ඒ නිසා කරුණාකර වාහනේ හරවගෙන අන්නර පාලමෙන් දාලා
1: හා කෙලින් පාරේ නැතුව හරවගෙන යන්න
0: කොළඹ යනවා නම් යන්න කියලා කිව්වා හද හරි වැදගත් මහත්මයෙක් මේ දඩයක් ගහන්නේ නැතුව අපිට උපදෙසක් දීලා යවුවා
1: හා
0: ඉතින් අපි තාම රෙස්පෙක්ට් එකට හවස 5:38 වෙලාව

0: Evening Drive with Chamit and Charu.
1: Hello, madam.
2: Oh, sir.
1: Sir, Nidhi, madam.
2: Nidhi?
1: Oh, madam.
2: Come up, man. Damn it, I get to one. Kata karan no.
1: Madam, doctors la kela thi enne kata karan nepa rest karan kela, madam.
0: Dhananjay Sirivardhana nirmanayak. Paapin penna.
3: Hari sir, mimi thanu. දක්ෂතාවය තියෙන මෙතනට නුගලපෙන කෙනෙක් ආව. යා මේකට ගන්නවා. මොකද නැහැ. නුගලපෙන කෙනෙක් කියලා කිව්වේ.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: වසර 10ක පාරී ජල ගැටලුවට විසඳුම් අලිමිනිස් ගැටුම් අවම කිරීමේ සැලසුම් බැටරියෙන් ගබඩා කරන විදුලියේ සති දෙකකින් මැද පෙරදිග මුහුදු කලාපයේ ගැටුම්
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB තනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: හසුපහයි විදාලි 53යි වෙලාව. අපි මතක් කරන්න ඕන සන්ධි වේදනාවට හොඳම සුවයක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට, ස්ථීරසාර විසඳුමක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට දැන් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන ඒ වැඩේ කොට දා ගන්න පුළුවන්. ෆැඩ් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ ඔයාගේ වලලුකර වේදනාවන් වලට, එතකොට දනහිසේ වේදනාවට, බෙල්ලේ වේදනාවට, එතකොට වැලමිටේ වේදනාවට, මේ වගේ සන්ධි සම්බන්ධව එක්ස්පර්ට් කෙනෙක්, වේදනාව නැති කරන එක්ස්පර්ට් කෙනෙක් තමයි හැබැයි රුපියල් 50,000ක විතර සුවයක් ලැබෙනවා කියන්නේ
1: නැතුව
0: එහෙම කියන වෙලාවල්
1: තියෙනවා.
0: හරිද? ඒ නිසා තමයි අපි කියන්නේ ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ගන්න කියන එක. දැන් ඔයාලට ඊයේ රෑ ඇහැරෙන්න බැරි වුණා නා.
1: ඊයේ
0: රෑ නෙවෙයි, ඊයේ අද පාන්දර ඇහැරෙන්න බැරි වුණා නා.
1: දැන් ආයේ ඇයි මාව හෙට පාන්දර ඇහැරවන්නේ?
0: හෙට පාන්දර නෙවෙයි. ඔයාලට පුළුවන්කම තියෙනවා අද රෑ.
1: ඕකේ. එහෙනම් කමක් නැහැ.
0: 11:00ට විතර. 11:00ට 12:00ට වගේ.
1: හරි.
0: පුළුවන්කම තියෙනවා. හොඳ ලස්සන උල්කාපාත වර්ෂාවක් දැක බලා ගන්න.
1: හයිකවත් බලමුකෝ.
0: මේක ගිය මාසේ 17 වෙනිදා ඉඳලා පේන්න පටන් ගත්තේ. අගෝස්තු 24 වෙනකන් මේ උල්කාපාත වර්ෂාව බලන්න පුළුවන් කියලා තමයි කිව්වේ. හැබැයි මේක අද රෑ. ඒ කියන්නේ අගෝස්තු 12 වෙනිදා.
1: හරි.
0: අද රෑ තමයි රෑ.
1: අද රෑ තමයි රෑ.
0: නෑ, ඒක වෙන එකක්. අද සෑ තමයි සෑ. උල්කාපාත වර්ෂාව සමන්නේ රෑ 11:00ට වගේ තමයි එකතු වෙනවා කියලා
1: කියන්නේ.
0: ඔව්, මේ අනුව සමන්නේ අලුයම 12:30 වගේ වෙනකොට බලන්න පටන් ගන්න කියලා තමයි කියන්නේ. 2:45 පාන්දර වෙනකන්, පන්දර 2:45 වගේ වෙනකන් බලන්න පුළුවන් කියලා කියනවා. දැන් කට්ටියට ප්‍රශ්න ඇති, මොන පැත්තෙන්ද මේක වැඩිපුර පේන්නේ?
1: දැන් එළියටත් ගියා කියමුකෝ. මොන පැත්තද දැන් බලන්න ඕනේ?
0: ඒ අනුව මේක සාමාන්‍යයෙන් උතුරේ ඉඳලා ටිකක් අහසට මුදුන් වෙන්නකන්, උතුරු දිශාවෙන් අහසට මුදුන් වෙනකන් සීමාවේ වැඩිපුර පේන්න නියමිතයි කියලා කියන්නේ. ඉතින් දුරේක්ෂයක් නැතුව වුණත් මේක බලන්න පුළුවන් කියලා කියන්නේ. පැයකට සාමාන්‍යයෙන් උල්කා 50ක් 100ක් අතර ප්‍රමාණයක් වැටෙනවා කියලා කියනවා. ඒ නිසා මේක හොඳින්ම බලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ.
1: අහස පැහැදිලි නම් ආලෝක දූෂණය අඩු නම් ලොවෙත් පේනවලු.
0: ලොවෙත් පේනවලු. හරිද? ඒ නිසා මේ ලොවි ගහෙත් බලන්න නැතුව
1: උතුරේ උඩ බලන්න,
0: උතුරු දිශාවට එන්න, ටිකක් අහස මුදුනට වෙන්න, බලාගෙන ඉන්න.
1: එතකොට පේනේ.
0: එතකොට වට මේ උල්කාපාත වර්ෂාව දැක බලා ගන්න පුළුවන්කම ලැබෙවි.
1: ඉතින්
0: මේක ටිකක් කාලයකට සැරයක් බලන්න හැකියාව ලැබෙන එකක්. ඒ නිසා අද රෑ පොඩ්ඩක් නිදි මරුවට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ටිකක් කලින් නිදාගෙන 12:00ට විතර හැරිලා හරි කමක් නැහැ. පාන්දර 2-3 වෙනකන් මේක බලන්න පුළුවන් නිසා පොඩ්ඩක් කාලේ විඩංගු කරාට කමක් නැහැ. හෙට හැබැයි ඔෆිස් එන්න ඕන.
1: ඔව්.
0: නංගර පාන්දර වෙනකන් නිදාගෙන උදේ හැරුන්නේ නැහැ කියලා මට නඩු කියනෝ නෙමෙයි. අපේ ආඳුරනේ.
1: කරන්න දෙයක් නැහැ. ඒක හෙට තමයි බලන්න වෙන්නේ.
0: ඊට පස්සේ ඇවිල්ලා කියා මේකක් කිව්වා, මේ මුල්කාවක් බලන්න කියලා.
1: ඊයේ මේ බෑන්න මට බැලුවේ නැහැ කියලා.
0: අද මට ෂෝට් ලිව් එන්න උනේ, හාෆ් ඩේ එන්න උනේ. අයි නම් ඔය කියන ඒවා කරන්නේ නැහැ කියලා.
1: කලබල වෙන්න එපා.
0: කලබල කරන්න එපා. පහයි විනාඩි 57යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6 වෙනකන් විනාඩි 3යි.

0: දිනබලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතය දහර සංගීතය පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
2: සිහිනක තනි වෙලා.
4: මේ කවුද?
5: මං අම්මේ සෙනරත් පුතා.
4: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන?
5: නෑ අම්මේ. එක දවසක් පිච්චි වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වහගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: පුතා වාඩිලා ඉන්නකෝ. මං තේකක් හදාගෙන ඉන්නම්.
5: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
4: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
5: ඇත්තට?
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනික තනි වෙලා.
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN.
2: හවස 6 විනාඩි 12යි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: ටේකියා සුරකින් මගතොට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්හඬ. ඊවෙනින් ඩ්‍රයිව්.
7: Right, evening drive වහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන හඳහන ලොතරැයිය පිළිබඳව. කවදත් වාසනාවේ මහගෙදරි නිරන්තරයෙන් ඔබ හමුවට වාසනාව කැඳන NLB හඳහන ලොතරැයියෙන් ජූලි මාසයේ පමණක් සුපිරි ජයග්‍රාහකින් දෙදෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. 1566 වන දිනුම් බාරෙන් රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි අටවන සුපිරි ත්‍යාගලාභියා හැදල සුනිල් රොද්‍රිගු මහතාගෙන් සහ එවැගේම 1570 වන දිනුම් බාරේ රුපියල් ලක්ෂ 31ක නමවන සුපිරි ත්‍යාගලාභියා දෙල්ගොඩ දිසානායක මහතාගේ ටිකට් පත්කොන්නෙන් බිහි කරන්න හඳහන ලොතරැයිය සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ලක්ෂපතියන් 145 දෙනෙක් බිහි කරන්න හඳහන ලොතරැයියට හැකියලා තියෙන නිසා අපි ඔබටත් කියන්නේ හඳහන ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
2: සඳහන ලොතරැයි ගැන කතා කරනකොට වර මතක් කරන්න ඕනේ රණවිරු සමාජ සේවය එක්කම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයටත් දායකත්වය ලබා දෙන සඳහන ලොතරැයියෙන් ඔන්න ආට පුළුවන්කම තියෙනවා. මේ දේවල් වලට දායක වෙන ගමන් ඔයාව ජයග්‍රහකෙක් කරගන්න. එනිසා අපි ආට කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන ඔය අනේ එන ගම ලොතරැයි කූඩුවෙන් නවත්තලා සඳහන ලොතරැයියම වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
7: රන් භාණ්ඩයක් උකස් කරන්න අපි යන්නේ විශ්වාසවන්ත තැනක් හොයාගෙන. අන්නේ විදිහට විශ්වාසවන්ත තැනක් හොයාගෙන යනකොට අපිට රන් භාණ්ඩය සඳහා වැඩිම මුදලක් ලැබෙන තැනක් ගැනත් අපි බලන්න ඕන. අන්න එහෙම තැනක් ගැන කල්පනා කරනවා නම් හොයනවා නම් පය යන්න පල්ලිය ගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න. වාගේ රන් භාණ්ඩයට වැඩිම මුදලක් එවැගේම බේරා ගැනීමට වැඩිම කාලයක් ලැබෙන හොඳම සහ එකම තැන තමයි පල්ලිය ගුරුගේ රන් අය සේවාව කියන්නේ.
2: රස්තියකටවත් නැතුව ඉතින් ආදි ඉක්මනින් වාගේ අතර සල්ලි ගන්න ඕන නම් ආ යන්න ඕන එකම තැන තමයි 40 වසරක විශ්වාසනීය සේවාවක් තියෙන පල්ලිය ගුරුගේ රන් අය සේවාව කියලා. කියන්නේ ආ දන්නවා පල්ලිය ගුරුගේ රන් අය සේවාව නම් ශාකා 24 තරක් දිවයින පුරාම විහිදලා තියෙන ඉතින් ආජ කොලංකම තියෙන ආගේ රන් භාණ්ඩය විශ්වාසෙන් වගකීමක් තියෙන තැනකට බාර දෙන්නේ. වගේම තමයි සතිය දවස් 7ම විවෘතයි. ආජ කැමති වෙලාවක ඔන්න කැමති දවසක යන්න කොලංකම තියෙන සේවාව ලබා ගන්න. ඒ වගේම කියන්න ඕනේ පල්ලිය ගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන ඔයාට රන් පවුමට උපරිම මුදල ලබා ගන්න පුළුවන්. වගේම දැන් ලක්ෂයටම පොලිය වෙන්නේ රුපියල් 480ක් විතරයි. යන ළඟම තියෙන පල්ලිය ගුරුගේ රන් අය සේවා මධ්‍යස්ථානයට.
7: ගනුදෙනු අය රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය සේවා අපි සිංදුවක් අහලා ආයෙ කතා කරමු.
1: ලකන්න රේඩියෝ ITN

0: අටස් කාලා අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: කෝල් ඩ්‍රයිව් එක දෙට
4: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
5: ඉවිනින් ඩ්‍රයිව් එක අපි යන්න හදන්නේ ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තුවෙන් ගින්නනම් සුබ දවසක් ඔබට මම චමිත්
6: ගින්නනම් ඔබට සුබ දවසක් මම චාරු

0: Akana Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන්. ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනු

0: прорастала.
1: වසර 10ක් පාඩිය ජලහිඟෙන් පීඩා විඳි ලක්ගල ජනතාවට මිලියන 5000ක වේදමින් ව්‍යාපෘතියක්. 22 වෙනි සංශෝධනයේ ගැන නීතිඥ සංගමේ ජනපතිගෙන් විද්වත් කතිකාවක් ඉල්ලයි. අලිමිනිස් ගැටුම අවම කිරීමට සැලසුම් සහගත ක්‍රියාමාර්ග රැසක්. බැටරියෙන් ගබඩා කිරණ විදුලිය සත් දෙකකින් ජාතික පද්ධතියට. 2022 දී රට බංකොලොත් වූයේ ඇතැම් දේශපාලඥයන්ගේ දූෂිත ක්‍රියා නිසා බව අල්ලස් අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. වැඩ පෙරදිග මුහුදු කලාපයට එල්ලවන ප්‍රහාර. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ වසර 10ක් පිරිසිදු පාඩිය ජලහිඟෙන් පීඩාවට පත්ව සිටි ලක්ගල නවනගරේ පවුල් 6800කට පානීය ජල පුනරු දෙන් සිත සලසන ලක්ගල ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ අභාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 වසරේ වැඩ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය කටයුතු වසර 10ක සිට ඇනහිට තිබුණා. වත්මන් රජයේ පාඩිය ජල පුනරුද වැඩසටහනින් රුපියල් මිලියන 5000ක් යොදා යළිත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. කලුගගේ ඉහලින් ජලය ලබා ගන්න ස්ථානයේ හෙවත් තුලුමුව දිඩ්වා සුලිකුණාටුවෙන් බරපතල ලෙස විනාශ වුණා. ඒ යළි ගොඩනගමින් ව්‍යාපෘතිය කටයුතු අඛණ්ඩව සිදු කිරීමට රජය කටයුතු කළා. ඒ අනුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කළේ.
2: ජනාධිපති මණ්ඩලයේ අපි සාකච්ඡා කළ 2027 අවුරුද්දේ අයවැයට ජල ව්‍යාපෘති ගණනාවකට මුදල් වෙන්න ගන්න අපි සාකච්ඡා කළේ තියෙන්නේ ජනාධිපතිවරයා ස්ථාවරයේ තමයි ජල සම්පාදන මණ්ඩලය මගින් සක්‍රීයතා දිනය අවසන් කළා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිලා තියෙන හැම ව්‍යාපෘතියකටම 2027 අවුරුද්දේ අපි මුදල් වෙන්න ගන්නවා. කොහොමද ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මම හිතන්නේ පහුගිය අවුරුදු 7-8 ක්‍රියාත්මක නොවිච්ච ප්‍රමාණය අලුත් දැවැන්ත ජල ව්‍යාපෘති ගණනාවකට මුදල් දෙන්න ගන්න සහ ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. අපිට ලොකු දැවැන්ත ජල ව්‍යාපෘතියක් හදලා කිලෝමීටර් ගාණක් වතුර ඇදලා ඒ ගමනට දෙන එක ආර්ථික වශයෙන් විතරක් ලාභදායි සහ මේ ඵලදායි නෑ. හැබැයි මේ ගමේ හොඳ ජල මූලාශ්‍රයක් තියෙනවනම් ඒ ගමේ පවුල් 80ක් 100ක් නම් එතෙන්ද ගැලපෙන්නේ ඒ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය තමයි. නමුත් මේ දක්වා ඉදිකරපු ග්‍රාමීය ජල ව්‍යාපෘති මිනිසුන්ට අත්‍යවශ්‍යතාවය තියෙනවා. ඉංජිනේරුමය වශයෙන්

0: ජනාධිපති අනුකුමාර සනක මහතා සමග සාර්ථක සාකච්ඡාවක් පැවති බව ශ්‍රී ලංකා අධිතිජ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළා. යෝජිත අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. විරිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ නීතිජ සංගමයට අවස්ථාව ලබා දී තිබුණා. එය අනුව වයි සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු 20 දෙනෙකුගේ නියුත් කණ්ඩායමක් ඒ සඳහා එක් වුණේ. පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාව පැවැත්තුණා. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සෑම ක්ෂේත්‍රයකම විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ.
1: අතිගරු ජනාධිපතිතුමාට කතා කරා මේ නීතිඥ සංගමයේ ඒ අපේ ස්ථාවරය ගැන. මම පළවෙනි වතාවට අපි අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් හමු වුණේ. ඉතින් අපි එතුමාට පැහැදිලි කරලා දුන්නා ඇයි විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ පැහැදිලි කිරීම අපේ ඩෙලිගේෂන් එකේ මතන 20 ගානක් හිටියා. මතන ජනාධිපති නීතිඥවරු, නීතිඥ සංගමයේ හිටපු මේ සභාපතිවරු, මහාචාර්යවරු සවිති ගුණසේකර වගේ ලාල් විජයනායක ඔක්කොම සියලු දෙනාම සම්බන්ධ වුණා. අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමත් එතුමාගේ ස්ථාවරය කියලා දුන්නා.
0: ලොව විශාලතම ගොඩබිම් සත්වයා ලෙසයි අලියා සැලකෙන්නේ. අලියා වෙනුවෙන් ලෝකයේම අවධානය යොමු කරන ලෝක අලි දිනය අදටයේදී තිබෙනවා. අන්තර්ජාතික රද්දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ වඩ අලියා අවධානමට ලක්විත ශ්‍රී ලංකාවේ වනාලියා අවධානයට ලක් වූ සත්ව විශේෂයක්. මෙම සතුන් ඉතිහාසයේ බරපතල අර්බුදයකට ලක්ව සිටිනවා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින් ලැබුම් ගණ්ඩා වනාන්තර හැමවීම, අලි මංකඩ අවහිර වීම ඇතුළු කරුණු හේතුවෙන් අලි මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර වෙනවා. අලින් සංරක්ෂණය කිරීමෙන් වනාන්තර සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට හැකි වෙනවා. නීතිමය රාමුව ශක්තිමත් කිරීම, තාක්ෂණික විසඳුම් යොදා ගැනීම සහ අලින් සමග සහජීවනයේ ජීවත් වීමේ දේශීය දැනුම යළි මතු කර ගැනීමද අදවසේ මූලික කාර්යයක්. අමාත්‍ය වෛද්‍ය දබ්බික පටපති මහතා පෙන්වා දුන්නේ අලි මරණ අඩු කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බවයි.
2: 2026 වසරේ මේ වෙනකොට අපි සැලකිය යුතු ප්‍රමාණකින් මේ අලි මරණ අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ජාතික ජනබලවේගයේ පාලනය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා දේශපාලකයන් සහ ඔවුන්ගේ ආශිර්වාද ලැබපු පිරිස් විසින් සිදු කරන වන විනාශය, අලින්ගේ වාසස්ථාන අහිමි කිරීම, ඒ වගේම අලි මංකඩ වැනි ප්‍රදේශවල ජනාවාස ඉදි කිරීම, අවිධිමත් සංවර්ධනය අපට නවත්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය කාලේ අපිට පුළුවන්කම ලැබුණා අලි මංකඩ 3ක් විවෘත කරන්න. වැටහිර කන්ද, කොහලංකොය සහ හඳපානාගල කියන අලිමංකඩ 3 අපි ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට අලිකරමනායක රක්ෂිතයට අදාළ නීති හා රෙගුලාසි සකස් කරලා ඊට අදාළ පාලක මණ්ඩලය පිහිටවල වැඩ කටයුතු පටන් ගන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. අලි දුම්රියේ ගැටීමේ යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා, දුම්රිය කාලසටහන් වෙනස් කරා, දුම්රිය එන්ජින් සුදුසු පරිදි සකස් කරා, නව තාක්ෂණික මෙවලම් මේ සඳහා යොදා ගැනීමේ පරීක්ෂණ සිදු කරමින් තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග දෙපස වනාන්තර සුද්ධ පවිත්‍ර කළා, ඒ ප්‍රජාව දායක කරගෙන එහෙම මැදිහත්වීමක් අපි සිදු කරලා තියෙනවා. අලිමිනිස් ගැටුම ආම කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා අලිමිනිස් ගැටුම අලිමිනිස් සංහිඳියාවක් දක්වා සහජීවනයක් දක්වා අරගෙන යන්න පුළුවන් වේ කියලා ඉතා කෙටි කාලයක් ඇතුළත.
0: අලිමිනිස් ගැටුම දිස්ත්‍රික් 19කට සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 134කට බලපාන බවයි රජය පෙන්වා දෙන්නේ. මෙරට වනාලි ගහණය අසන වශයෙන් 7450. ගැටළු වලට දීර්ඝකාලීන විසඳුම් ලබා දෙමින් අලිමිනිස් ගැටුම් කලබලනාකර ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. විදුලි වැට සම්පූර්ණ කිරීමට වෙන් කර ඇති අතිරේක මුදල රුපියල් බිලියන 300ක්. අලි සම්පත ආරක්ෂා කිරීම සඳහා වත්මන් රජයේ කැටි ක්‍රියාමාර්ග වැදගත් වන බවයි පරිසර විශේෂඥ ආචාර්ය සුමිත් පිළපිටිය මහතා පවසන්නේ.
3: අපි අලි ටික රක්ෂිත ප්‍රදේශ තුල සහ පිට කලමනාකරණය කරන්න ඕනේ. අපි කොච්චර හිතුවත් අපි රක්ෂිත ප්‍රදේශවල සීමා කරන්න ඕනේ කියලා ඒක මං හිතන්නේ නැහැ කවදාවත් අපිට කරන්න පුළුවන් දෙයක් කියලා. මේ රජයෙන් දැන් අලුත් කමිටියක් පත් කරලා තියෙනවා අලි මිනිස් ගැටුම බලන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පාරත් ඒක අලිත්තික රක්ෂිත ප්‍රදේශ තුල සහ පිට කලමනාකරණය කරන්න ඒකඟත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒක කරොත් අපිට මං හිතන්නේ අවුරුදු 5

0: දහයක කාලයක් තුළ මේක අවම කරගන්න පුළුවන්. හුඟක් දුරට අලිමිනිස් ගැටුම විසඳන් දහදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මනුස්සයට ඕන විදියට. දැන් තමයි අපි බලන්නේ කොහොමද අලියාගේ වමනාකමුත් සපුරලා දෙන්න ඕනේ මේ ප්‍රශ්නේ අවම කරගන්න. ශ්‍රී ලංකාවේ අලි සහ මනුස්සයෝ සහජීවනයෙන් රක්ෂිත ප්‍රදේශ වලින් පිටත් ජීවත් වෙන්න ඕනේ. වැඩසටහනක් තිබ්බා ඒ වනාලි ගැන. මම සතුටුයි කියන්නේ හීලා අලි අයිතිකාරයන්ගේ සංගමය පැනල් ඩිස්කෂන් එක හිටියා. එතන එකට්ටියන් උත් ඒගොල්ලත් කිව්වේ වනයෙන් අලි අල්ලගන්න අදහසක් නැහැ කි. රජයෙන් ඉල්ලීමක් කරන්නෙත් නැහැ කි.
1: බැටරීන් ගබඩා කිරීම සූර්ය බලශක්තිය තවත් සද්දයකින් ජාතික පද්ධතියට එක්කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඓතිහාසික සම්දිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. රට තුල ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපුලවල් දහසකට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති පද්ධතිවල ඉදිකිරීම පවතින්නේ අවසන් අදියරේ. එම බැටරි පද්ධති පසුගිය මාස කිහිපයේදී අවස්ථා තුනකදී කොළඹ හා ත්‍රිකුණාමල වරායන් හරහා ශ්‍රී ලංකාවට රැගෙනීමට කටයුතු කළා. ගැලලිබී සමාගම ගාලු පොළ සමීපයේ ඉදි කර ඇති ව්‍යාපෘති කටයුද්ද මෙවන විට අවසන් අදියරයට පැමිණ තිබෙනවා.
2: ටෙන්ඩර් කරලා අපිට ටෙන්ඩර්ස් දෙකක් දිනාගෙන තියෙනවා. එක ටෙන්ඩර් එකෙන් අපි බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් කියලා එකක් අපි ප්‍රොජෙක්ට් එකක් හැටියට කරලා තියෙනවා. දෙකක් කරලා තියෙනවා, එකක් මාතර එකක් ගාල්ලේ. අපේ ගාල්ල ප්‍රොජෙක්ට් එක ළඟදිම අපිට කමිෂන් කරන්න අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ කමිෂන් කිරීමෙන් වෙන්නේ අපි කවුරුත් දන්නවා ලංකාවේ දැන් බලශක්ති ප්‍රමාණයක් නිකන් අපතේ යනවා. එහිඳ අපේ සිස්ටම් එකෙන් වෙන්නේ අපිට යන බලශක්තිය අපි රඳවාගෙන අවශ්‍ය අවස්ථාවක ඒක ආපහු නිකුත් කරන තමයි අපේ බේසික් ප්ලෑන් එක.
1: දිවකාලයේදී සෝලා පද්ධති හරහා නිපදවන අබතර විදුලි බල ශක්තිය උප්පොළ මගින් මෙම බැටරි පද්ධතිවල ගබඩා කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රාත්‍රී කාලයේදී එම විදුලිය නැවත උප්පොළ හරහා අවශ්‍යතාවව ජාතික පද්ධතියට ලබා දීම සිදුවනවා. 2022 වසරේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටීමේ ප්‍රධානතම හේතුව වූයේ ඇතැම් දේශපාලඥයන්ගේ දුෂ්ට ක්‍රියාපිළිවෙත බව අල්ලස්ව දූෂණ චෝදනා විභාෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රග් දිසනායක මහතා සඳහන් කළා. ඒ ස්වාධීන රූපවාහිනී ඔන්නියා පොලිටික්ස් වැඩසටහනට එක් වෙමින් 2015 පසු කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි විමර්ශනය ඉතා මදගාමීව සිදු ඇති බවත් රංග දිසනායක මහතා සඳහන් කළා.
3: 2022 විතර වෙනකොට විශාල ආර්ථිකමය කඩාවැටීමට ලක්ුණා. ඒ ආර්ථිකමය කඩාවැටීමට ලක්ුණේ ඇයි කියලා හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒකට හේතුව තමයි මේ දූෂණය කියන වරද. එය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔබ දන්නවා ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් නඩුවක් පැවරුවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා එහිනම් වශයෙන් සඳහන් කරා හිටපු ජනාධිපතිවරු මහ බැංකු අධිපතිවරු ඇතුළු මුදල් අමාත්‍යංශ ලේකම්ව ඇතුළු නිලධාරීන් නම් වශයෙන් කිව්වා
4: ආර්ථික ඝාතකින් විදියට නම් කළා.
3: හරියටම හරි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා ඒ ආර්ථික කඩාවැටීමට හේතු වෙච්ච ඒ පුද්ගලයින්ගේ එකත් තීරණ හේතුවෙන් ලංකාවේ සියලු මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවලා ගියා. ඊට පස්සේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් නඩු තීන්දුවේදී ප්‍රකාශ කරා ලංකාවේ මේ දූෂණය කියන වරද හේතු කොටගෙන කොයිතරම් ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව පරිහානියට පත් වුණාද කියලා. එතකොට ඒක මට වඩවඩාත් පේනවා. මම 2025 ජනවාරි 10 වෙනිදා මේ තනතුර බාරගෙන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒ වෙන තුරුත් ගොනු වෙලා තියෙන විශාල පැමිණිලි සංඛ්‍යාව බැලුවහම මහා පරිමාණ දූෂණයක්. ඔබ දන්නවා
4: චෝදනා එල්ල කරනවා දේශපාලචේන විපක්ෂ පාලන
3: පළවෙනි එක තමයි
4: පළවෙනි ඩීප් සිදු කරනවා.
3: රජයත් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපිට කිසිම බලපෑමක් නැහැ. රජයට අපිට බලපෑම් කරන්න පුළුවන් කමකුත් නැහැ. කාට හරි පේනවා නම් විපක්ෂයේ අයට විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම පේන්නේ ඇයි?
1: තවදුරටත් අදහස් පළ කරන රග දිසානායක මහතා
3: 2010-15 විතර දීර්ඝ කාලයකට කලින් ආපු ඒ පැමිණිලි වලට ඒ කාලෙම ඉක්මනට විමර්ශන කරලා ඉක්මනට නඩු දැම්ම නම් අපිට දැන් පැරණියව හොය හොය ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අලුත් ඒවා ඉක්මනට ගන්න. හැබැයි ඒවට ඒ විදිහට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අදටත් අවුරුදු 10-15 පරණ විමර්ශන තියෙනවා නම් කවුරු හරි තර්ක කරනවා නම් ඒවා ආයි තව පැත්තකින් තියලා අලුත් ඒවා කරන්න කියලා ඒක සාධාරණද කියලා කියන මිනිස්සුම හිතලා බලන්න ඕන. ඒක නිසා අපි පටන් ගත්ත අපි ප්‍රයෝරිටි දුන්නා අනුව පැමිණිලි රාශියක් ආවා. විශේෂයෙන්ම 2015 පස්සේ කොමිෂන් සභාවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. නමුත් අවාසනාව ඒ පැමිණිලි වලට විමර්ශන කරලා නඩු පැවරිලා තිබුණේ නැහැ. 2015, 16, 17, 18 ওই කාලේ නඩු පවරලා තියලා.
4: නඩු පැවරීමක් සිදු වෙලා තිබ්බේ නැහැ.
3: ඉතාම අඩුවෙන් 2024 වර්ෂයේදී මම 2025 ආවේ 2024 වර්ෂයේදී අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවර්ලා තිබෙ මුළු අවුරුද්දටම නඩු 84යි මං 2025 වර්ෂයේ අපි ඇවිල්ලා අපි 2025 අපිට පුළුවන් වුණා ඒක 115 දක්වා වැඩි කරන්න මොකද අපිට මේ කියන කාර්ය මණ්ඩලය සහ ඒක තමයි මේක කරන්නේ 2025 වර්ෂයේදී මිනිස්සු තුල ඇත්තටම මං හිතන්නේ කොමිෂන් සභාව පිළිබඳ විශ්වාසය වැඩි වුණා පැමිණිලි 8000ක් 2025 වර්ෂයේ ලැබුණා. ඒතර අපිට පැමිණිලි ගැන විමර්ශන කරනා වගේම අලුත් ඒවා පරණ වෙන්න දෙන්නත් බෑ. එහෙම වුණොත් අපි ආයි කරන්නේ ඒකමයි. ඒ නිසා අපි අලුත් ඒවත් කරනවා. විශේෂ ඒකකයක් හැදුවා මහා පරිමාණ දූෂණයන් සම්බන්ධයෙන් හොයන්න.
1: වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල වෘත්ති අධ්‍යාපනයේ ප්‍රමුඛතාව ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. පාසල් අවදීම වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයට උම් වැදගත් බවයි අග්‍රමාත්‍යවරිය පවසන්නේ. තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව මේ වන විට ජාතික වෘත්ති සුසුකම් හෙවත් NVQ සහතික 10,00,000 පිරිනමා තිබෙනවා. 10,00,000 වන සහතිකයේ පිරිනැමීම උත්කර්ෂවත් ලෙස සිදු වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
5: අපේ රජය විසින් ආරම්භ කරලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අපි විශේෂ අවධානයක් දෙන්නේ වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා. අපි විශ්වාස කරනවා මේ අපේ රටේ ඉදිරි සංවර්ධන සැලැස්ම එක්ක බලනකොට රැකියාවකට සුදුසු එහෙම නැත්නම් වර්ක් ෆෝස් එකට සුදුසු වෙන ඒ මානව සම්පත බිහි කිරීමේ විශේෂ වගකීම වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයට තියෙන බව. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ සිට ක්‍රියාත්මක වෙන ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් අවදීම ඒ වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු වීම සිද්ධ වෙයි කියලා ඒ යොමු වීම තෝරා ගැනීමක් හරහා. ඒ කියන්නේ වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රය තුල තමන්ට යන්න ඕන දිසානතිය හඳුනාගෙන ඒ කරිය පාත් එක හඳුනාගෙන තමන්ගේ ඉලක්කයක් හරහා යන්න තියෙන පාත් එක හදන එක අපිට මේ වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා කරන්න පුළුවන් වෙයි කියලා.
1: අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට බියවන කණ්ඩායම් එම කටයුතු අඩපණ කිරීමට විවිධ කුමන්ත්‍රණ සිදු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
6: නීතිය ක්‍රියාත්මක වෙනවා, විමර්ශන කෙරෙනවා, නඩු ගොනු වෙනවා, නඩු ඇහෙනවා. නම් මතක් කළ බැලුවොත් එහෙම ගොඩක් අය එක්ක රිමාන්ඩ් එකේ එළි ඉන්නවනම් ඉන්නේ හැපපිට. එහෙම නැත්නම් ඊළඟ නඩු දිනේ නිකන් ඉන්නේ නේද? දැන් විමර්ශන වලට බහගෙන වෙලයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ හරි කලබලයි. සාමාන්‍යයෙන් ජනතාවට නැති කලබලයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ විවිධාකාර බොරු කියනවා මේ මාධ්‍ය හරහා. ඒගොල්ලන්ට තියෙන කලබලේ තමයි එකක් ඒගොල්ලන්ගේ අර දේශපාලන අතිශෝකෝභෝගී දේශපාලන සංස්කෘතිය. ඊළඟ තමයි විවිධ තාක්ෂණික හේතු මත අයින් කළ තිබුණු අල්ලස් නඩු වැටෙන්න පටන් අරගෙන තියෙනවා. නීති දෙපාර්තමේන්තුවේ පැත්තකට තිබුණු සමහර නඩු යලි ගොනු වෙන්න පටන් අරගෙන තියෙනවා. නඩු වේගයෙන් ඇහෙනවා. නඩු වේගවත් කිරීම සඳහා ඔබේ නඩු ඔක්කොම වේගවත් කිරීම සඳහා අධිකරණ පද්ධතිය විශාල ඉඩස්කම් ප්‍රමාණයක් කරමින් ඉන්නවා. ඒක මේ විශ්‍රාම වයස දීර්ඝකිරීම විතරක් නොවේ. මහා අධිකරණ ප්‍රමාණය වැඩි කරනවා. අභියාචන අධිකරණ අරන් යනවා ඒ දිස්ත්‍රික්කවලට. මහේස්වාතුර වේගය වැඩි බදවා ගන්නවා. අධිකරණ පද්ධතිය අනිත්‍යධාරීන් බදවා ගන්නවා. රස පරීක්ෂ දෙපාර්තමේන්තුව අවශ්‍ය පහසුකම් දෙනවා. වන්දනාගාට අවශ්‍ය පහසුකම් දෙනවා. මේ ආදී සියලු දේවල් කරනකොට නඩු කටයුතු වේගවත් වෙනවා. ඒවට තමයි බය. අන්න එතකොට දැන් දැන්වල කුමන්ත්‍රණ කරමින් ඉන්නවා මේ කටයුතු අඩපණ කරන්න.
1: බදුල් ශික්ෂණ රෝහල් සඳහා රුපියල් බිලියන 11,000ක විශාල මුදලක් වෙන් කරමින් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළා. රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වුණේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. සේවක පුරප්පාඩු සම්පූර්ණ කරමින් විකිරණ ප්‍රතිකාරක සේවා තවදුරටත් පුරුදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා තීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි යෝෂිත රාජපක්ෂ පැය දෙකට ආසන කාලයක් එය ලබා දී පිටව ගියා. ඔහු පෙරවරු 9 ඇතීට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්ද යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පසුගියදා අධි චෝදනා ගොනු කළා. ඒ ඩාවික හමුදා විසිටියේදී බ්‍රිතාන්‍ය රාජකීය ඩාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගී වීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට වන චෝදනාවකට අදාළව ජනාධිපති වැශීෂ යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත මන්ත්‍රාගාරගත කර තිබෙනවා. ඒ ලබන 25 වනදා දක්වා ඔහුගේ ඇපෙල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. සැක්කරුගේ ඔහුගේ දරුවන්ගේ මවගේ රෝගී තත්ත්ව ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු නොවන බවයි අධිකරණය සඳහන් කළේ. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර බංකල්ලේට සියල්ල සූදානම් කර තිබෙනවා. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යෙදවීමට නියමිතයි. මේ දළදා සමිඳුන් උදෙසා පිදෙන ආගමික හා සංස්කෘතික බංකල්ලයක් වන බැවින් විනෝද සැණකෙළියක් ලෙස සිතා හැසිරීමෙන් වළකින ලෙසයි ඉල්ලීම් කර තිබෙන්නේ. කප්සිටු වීමේ බංකල්ලය හෙට සිදු කෙරෙනවා. ඇසළ බංකල්ලය පිළිබඳ දැනුවත් කිරීමේ බාධ්‍ය හමුවක් බහඩුවරදී පැවැත්වුණා. මල්වතු අස්කිරි අනුරාහිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය සහ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අස්කිරි පාර්ශ්වය අනුරායක පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ පෙරහැර නැරඹීම සඳහා සැදැහැසෙතින් එක් වී යුතු බවයි.
7: නගරයට පැමිණෙන අය අතිශයින්ම මේ නගරයේ පවිත්‍රතාවය ගැන සැලකිලිමත් වෙන්න තමන්ගේ අපද්‍රව්‍ය යම් දෙයක් තියෙනවා නම් තම තමන්ගේ බෑග් වලින් ඒවා රැගෙන යන්න කටයුතු කරන. මොකද ආශිර්වාද පිණිස පවත්වන පෙරහැරක් මේක. මේකේ වටිනාකම් ගොඩක් තියෙනවා සංස්කෘතිකමය වශයෙන් ආගමික වශයෙන් විවිධ පැතිවලින්. ඒ නිසා විශේෂයෙන්ම මේ පූජනීය වූ කාර්යයට සහභාගි වෙන හැමෝම හුදු විනෝදාස්වාදයක් සඳහා මේ පවත්වන දෙයක් තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒවා වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ.
1: දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද අදහස් පළ කළා.
8: අගෝසු 13 වන දින දාසන 6:17 යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම සිදු වෙනවා. ඉනනතුරු පුරා දින පහක් තුල සිව් මහා දේවාලයනි හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙනවා. අගෝස්තු 17 වෙනිදා දක්වා අගෝස්තු 18 වන දින පළමු උඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. අගෝස්තු 18 සිට අගෝස්තු 22 වෙනිදා දක්වා පුරා දින පහක් තුල උඹල් පෙරහැර පවත්වන අතර අගෝස්තු මාස 23 වන දින සිට අගෝස්තු මාස 27 වන දින දක්වා දින පහක් තුල රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනවා. අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 27 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත වෙන අතර එදිනම රාත්‍රී පෙරහැර ගස්සිරි ගෙඩිගේ විහාරය දක්වා පෙරහැර කරඬුව වඩම්මා. ඉන් අනතුරුව දිය කැපීම සඳහා සිව් මහා දේවාල ගැටමෙතොටට නික්ම ගොස් පසුදා උදෑසන එදෙන සුබ මොහොතෙන් දිය කැපීම මංගල්‍යය සිදු වෙනවා.
1: ඇසළ පෙරහැර මංගල්‍යයට කප් සිටුවීම සඳහා අවශ්‍ය වන කප කැපීම මවනැල්ල අලුත්නුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස සංශෝධනය කිරීමට අඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට කොන්තිසි විරහිතව එංගවන බව ජනවරමේ නීතිඥෝ සංවිධානයේ සඳහන් කළා. ඒ තංගාලේ පැවති බාධ්‍ය හමුවකදී එහිදී අදහස් පළ කළ නීතිඥ ජී බද්දුමලිනගේ මහතා
9: දැනට සේවයේ නිරතව ඉන්න මේ ගරු විනිශ්චයකාරතුමන්ලා එතුමන්ලා ඉතාමත් කීර්තිමත් විනිශ්චයකාරතුමන්ලා තමයි අපිට වර්තමානයේ දකින්න ලැබෙන්නේ. මේ අය දැනටත් නඩු අහන. ඉතින් මේ අයගේ කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කරා කියලා අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව නම් සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙක් හැටියට අපට තේරෙන්නේ නැහැ මොකද්ද මේ විරුද්ධත්වයට හේතුව කියලා. මේ අලුතෙන් විනිශ්චයකාරවරු පත්කරන එකක් නෙවෙයි දැනට සේවයේ ඉන්න කීර්තිමත් විනිශ්චයකාරවරුන්ගේ ඒ සේවා කාලය ඔවුන්ගේ සේවය තව අවුරුදු දෙකක් වැඩිපුර ගැනීමේ උමනාව මත තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. බහුතර ජනතාවට යහපතක් කරන්න තමයි මේ සංශෝධනය ගෙනෙන්නේ කියන එක අපි අවධාරණයෙන්ම මතක් කරන්න කැමතියි.
1: නීතිඥ බෙල්ලි පෙරේරාද අදහස් පළ කළා.
10: නව ආණ්ඩුව පත්වීමත් සමගම මහජනතාව අපේක්ෂා කර ප්‍රමුඛතම කාර්ය තමයි වංචකයන්ට දූෂකයන්ට ඒ වගේම හොරුන්ට ඉක්මනින් දඬුවම් දිය යුතුයි කියලා. එන්නේ නිසාම ආණ්ඩුව පත්වෙච්ච පළවෙනි මොහොතේම ඒ යුක්තිය පසඳලීම සිදු කරන ආයතනය සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ඒකීකාරය ඉටු කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව අපි දන්නවා මත්ද්‍රව්‍ය වලට එරෙහිව රටම එකට ජාතික ව්‍යාපාරයක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසාම මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ උදෙසාත් අවසාන කාර්ය වන්නේ අධිකරණය තුළ සිදුවන නිසා විශාල නඩු ප්‍රමාණයක් මේ වෙලාවේ අධිකරණ පද්ධතිය ඇතුලේ ඇසෙමින් තිබෙනවා. මම නැවතත් කියන්න කැමතියි මේ ගරු විනිශ්චයකාර තුමල්ලාගේ සහ තුමියල්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යනු හුදෙක් මහජනතාව අපේක්ෂා කර යුක්තිය පසඳලීමේ වේගය කඩනම් කිරීම සඳහා ගත්ත එක ක්‍රියාමාර්ගයක් විතරයි.
1: 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන විපක්ෂයේ බොහෝ පිරිසකට දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති බව එකබද විපක්ෂයේ සමකැඳුම්කරු නිලුක්ෂ කුමාර මහතා සඳහන් කළා. ඔවුන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වන විට සියලු දෙනා එක් වේදිකාවකට පැමිණ ඇති බවයි නිලුක්ෂ කුමාර මහතා පෙන්වා දෙන්නේ.
11: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි දැක්ක මේ සංශෝධනය ගෙන එනකොටම නීතිඥ සංගමය පක්ෂය වෙච්ච සමගි ජන බලවේගය එතකොට අපි දැක්ක අර බංකොලොත් වෙච්ච ඒකාබද්ධයි කියලා මේ රටේ මහජනතාව ගහලා පන්නපු කණ්ඩායම් එකතු වෙලා මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මේ රට තුල වැරදි මතයක් හදනවා. මේ ප්‍රධාන විපක්ෂයේ මේ 4-3ක්ම අද ඉන්නේ ඒගොල්ලෝ බලයේ ඉන්න කාලේ සැප ගන්න ගිහිල්ලා ඇප පිට එහෙම නැත්නම් සැක පිට එහෙම නැත්නම් අල්ලස් කොමිසමට එන්න කියනවා අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට එන්න කියනවා මේ වගේ ප්‍රශ්න ගොඩක මේගොල්ලෝ ඉන්නේ. දැන් මේගොල්ලන්ගේ බොහෝමයක් දෙනාගේ තිබිච්ච නඩු අවසාන වෙලා අධිචෝදනා ගොනු කරලා මේවා බොහොම තීන්දුව දෙන්න තියෙන්නේ. මේක වළක්වා ගන්න කොහොමද කියලා මේගොල්ලෝ උදේ හවා අර GLPDC ගෙදෙට්ට රැස් වෙලා මේගොල්ලෝ කතා කරනවා. නීතිච්ච සමගමේ උගත් මහත්වරුන්ගෙන් අපි අහනවා අධිකරණ පද්ධතියේ අග්‍ර විනිශ්චකාරවරයා එල්ල කරගෙන මේ සමග ජන බලවේගයේ ප්‍රමුඛ මේ ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන මේ කරන බලපෑම මේ කරන චෝදනා වලට නීතිච්ච සංගමය මොකද්ද කියන්නේ? කෝගොල්ලන්ගේ උත්තර?
1: වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් ශ්‍රී ලංකාවට දැක බලා ගැනීමට හැකිවනවා. ඒ අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා අලුයම මහතරට පමණ උතුරු ආසියේ මේ වඩාත් හොඳින් දිස්වන බවයි අභිවකාශ විද්‍යාඥ ගියන් විරසේකර මහතා පවසන්නේ. පර්සිස් ලෙසයි එය නම් කර තිබෙන්නේ. ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා යළි අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ මැද පෙරදිග මුහුදු මාර්ග ඔස්සේ යාත්‍රා කරන නෞකාවලට ප්‍රහාර එල්ලවීම හේතුවෙන් යෙමනී හුත්සටන්කරුවන් මැද පෙරදිග මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන නෞකා වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඕමාන් බොක්ක සහ රතු මුහුදට පිවිසෙන බාබිල් බන්ටේබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ප්‍රහාර එල්ල කර ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. ගෝලීය තෙල් ප්‍රවාහනය සඳහා මෙම මුහුදු මාර්ගය අතිශය වැදගත් වනවා. ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර ඩාවික ප්‍රවාහනයටද බාධා මතුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේ අතර ඩොල්ෆින් සුලිකු නාටුවෙන් චීනයට දැඩි බලපෑම් එල්ල වුණා. අධික වර්ෂාවෙන් බීජින් නගරයේ ප්‍රධාන මාර්ග රසක් ජලයෙන් යටව තිබෙනවා. දෙවැනි මට්ටමේ අනතුරු ඇගවීම්ද නිකුත් කළ බවයි චීන බලධාරීන් පවසන්නේ. මාර්ග 250ක ප්‍රවාහන කටයුතු තාවකාලිකවත් හිටුවීමට බලධාරීන් කටයුතු කළා. සංචාරක ආකර්ෂණයේ ස්ථාන 150ක් වසා තබා තිබෙනවා. බීජින් උමන් දුම්රිය මාර්ගවල ධාවනයේද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. අයර්ලන්තයේ සහ අෆ්ගනිස්තානය අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය ආරම්භ වුණා. කාසිය වාසි හිමි කරගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්තුර පහර දීමේ වාරය අෆ්ගනිස්තානයට ලබා දුන්නා. ඒ අනුව පන්තුවර 38ක් අවසානයේ ඔවුන් ලකුණු 237ක් ලබා ගත්තා. තරග පහකින් සමන්විත තරගාවලිය 2-2 නිසා ඉදිරියෙන් සිටීමට අෆ්ගනිස්තානය සමත්ව සිටිනවා. වසර 10ක් පාඩි ජලහිගෙන් පීඩා විඳි ලක්ල ජනතාවට මිලියන 5000ක වේදබින් ව්‍යාපෘතිය. 22 සංශෝධනයේ ගැන නීතිඥ සංගමේ ජනපතිගෙන් විද්වත් කතිකාවක් කෙල්ලයි. අලිමිනිස් ගැටුම අවම කිරීමට සැලසුම් සහගත ක්‍රියාමාර්ග රැසක්. බැටරීන් ගබඩා කිරණ විදුලිය සද්දිකකින් ජාතික පද්ධතියට. 2022 රට බංකොලොත් වූයේ ඇතැම් දේශපාලඥගේ දුෂ්ට ක්‍රියා නිසා බව අල්ලස් අධ්‍යක්ෂ ට්‍රාල් කියයි. මැද පෙරදිග මුහුදු කලාපයට එල්ලවන ප්‍රහාර. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
14: ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ಐಬಾನ್ ಶುಭ ಸಂಧ್ಯಾವ ಕ್ಲಂಕಡ ಹಂಗಿನ ವೇಲಾ ಮತಕರ ನಂಗ ವೇಲಾ ರಾತ್ರಿ ಹತಾಯ್
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
2: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.

0: විඳින්න.
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

සංගීත වසකාමේ ආදරණීය හිතවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ප්‍රාණ සම ප්‍රේමයේ මත්මතක අවදිවන මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම වියමනකට අදත් ඔබ ළඟ නවතින්නට අපට අවසරයි. වසවතුනේ සිංහල සුභාවිත ගීතයට පණපෙවූ ප්‍රේමනීය සත්තස්වරයෙන් අරුත්බර පදවලින් ඔබව ඥානනය කෙරූ ප්‍රවීණ යන්ත්‍රිත්වයකගේ හඬ මාධූර්යෙන් අදත් මේ ආලක මන්දාවේ සිට බොහොම ආදරණීය රසවත් ප්‍රසංගයක් ඔබට විඳින්නට අවකාශ සලසන්නට අපට අවසරයි. මේ අදත් ඔබව ආනන්දෙන් නැරඹි ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන යන ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳින තැන සඳ දිය දහර ප්‍රාසාංගික සජීවකරණය. රසික රසමනස් රූපමංජරයක ගිල්වමින් සිංහල සුභාවිත ගීතයේ රසය ඔබට විඳින්නට ඉඩකඩ සපයන මේ සඳදිය දහර ප්‍රාසාංගික සජීවකරණය අදත් රසගම්වන ඒ මියුරුස්වරයන් අපි හඳුනා ගනිමු. හිතවතුනි, 1952 අප්‍රේල් 6 වෙනිදා කෑගල්ලේ හෙට්ටිමුල්ලේදී උපත ලබන මෙතුමන් ගුවන්විදුලි සරල ගීතය තුලත්, චිත්‍රපට පසුබිම් ගායනය තුලත්, ඒ වගේම නාට්‍ය ගීතය තුලත් එක ලෙස සිය ප්‍රතිභාව ප්‍රකට කරන්නට වුණා. ඉන් නොනැවති සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් කලාවේ අනාගතයේ දරුවන්ට දායාද කරමින් සංගීත ගුරුවරයෙක් විදිහටත් සංගීත ඥානය දරුවන්ට බෙදා දෙන්නට එතුමන් පසුබටවන්නේ නැහැ. එතෙන් රසවතුනේ පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් ලද ආභාෂයෙන් උපතින් උරුම කරගත් වාසනා කුණයෙන්, ඉබකීම මහන්සියෙන් ගොඩනගාගත් සංගීත ඥානයේ මහිමයෙන් දශක 5කට වැඩි කාලයක් සිංහල සුභාවිත ගීතේ පෝෂණය කළ විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින්ට මේ සෙනෙහස් ඇරයුම සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය වසගම්වත්.

වසවතුමේ ඇයත් සිංහල සුභාවිත ගීතයට මුල් අත්පොත් තබන්නේ 70 දශකයේ. විශාරද රන්දා මාලනයගේ මඟ පෙන්වීම යටතේ සහ ගුරු හරුකම් යටතේ ගීතශ්වේෂ්වයට ප්‍රවිෂ්ට වෙමින් ඒ තුළ කිරුළු පලදින්නට ඇයට හැකියාව ලැබුණේ ඇගේ ස්වාමි පුරුෂයත් සිංහල සුභාවිත ගීතය තුළ සිය මුද්‍රාව රනින් සටහන් කරගත් නිසා. හිතවතුනේ සිය මතුර ගීහඬෙන් දශක පහකට ආසන්න කාලයක් සිංහල සුභාවිත ගීතය පෝෂණය කළ ඇගේ මතුර ගීතාවලියේ ගීත කිහිපයකින් අද මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසගන්වන්නට බොහොම සෙනෙහසින් අප ඇරයුම් කළා නිරංජලා සරෝජනී ප්‍රවීණ ගායන ශිල්පිනියට.

0: රසවතුනේ, මේ ස්වරත්වයෙන් තමයි මේ හැන්දෑව සිංහල ස්වභාවිත ගීතයේ රසයෙන් රසගැන්වෙන්නේ. අපි මුලින්ම හැරෙමු මේ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන ශිල්පියාණන් දෙසට. අමරසිරි පීරිස් මහත්මයා අද තමන්ගේ ගීත ගොන්නේ තියෙන බොහොම රසවත්, ඒ වගේම බොහොම අරුත්බර ගීත කිහිපයක් තෝරගෙන ඉන්නේ. ඒ තුල බොහෝ රස මතක අපිට අවදි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දේ ගැන අපිට හිතන්න හිතට බල කරන්නත් පුළුවන්. අමරසිරි පීරිස් මහත්මයා,
1: දසන් ඔබට බොහොම ස්තුතියි. අදත් මට ආරාධනා කිරීම සම්බන්ධව අදත් මම මගේ පැරණි ගීත කීපයකුත් අතර මෑතදී පටිගත කරපු ගීත කීපයකුත්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මීළඟට මම ගායනා කරන්න තෝරා ගත්තේ "කවුරුවත් නෑ කවුරුවත් නෑ" නැති ගීතය. මේ ගීතය රචනා කළේ හේමසිරි ගුණතුංග සූරීන්, ඒ වගේම සංගීතය නිර්මාණය කළා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. මේ ගීතය පිළිබඳ යමක් කියනවා නම් මට මතකයි මගේ කුඩාවදිය මගේ ගම්පිය සිතුවිලි ගඟින් වට වෙච්ච ප්‍රදේශයක. කුඩා අවදිය පටන් මම ඒ ගඟහරාගිය පාලම් පාරුව පිළිබඳ මං සුවිශේෂ අවධානයක සිට මං සමහර ලාට ඉස්කෝල යනවා. විදියට ගිහිල්ලා පාරුවේ ගිහිල්ලා හවස ගෙදර වෙලාවලුත් තිබුණා. ඉතින් එහෙම එච්චර සුන්දර මේ අත්දැකීමක් මට තියෙනවා ඒ පාරුව සම්බන්ධව. ඉතින් අද වෙනකොට මේ කැලණි පාලම ගලුවල ඇවිල්ලා ගෙනල්ලා හයි කරලා තියෙන්නේ මේ අපේ ඉන්න ගම්පියසේ ඒ ගඟ හරහා සවි කරලා තියෙනවා. ඉතින් අර පාරුකරුට මේ ඔහුගේ ජීවිකා වෘත්තිය නැති වුණ මේ පාලම නිසා. නමුත් මෙහි ධර්මක ප්‍රතිගාමි ස්වරූපිකුත් පේනවා. මොකද ගමක් දියුණුවෙන්නට ඕනේ, ජනතාවට නොයෙක් පහසුකම් ලැබෙනවා ඇතුළින්. නමුත් අර පාරුකරුගේ ජීවිතය දරු පවුල මේකෙන් ධර්මක් අබැද්දියකට පත් වුණා ඔහුට. ඒ පිළිබඳ තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ඉතින් මේ ගීතය රචනා කළේ හේමසිරි ගුණතුංග සූරි, සංගීත ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ. අපි ගායමු ගීතේ.
0: දෑතේ අතැඟිලි හබලට ගෙවුනා, ගෙනියන්නට බැරි මහ බර තිබුණා. මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනහීගෙන යනවා වාගේ. බලන්න කාලය කරන වෙනස්කම්. අමරසිරි පීරිස් මහත්මයා, අපි ගීතේ ගයමු.

0: මීළඟ ගීතය 1989 තිරගත වුණු සිරිමැදුර චිත්‍රපටයේ තේමා ගීතය. මේ ගීතය රචනා කළා ලූසන් බ්ලස්සිංහ සූරීන්, ඒ වගේම සංගීතය නිර්මාණය කළා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. ඇතැම් මගේ ගායන දිවියට බෙහෙවීම සාර ආලෝකයක් ලැබිච්ච ගීතයක් මේක. මොකද ඒ තරම් ආකෘතිමය වශයෙන් විශාල වෙනසක් වෙච්ච ගීතයක්. ගීත රචනා ආකෘතිය, සංගීත ආකෘතිය පවා සුවිශේෂ අන්දමින් වෙනස් වුණ ගීතයක්. එකම මේ දාමි දතුර අපි ආපු මේ සිනමාවට සම්බන්ධ ගීත අතර අතිශයින්ම සිනමාන රූපී ගීතයක් හැටියට හඳුන්වන්නට පුළුවන් මේ ගීතය. අපි අහමු ගීතේ.
1: මරණ තුනක් ඇති මිනිසා බලා සිටී, නිරුවත් දැසින් බලන්න කන්‍යාවේ, ලෙහිල් සලුව අනතුරේ වැටෙද්දී, පයෝදර තුඩු ඉකිබිඳිද්දී, සන්ත්‍රාසයෙන් අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීනා කන්‍යාවේ.

ආදරණීය සහෝදරයතුමනි, අද සඳදිය දහර මේ ආකාරයෙන් ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරන්නට අපිත් එක්කත්වල් බැඳගෙන ඉන්නවා අංකකේ ඩෝමා විකුණන යන්ත්‍රය ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් පෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබ වෙනුවෙන් සපයලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල්හේන පාර මහර ගම තමයි ඔවුන්ගේ ලිපිනය 011767579 කතා කළොත් ඔබට තවත් විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා NLB හිතපතුනේ මේ වසර තුලදී ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ NLB ඒකනත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. වසවතුනේ, අපේ නිරංජලා සර්වජනේශ්වරයෙන් ඔබේ රස මතක අවදි කරමින් සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නටයි සැරසෙන්නේ. ලා සඳ එළියේ නා පෙති හැලිලා නා මල් සුවඳයි විහිදෙන්නේ, මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳදිය ඉල්ලයි හිමි සඳුනේ. නිරංජලාකි ගයන්නට අවසරයි.

0: ආදරණීය ප්‍රාර්ථනාවක් එක්ක සඳදිය දහර ප්‍රාසංගික සචිව කරන්නේ නරංජල සරෝජනී ස්පර්ය අවධියනේ එහෙමයි. නරංජලක්ගේ සිංහල ගීතයේ ස්වභාවිත සලකුණ ඔබත් ඔබේ ගීතාවලිය තුළ බොහොම රසවත් විදිහට සුරැකිව තබාගෙන තියෙනවා. ඒ ගීත රසවිඳිද්දී ඒ අරුත් බරබවස්සේ ඒ හැඟීම් බරබවස්සේ හදවතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්. අද මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්නවන්නට ඔබගේ දායකත්වය ලැබීමත් එක්ක තනකදී සතුටක් භාග්‍යයක්. නිරංජලක්ගේ මීළඟ තෝරා ගැනීම ගැන අපි පූර්විකාවක් සපයලා ගීත ගායනා කරමු.
1: මටත් ගීත ගායනා කරන්න ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම මගේ කෘතඥතාවය පිරිනමන්න කැමති දසුන් සොයරාට. මම දැන් ගායනා කරන්න තෝරගත්තේ 1974 වසර තමයි. මම මුලින්ම සරලගී ගායිකාවක් හැටියට මට සරලගී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු වසර. ඇත්තෙන්ම අපේ ගුවන්විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ වශයෙන් හැඳින්වෙන 70 දශකයේ බිහි වූ, මං හිතන්නේ මම රසිකයින්ට වඩාත්ම සමීප වූ ගීත අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන ගීතයක් තමයි මේ අකලට වටමහා වරුසාවක්සේ කියන ගීතය. මම ළමා අවදියේ ඉඳලම මට ගුරුහරුකන් දුන් විශාරද නන්ද මාලනි මහත්මිය ලවා තමයි මම මේ ගීතයට තනුව නිර්මාණය කරගත්තේ. ඇත්තම අද වර්තමානයේ නන්ද මාලනි මහත්මිය තනු නිර්මාණකරණයෙන් නොයදුනත් මගේ ඉල්ලීම එකල ඇය ඉතාම නිරහංකාරව සතුටින් බාරගෙන ඒක ඉෂ්ට කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අක්කලට වටමහා වරුසාවක්සේ කියන ගීතේ බිහි වුණේ. ඒ එක්කම කියන්න ඕනේ දසුන්, ගුවන්විදුලි ස්වර්ණමය යුගය ආලෝකමත් කළ ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවක්, ඒ වගේම ප්‍රවීණ නිවේදිකාවක් වූ දයාද අල්විස් මහත්මිය තමයි මේ සංවේදී ගීත රචනාව රචනා කරලා දුන්නේ. ඉතින් ඇත්තෙන්ම අප තිදෙනාගේම දායකත්වයෙන් බිහි වූ ඉතාම සරල ඒ හදවතට සමීප වූ මේ ගීතයට මම අදත් එක ලෙස ආදරය කරනවා.
0: හැරදමාගේ ප්‍රේමයක ශලිපමිනීමා

0: මොනතරම් හැඟුම් බර ගීතයක්ද, සංවේදී ගීතයක්ද. අකලට වටමහා වරුසාවක්සේ, අසුබ දිනක සුබ පැතුමක්සේ. අසුබ දිනක මොනතරම් වැදගත් සුබ පැතුමක් ආවත් පළක් තියනවාද? මා හැර ගියෝද නොසිතූ මොහොතක, ඇයිද ශලියාවේ. සමහර වෙලාවට මේ ගී පදවැල් ඇතුලේ ජීවිතත් ජීවත් වෙනවා නේද? නිරංජලා සරෝජනී ප්‍රවීණ ගායන ශිල්පිනියනි, මේලඟ තෝරා ගැනීමත් දයාදන්විස් මහත්මියගේම පද රචනාවන් ඇතුළේ නිර්මාණය වුණු කීයක්. මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට, එකම එක මලක් වී සුවඳ දුන්නේමි කලක, වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙන විට, සිනාසිනු මැන එදින මට නොවේ මගේ හිතට. මේ ගීතේ රචනා කරන ගීපද රචකාවිය දයාදන්විස් මහත්මිය මොනතරම් ගැඹුරු සංකල්පනාවක් මේ පදවැල ඇතුලේ හිර කරනවද නේද නිරංජලකි?
1: ඇත්තෙන්ම මේ ගීතය රචනා කළ අපේ දයාක්ක ගැන මම කෙටින් හෝ සඳහන් කළ යුතුයි කියලා මම හිතනවා. මොකද අපේ මේ ගී කෙත පෝෂණය කළ කිවිඳියන් ගීත රචිකාවියන් අතර ඇය ප්‍රමුඛස්ථානයේ සිටින කෙනෙක්. ඇත්තෙන්ම ඇය ගේය පද රචකාවියක් පමණක් නෙවෙයි, ඇය දක්ෂ නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඇත්තෙම අදටත් අපිට සමග ඉතාම සුහදව අපේ සොයිරයක් වශයෙන් අපි ඇසුරු කරන තැනැත්තියක්. ඉතින් ඇය මට මිට කලිනුත් ගීත ගණනාවක් රචනා කර දී තියෙනවා. ඉතින් මේ ගීතේ මමත් බිහිවින්ම ප්‍රිය කර ගීතයක්. ඒ නිසා තමයි අද මේ ගායනා කරන්න තෝරගත්තේ. මේ ගීතයට සංගීතය නිර්මාණය කළේ සංගීතවේදී සෝම්පල් රත්නායකයන්. ඉතින් මං හිතන්නේ මගේ දෑසට කඳුලක් උනන ගීතයක් වශයෙන් මේ ගීතය මම හඳුන්වුවොත් වඩාත් නිවැරදියි කියලා හිතෙනවා. ඔබත් අහලා බලන්න. මම දැන් ගායනා කරන්නේ මේ මලක් නැති ගසක් වී කියන ගීතය.
0: සිතින් දුක දරාගමි ඉය කියන්නේ කෙලෙස, රුවන් මාලිගාවක පහන් දල්වනු කුමට, ඉඳ හිටක සොයද්දී යට ගියාවේ මතක, සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට. ගයන්නට අවසරයි.

0: විඩාබරවගේ ගතටත් සිතටත් ප්‍රේමණී අශ්වැසිල්ලක් සපයමින් සහෘද රසික ඔබට සෙනෙහසෙන් තිරින කරන සඳදියධාර ප්‍රාසංගික සජීවකරණයයි මේ රසබර රාත්‍රියේ අපි එකතුව රසවිඳින්නේ. එඩ්ඩ් ජයකොඩි මහත්මයාගේ ගීත සමුච්චය ප්‍රේමණීය ගීතවලින්, ළමා ගීතවලින්, චිත්‍රපට ගීතවලින්, ඒ වගේම විරහ ගීතවලින්, ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට සමාජයේ සංවේදී කාරණා පාදක කරගත්ත ගීතවලිනුත් පරිපූර්ණයි. මෙලක ගීතය එහෙම ගීතයක්. එඩ්ඩ් ජයකොඩි මහත්මය, අපි ගීතයට පූර්විකාවක් සපයලාම ගීත ගායනා කරමු.
1: බොහොම ස්තුතියි දසුන්, මට අදත් මගේ ආදරණීය සහෘද රසික කැල මුණ ගැසෙන්නට අවස්ථාව ලබා දුන්නාට. අදත් මගේ ගීතාවලියෙන් ගී කීපයක්, රසවත් මියුරු ගී කීපයක් ඔබ වෙත තිළිණ කරන්නට මා බලාපොරොත්තු වෙනවා මේ සුන්දර රාත්‍රී යාමේ. දැස් අන්ධ වූ පියෙක් තම සුරතල් දියණිය වඩා හොවාගෙන සුරතල් කරමින් කළුගල් මූලයේ සේවයට ගිය ආදරණීය බිරිඳ, දරුවාගේ මව, එනතුරු දරුවා නලවන අයුරු දනවන ගීයක් තමයි බටුවිට M.D. විලියම් මට ලියලා දුන්නේ. මා විසින් සංගීතවත් කළ මේ ගීය ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට ගායනා කළා. දැස අඳ මටයි පොඩි දූටයි, අම්මා අරගෙන එන්නේ සෙනෙහසයි දයාවයි.
0: හොඳයි, අපි ගීතය රසවිඳින්න.

0: මීළඟට මා ගයන්නට සූදානම් වන ගීය බොහෝ අය හඳුන්වන්නේ තනිකඩයාගේ ගීය නමින්. සමහරු මේකට තනිකඩයාගේ වැලපිල්ල කියලත් හැඳින්වුවා. අපේ ගම්වල බොහොම සුලභව දකින්නට ලැබෙන දෙයක් තමයි ආර්ථික සංසිද්ධීන්, එහෙම නැත්නම් භෞතික සංසිද්ධීන් නිසා කලට වේලාවට දීග තුලාවක් කරගන්නට බැරි අපේ සහෝදරයන් අනන්ත අපි දැකලා තිනවා ගම්වල. හැබැයි කාගෙත් ඇස නොගැසෙන පුරුෂ පක්ෂේත් අපේ සහෝදරයන් මේ වාගේ තත්වයකට පත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලූෂන් බුලත්සිංහලයන් රචනා කරලා තියෙන්නේ විවාහයක් වීමට කල වයස පැමිණියත් වෙන යම් බාධා නිසා නිසි කලට නිසි වයසට විවාහයක් කරගන්නට බැරි වූ තරුණියකු පිළිබඳව යටලීයෙන් නාරිලතා මල් පූ දින්නේ එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළේ.
1: මේ වචන කරගන්න බැරි දෝරේ ගලා යන මානවීය හැඟීමක් අපි ගීතය රසවිඳිමු.

සඳ ගැන කොච්චර ගී අපි අහලා තියෙනවද? සඳ ගැන උපමා කරන්නේ වැඩියෙන්ම ආදරයට. එහෙම නැත්නම් ආදරවන්තයෙකුගේ මුව කමලට. එපා සඳේ ඔබේ සිනා මේරයේ, පිපි දිලේ හිතේ යොවුන් ආදරේ. ඇගේ ආදරය මට සඳට වඩා වටිනවා. රෝහණ වීරසිංහ සංගීතවත් කළේ කුමාරදාස සපුතන්ත්‍රි ගීතය ලියුවේ.

0: 99.5 anutunaidashmahata lakhanda radio itn sabha sri lankia handa
1: velahuratri atai vinadi dekhai
2: nlp hadhana lankave vedima tagi dena tagi avastha vedima lutraya nlp hadhana obath adama nlp hadhana bala ganna
3: mama nan dan maram relax
4: ප්‍රේෂයකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂයකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74

0: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන

0: මාරම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: NLP Hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
6: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011176779579.
8: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 වෙද්දි tune කරලා තියාගන්න.
4: evening drive with chamit and charu
3: sama anugrahaya
1: mama nan dan maarama relax.
5: අනම්මනංගල
6: වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ක්ලාස්.

0: මේ විදිහට මේ සඳ දියධහරමේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන අමරසිරි පිරිස් මහත්මයාගේ ගී හඬ සුවිශේෂී ගීහනක්. එනිසාම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන් සහ සමහර වෙලාවට ගීපද රචකයන්, සංගීත නිර්මාපකයන් තමන්ගේ නිර්මාණයට අමරසිරි පිරිස් මහත්මයාගේ ගී හඬ උපයෝගී කරගන්න අත එකතු කරගන්න බොහෝ සෙයින් උත්සුක වුණා. එනිසා අමරසිරි පිරිස් මහත්මයාගේ ගීත සමූච්චය ඇතුලේ චිත්‍රපට ගීත, ටෙලිනාට්‍ය ගීත, නේද සරල ගීත, මේ වගේ විවිධ පරාසයන් තුළ ගායනා වුණු, ශේෂ්ත්‍රයන් තුළ නිර්මාණය වුණු ගීත අපිට හඳුනා ගන්න පුළුවන්. මීළඟ ගීතය ඒ විදිහට ටෙලිනාට්‍යයක් වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්. නේද අමරසිරි පිරිස් මහත්මයා?
1: මේ ගීතය කුමාරයාණෙනි කියන ටෙලිනාට්‍යේ මේ ගීත රචනා කළේ සිඩ්නි චන්දසේකරයන්. සංගීත නිර්මාණය කලින් පෙරරගේ මං හිතනවා විවාහව දිවියට පත් වෙච්ච තරුණ යුවලකගේ ජීවිතයේ සුන්දර කාලය මුල්ම ඔවුන්ගේ මදු සමය ගත කරලා ඇවිල්ලා ඔවුන්ගේම නිවහනට ඇවිල්ලා තමන්ගේ ජීවිතය අනුබනෝ නව දිවිය. ඒ අතරතුර තමන්ට ලොකු සම්පතක් මගේ දරුවන් ලැබෙනවා. ඒ තුළින් තව මගකට ඕන් තවත් යොමු වෙනවා. ඉතින් ඔය තියෙන අතරේ නොයෙක් නොයෙක් මත ගැටුම් ඇති වෙනවා. එහෙම තමයි විවාහජය තුළ වගේ දේවල් තියෙනවා. බොහෝ විට අපි සමාජය දකිනවා සමහර පවුල් සංස්ථා තුළ ඒ වගේ මත ගැටුම් නිසා නොයෙක් නොයෙක් වෙනත් ආදර ආගන්තුක ආදර සම්බන්ධකම් ඇති කරගත්ත නිසා ඒවා අවුල් වියවුල් බවට පත් වෙලා පවුල් සංස්ථාවන් නොයෙක් දෙදරා යනවා. මේ ටෙලිනාට්‍යයත් පාදකුණිවනි තේමාවක්.
0: ඇත්තටම අමරසිරි පිරිස් මහත්මයා ඒ තේමාවට පනපවන විදිහටම මේ ගීතේ පද වෙලත් රචනා වෙනවා නේද? උසුලනු හැකිවෙද තණ්හා ආශා, සංගවනු හැකිවෙද සිතුවිලි මාලා, ඉවසනු හැකිවෙද සෝදුක් සංකා, ආශා දැහනේ වෙනසී යාදෝ ජුග දිවි ගමනේ සොඳුරු ගතේ. සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ පබඳුමේ අපූර්වත්වය. අමරසිරි පිරිස් මහත්මයා අපි ගයමු.

හිතවතුනේ හිමිකර ගැනීමමද ආදරය කියලා විමසන සමාජයක අත්හැරීමමද ආදරය කියලා විමසන්නත් පුළුවන්. සමහර වෙලාවට අත්හැරීම තුළ ආදරය විඳින අයට ඒ ආදරය හිමිකරගත්ත තැන ඒ ආදරයේ සුවඳ නොදැනෙන්නත් පුළුවන්. කොහොම නමුත් හිමිකරගන්න බැරි වුණු ආදරයක රික්තකයක් හැම කෙනෙක්ගෙම පපුවේ තියෙනවා. රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා. මේ පද ගැයෙද්දී අත්හැරීමමද ආදරය කියලා විමසන්න පුළුවන්.

0: හමරසිරි පිරිස් ප්‍රවීණ ගායන වේදයන්න්ගේත් ඒ වගේම නිරංජලා සරෝජනී ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් විශාරද එඩ්වඩ් චායකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාගේත් ස්වරාලංකාරයෙන් සහෘද රසික රසාවේශනය වෙනුවෙන් පිදෙන සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමගයි අපි මෙලෙසින් එක්ව සිටින්නේ. ආදරණීය සහෘද හිතවතුනේ, අද සඳුදිය දහර මේ ආකාරයෙන් ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහ එකතු කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. අපට අනුග්‍රහ එකතු කරන්නට අපිත් එක්කත්වල් බැඳගෙන ඉන්නවා අංකකේ ඩෝමා විකුණන යන්ත්‍රය ගෙන්වා පිටාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් පෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබ වෙනුවෙන් සපයලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල්හේන පාර මහර ගම තමයි ඔවුන්ගේ ලිපිනය 011767579 කතා කළොත් ඔබට තවත් විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා NLB. හිතපතුනේ මේ වසර තුලදී ගෙවී ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවී ගිය මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදය NLB. ඒකනත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. රස මතක අවදි වෙන රස හැඟුම් පුබුදෙන ගීත සමුච්චයක් රස විඳින මේ සුයාමේ නිරංජලා සරෝජනී මහත්මියගේ ගීත ගොන්නේ දෙන තවත් හරි අපූර්ව ගීතයක් නිරංජලා සරෝජනී මහත්මිය තෝරගෙන ඉන්න ඔබ වෙනුවෙන් ගයන්න. එකල බොහෝ වෙලාවට යෞවන යෞවනියන් අතර අතිශයින් ජනප්‍රිය වුණු ගීතයක්. මෙකලත් ඒ ලෙසම තමයි. සෙනෙහේ වරුසා වැටි ඔබ හමුවේ, සතුටේ රිදී දියේ සිත පාවේ, ලොව කැළඹුණාවේ ඒ සුළු වෙලාවේ, අපි කතා නැති දරුවෝ විලාසේ, ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ දැසේ කැවේ කැවේ වැලිලෑ විලාසේ. ප්‍රේමකීර්ති දල්ලිස් මහත්මයාගේ වාක්කෝෂයේ තිබුණු පදහරඹයකින් තමයි මේ ගීතයේ රචනාව වෙන්නේ නේද නිරංජලා? හරි අපූරු පදවැලක්.
1: ඇතින් මේ ගීත රචනාව මාතටපත් වූ සැනින්ම මෙහි ඇතුළත් වුණු ඇතැම් මෙදුම් නිසා මම වික්ෂිප්ත භාවයට පත් වුණා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඇතින් මෙහි තියෙනවා වැලි ලෑ විලාසේ කියලා ඒ වගේ ඇතැම් මෙදුම් ගණනාවක් තිබුණා. ඉතින් මම මේ ගීත රචනාවකින් මේ වගේ යෙදුම් ඊට කලින් අහලා තිබුණේ නැහැ. ඉතින් මේ විරල යෙදුම ගැන පද රචක ප්‍රේමකීර්ති අයියාගෙන් මම ඇහුවා. එතකොට ඔහු මට මේ විදියට කිව්වා, මට අද ඒ වගේ මතකයි, නංගි මේක ගායනා කරන්නකෝ, මේ යෙදුම ගැන හිතන්න එපා. නමුත් මට විශ්වාසයි මේ පද පෙළ ගීතයට අපූර්වත්වයක් එක් කරයි කියලා. මෙහෙම තමයි ඔහුගේ අදහස වුණේ. ඉතින් ඇත්තෙන්ම ඉමිහිරි ගීතණුවක් යෙදුවා මේ ගීතයට සංගීතවේදී ස්ටැන්ලි පීරිස්, මගේ හැම ගීතයකටම වගේම. ඉතින් මං හිතන්නේ ඒ මధుර වූ

මීළඟට මම ඉදිරිපත් කරන ගීතය ගැනත් කෙටි හැඳින්වීමක් කරන්නයි මේ සූදානම් වන්නේ. ඇතෙම රටට ඇවසි ගීත පද රචනාවේ දෙන යතිවරයන් වහන්සේ නමක් වන අපේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අතින් ලියවුණු ඉතාම මිහිරි අර්ථාන්විත ප්‍රේම ගීතයක් ගැන තමයි මම මීළඟට මේ ගායනා කරන්න තෝරගත්තේ. මෙහෙම කිව්වොත් මං හිතන්නේ වඩාත් නිවැරදි. ආදරයෙන් වෙළුණු යුවලකගේ ප්‍රාර්ථනයක් ගැන කියවන ගීතයක් කිව්වොත් වඩාත් හරි කියලා මට හිතෙනවා. මේ ගීතේ සංගීතවත් කළේ සංගීතවේදී ආචාර්ය වික්‍රත්නායකයන්. කවදා හෝ කිල්ලු දරන

0: හඳවන්නමා රළ බිඳින සයුරසේ, රිදවන්නමා පෙති සිඳින කුසුමසේ, මට සැපතකි ඒ ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ. මෙතමයි නිරංජලාස්වරයෙන් මීළඟට ගයන්න සූදානම් කරගෙනන ගීතය. නිරංජලක්කේ
1: මේ ගීතයත් මං හිතන්නේ බෙරහ ගීතයක් වශයෙන් හඳුන්වන්නයි මම කැමති. ඔබේ මුනිවත මා කෙසේ නම් ඉවසන්නද? ආදරයේ විරහව හුදකලා කළ මොහොතක්, ඔබේ නිහඬියාව මා කෙසේ නම් ඉවසා දරා සිටින්නද? ඇතෙම ලූෂන් බුලත්සිංහල නම් වූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයාගේ ඉතාම උසස් ගීයේ පදමාලාවක් ලෙස මේ ගීතය මම සඳහන් කරන්න කැමතියි. සංගීතවේදී වික්‍රත්නායකයන් තමයි මේ ගීතයට අපූරු තනුවක් නාද මාලාවක් එක්කලේ. ඉතින් අද ප්‍රේම තටාකෙන් සමුගන්න පෙර මම ගායනා කරන්න සූදානම් වන්නේ ඒ හඬවන්න මා රළ බිඳින සයුරසේ නම් වූ විරහ ගීතයයි.
0: හොඳයි, අපි ගීතේ රස විඳිමු.

0: ජීවිතයේ නොතිත් ආශා පොදි බැඳ ගනිමින් අපි ජීවන ගමන දවසින් දවස ඉදිරියට ගෙන යනවා. මේ බලාපොරොත්තු එහෙම නැත්නම් ආශාවන් ඉටු වෙයිද නොවේයිද, මේවා සුන්දරද දුෂ්කරද? රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ, බන්දුල නානායක්කාරවසම් ගීතය රචනා කළේ.
1: සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා, කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා, දිලිසෙන දියරැලි මාලා නැත පුරවානක මායා, මිනිසුන් සැමදා සිහිනක සැතපෙනවා. අපි ගීතේ රසවිඳමු.

0: අදරණය හිතවතුනේ එඩ්ඩ චයිකුලියස් පරයෙන් සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය වසගැන්වෙද්දී බොහෝ දෙනෙක්ගේ මතකේ තියෙන සහ ඔබව ළමා කාලෙට අරගෙන යන ගීතයක් තමයි මේළඟට ගයන්නට සූදානම් කරගෙන තියෙන්නේ. රජ්ජුරුවෝ උඩයි උඩයි, මිටිකොල්ලෝ බිමයි බිමයි, මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ, පුංචි අපිත් එක මොහොතක් රජ වුණි බාලේ. එද ජයකුලිවත්න,
1: මා සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු අවදියේ සිටම දරුවන් වෙනුවෙන් ගී ගැයීමට මට විශාල අවස්ථාවක් ගන්නක් ලැබුණා. ඒක අදත් මං ස්මරණය කරන්නේ බොහොම ආදරයෙන් ගෞරවයෙන්. රජ්ජුරුවෝ උඩයි උඩයි, මිටිකොල්ලෝ බිමයි බිමයි, මේ වාගේ ගැමි ශ්‍රුතීන් පදනම් කරගෙන ගීත ගායනට ලැබීම මගේ ගැමිකමටත් ගෞරවයක් කියලා මා විශ්වාස කරනවා. මේ ගීය රචනා කළේ අමරසේන කංකානම්ගේ, මා විසින් සංගීතවත් කරනු ලැබ ගායනා කරපු ගීයක් තමයි දැන් ගායන්නේ.
0: එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා, කෙසෙල් පතුරු කඩුව අරන් යුද්ධ කරන්නා, එකින් එක පුරකාගෙන රජකම ගන්නා, ඒ රජකම ගෙනියන හැටි තවම නොදන්නා. සමහර විට මේව සෙල්ලම්මත් නෙවෙයි. අපි ගීතේ රස විඳිමු.

සංගීත රසකාමේ සහෘද හිතවතුනේ ඔබට ආදරෙන් බිඳින්න සෙනෙහසින් තිලින කළ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය හමාර කරමින් අදත් ඔබ ළඟින් නැගිටලා යන්න අපට අවසරයි. මේ ආලක මන්දාවේ විදුලි පහන් දිවා තමමින් අදත් මේ ප්‍රසංගයේ වසගන්වන්නට බොහොම ආදරෙන් සෙනෙහසින් ලක්කඩ සමගින් නත්වල් බැඳගත් අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන ශිල්පියාණනි, එවැගේම විශාරදේන්ද්‍ර ජයකුඩි ප්‍රවීණ ගායන ශිල්පියාණනි, නරංජන සරෝජිනි ප්‍රවීණ ගායන ශිල්පිනියනි, ඔබ තිදෙනාටම බෙහෙවින් මිසුති ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. මේ සහෘද රසවතුන් වසගන්වන්නට ලක්කඩ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. එවැගේම ආදරණීය වසක හේතුවතුනේ ඔබටත් බෙහෙවින් මිසුති වෙනත වගේ මදත් සඳදිය ධර සමගින් අත්වැල් බැඳ ගැනීම සම්බන්ධයෙන්. එමනම් තවත් සතියකින් අපි මුණ ගැහෙමු. ආදරෙන් ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් හේතුවතුනේ ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: ප්‍රසතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමල්ල අදම අවතන්න 0111 6796 579

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ரேடியோ ITN
1: வலவரத்து 10 வினாடிக்கை
2: ஒபே கோடிபதி சீனிய அட செபே வேத ராத்ரி 10ට லக்கண்ட அஹன்ன ஜாதிக லோத்ரை மண்டலே சீனும டிக்கெட் பத்தோட ஜாக்ராஹி பிரதிபல அட ராத்ரியேம ஒபட கியன ஏகம ரேடியோவ லக்கண்ட
1: வெலவரத்து 10 வினாடிக்கை அதவசதி ஒபு ஜாதிக லோத்ரை மண்டலின் விலதிகத்து லோத்ரை பத்தோல நில பிரதிபல சதஹன் கரன் தமை சூதன வன்னே ஒப அதவசதி ஜாதிக லோத்ரை மண்டலின் விலதிகத்து மஹஜன சம்பத அது சம்பதே நெல்பி ஜாய மெகா பவ தன நிதான ஹந்தஹன நெல்பி கோவிசேத சஹாய நெல்பி சுபதவசக்கின் லோத்ரை பத் கன் அதட அபி ஜாதிக லோத்ரை மண்டலே அதவசதி தினம் அதின் லத லோத்ரை பத்தோல நில பிரதிபல மே விதேட சதஹன் கன்னவா பிரார்த்தனா கன்ன ஒப ஜாக்ரஹி வாசனவந்த சுப ராத்ரியாக் வென்ன கியலா
3: අයිවන් රටපුරා විසිරීන වාසනාවන්තයින් මිනිත්තු 30ක් තුල ජයග්‍රහකින් කරන දවසේ වාසනාවන්තම අඩහොරාව NLB ජාතික ජයවරණේ වාසනාවේ අඩහොරාවයි අපි මේ ආරම්භ කරන්නේ. NLB අපිට රට වෙනුවෙන් තියෙන ජාතික වගකීම එක දවසකින් අවසන් කරන්න බෑ. අනේ නිසාම ජාතික ලොතරැයි මන්නේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන අද දවසේ රෝහල් පරිශ්‍රයේදී සිදු වුණා. ඒ අවස්ථාවට ජාතික මානසික සෞඛ්‍යාධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අල්හපෙන් මහතා, උපදේශක මන වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය, වෛද්‍ය නිලධාරී සනසුම් කරන වෛද්‍ය රිද්මී වෙනගෙන මහත්මිය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරී කොළඹ දිස්ත්‍රික් අලුත් නියෝජිත ඉලක්කව රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූ අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් අද දවසේ අපේ වාසනාවන්ත අඩහොරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හර අමරසේකර මහත්මිය, අධීක්ෂණ මණ්ඩලය හසමගින් එකතු වෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණක අධිකාරී LMS ජයසේන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති නිරෝෂණී පීරිස් මහත්මිය. එහෙමනම් සූදානම් වෙන්න ජයග්‍රාහී ගමනකට මේ NLB ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 545 වෙනි දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. එහෙමනම් අපි වැඩි කල් වේලා නොගෙන යමු දිනුම් මැදීම වෙත. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 තිරනේ වෙන්නේ කොහොමද කියලා. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 3, 4, 1, 7. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා පිහිටපු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදල සඳහා දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 295 දෙනෙක් අපි බීකරන සුති. අද NLB ජය වෙතින් රුපියල් 105ක තෑගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ චුන්නාකම් NLB අලෙවි නියෝජිත S සිවසත්‍යරාජන් මහතා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් ජයග්‍රහණය කරන වාසනාවන්තින් 37 දෙනෙක් අපි අද NLB ජය වෙතින් බිහි කරනවා. වාසනාවන්තින් 77,953 දෙනෙක් අතරේ රුපියල් 66,41,720ක මුදලක් අපි අද NLB ජය වෙතින් ඔබ අතර බෙදා දෙන්න. රුපියල් 35,00,000 වූ සුපිරි තෑග්ගක් සමග තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1586 වන දින වරයි අපි මේ ආරම්භ කර. මුලින් අපි තෝරාගන්නේ හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද ඔබේ හඳහනට ගැලපෙන වාසනාවන්ත ලග්න සංකේතය කුම්භ. දැන් තෝරාගන්නවා අපි වාසනාවන්ත අංක 4. එයාතරින් පළමු ජයග්‍රහී අංකය අංක 7. දෙවන වාසනාවන්ත අංකයයි අපි දැන් තෝරාගන්න. වාසනාවන්ත දෙවන අංකය අංක 21. බලමු අද තුන්වනුව ඔබට වාසනාවගෙන එන අංකය. වාසනාවන්ත තුන්වන අංකය අංක 62. දැන් අපි තෝරාගන්නවා අද හඳහනේ අවසන් වාසනාවන්ත අංකය. ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 25. අප රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධාර මුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මෙවසරේ සුපිරි ත්‍යාගලාභීන් දස දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 152 දෙනෙක් අපි රටට බිහි කරනවා. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගකට හිමිකම් කියන සමත්න ජයග්‍රහයි ලොතරැයි පත අලෙවි කරන්නේ ඇම්බිලි පිටියේ එනර්බී අලෙවි නියෝජිත ඩොක්ෂාන් අවේසූරියා. ඒත් සමගින් වාසනාවන්තීන් 132642 දෙනෙක් අතරේ රුපියල් 91,57,201 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනින් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 35,76,318.40. ඔබ වාසනාව වෙනුවෙන්ම සත් දිනම ජය නියත ගොවිසිත 4,519 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. අද ගොවිසිතෙන් අපි ඔබේ සුපිරි තෑග විදියට අරගෙන ඇවිල්ලා තියෙනවා රුපියල් 7,72,00,000 තික්ම වාගේ මුදලක්. මුලින්ම අපි තෝරාගන්නේ ගොවිසිතට අද කැලපෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. එහෙමනම් අපි දැන් ජයග්‍රහී අංක 4 තෝරාගමු. එයා අපි වාසනාව කියන පළමු අංකය අංක 29 දෙවන ජයග්‍රහී අංකයයි අපි දැන් තෝරාගන්නේ. දෙවන ඔබට වාසනාව කියන අංක 68. බලමු තුන්වන වාසනාවන්ත අංකය. ඒ වාසනාවන්ත තුන්වන අංකය අංක 44. සිවුවන ජයග්‍රහී අංකය අපි දැන් තෝරාගමු. අද ගොවිසිතේ සිවුවන ජයග්‍රහී අංකය අංක 17. කෘෂිකර්මාන්තය නගා සිටවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් අපි රටට බිහි කරනවා. ස්තුති. අද ගොවිසිතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 10 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ HJ ද සිල්වා අවිසාවෙල් ශානක කුමාර කළුආරිප්පුව සමීර සිරිවර්ධන වාරියපොල සහ සුනිල් රංජිත් මාවතගම අපේ NLB අලෙවි නියෝජිතවරුන්. එත් සමගින් වාසනාවන්තින් 125,954 දෙනෙක් අතරේ රුපියල් 86,39,720ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසිතෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 7,74,96,902.736. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගි වැඩි වුණු ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105,000 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තෑග අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. එහෙම තෑගි දිනා ගන්න එහෙමනම් සුබ දවසක්. 393 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අපි සුබනම් සුබ දවසක සුබ ලග්නය ගලපාගන්න. අද වාසනාවන්ත සුබ ලග්නය වෘශ්චික. පළමු වාසනාවන්ත සුබ අංකය අංක 26. දෙවන සුබ අංකය අංක 59. අද තුන්වන සුබ අංකය අංක 60. රුපියල් 25,000 බැගින් ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාගයයි අපි මේ තෝරාගන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 2,645. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 278 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද වාසනාව. අද සුබ දවසක් වෙතින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 8 දෙනෙක් අපි බිහි කරනවා. ඒ වගේමයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 39 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් 393 වන දිනුම් වාරයේ වාසනාවන්තින් 110,435 දෙනෙක් අතරේ රුපියල් 91,26,940ක මුදලක් අපි බෙදා දෙනවා. මේ වාසනාවන්ත අද හොරාවේ වාසනාව හිමි කරගන්න තව ලොතරැයි පත් 4ක් ඉතිරි. ඒ වෙනුවෙන් ජිතාර සමගින් විදුර්ෂන් සූදානම්.
4: වාසනාවන්ත ඔබ දන්නවා එදත් අදත් කවදත් රටම කතා වෙන සුපිරි ත්‍යාග කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නේ මෙගා පව ලොතරැය්. අද කෝටි 30 ඉක්මවා ගිය වාසනාවක් ඔබේ කරන්න මෙගා පව දිනුම් වාරය ආරම්භ කරන්නයි දැන් අපේ සූදානම. ඒ වගේම ඔබ දකින සුපිරි සිහින අතර සුපිරි මෝටර රථයක් තිබෙන බව අපි හොඳින්ම දන්නවා. ඒ නිසාවෙන්ම මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් මිනිසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබට ලබා දෙන්න අපි සූදානම්. ඉතින් සුපිරිත්‍යාග තුනකම වාසනාව වේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පව ජයග්‍රහී 2625 වන දින වාරය. මෙගා වාසනාවක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. දැන් අපි තෝරා ගන්නවා අද දවසේ ඔබට වාසනාව රැගෙන එන සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 14. වාසනාවන්තින් බිහි කරන ජය අංක 4යි දැන් අපි තෝරාගන්නේ. අද දවසේ පළමු ජය අංකය අංක 62, දෙවන ජය අංකය අංක 36, අද දවසේ තෙවන ජය අංකය අංක 70. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 60. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මෙගා පෞලතරයෙන් මෙවර්දදී අපි සුපිරි ත්‍යාගලාභින් 5 දිනක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 61 දිනක් මෙහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂර සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් ලක්ෂ 2 බෙගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දිනක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයන් විසින්. උපුල් කුමාර කඹරපිටිය, සුදත් සිල්වා අම්බලංගොඩ, ඉන්ද්‍රරත්න සිල්වා පිළියන්දල, WAT මංචනායක බුත්පිටිය, ඩොක්ෂා නබේසූරිය ඇඹිලිපිටිය යනුව අද සමස්ත වාසනාවන්තින් 127,597 දිනක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 83,28,960 මුදලක් මෙගා පවතුලින් මේ දැන් අපි බෙදා දුන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතුලින් හෙට ඔබේ වන දැවන්ත සුපිරි ත්‍යාගය රුපියල් 30,14,81,214ක් පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝචන රථයක්. ඇත්තටම මේ දන නිධානයක් හීන හැබෑ කරන වාසනාවක්. ඉතින් අද කෝටි 8 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න ජාතියේ මහා ධන සම්පත දන නිධානය 2307 දින වාරයට දැන් අපි සූදානම්. වාසනාවන්තින් දීකරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W. කෝටි 8 ඉක්මවාගේ නිධානයක් ඔබේ කරන ජය අංක 4ක් දැන් අපි තෝරාගන්න. අද දවසේ පළමු ජය අංකය අංක 9, දෙවන ජය අංකය අංක 24, අද දවසේ තෙවන ජය අංකය අංක 48, වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 6. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන දන නිධානයේ ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 35 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද දන නිධානයේ දෙලක්ෂපති වාසනාවන්තින් 10 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. S. හරිහරන් බාලච්චේනිය, රංජිත් මල්ලවාරච්චි කළුආරිප්පුව, රොහන් තෙන්නකෝන් බොල්ලෑගල, HPT පුෂ්පකුමාර කිරිබවුල යනුව අද සමස්ත වාසනාවන්තින් 93,896 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 59,99,960 මුදලක් දන නිධානයේ මේ දැන් අපි බෙදා දුන්නා. 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහා ධන සම්පත ධන නිධානයෙන් හෙටෝ බේවන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 8,49,79,437.76ක්. දශක ගණනාවක් පුරාවට සුපිරි ත්‍යාගලාභින් වගේම ප්‍රථම ත්‍යාගලාභින් බොහොමයක් බිහි කළ ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත. මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 6,277 දිනුම් වාරය. රුපියල් කෝටි 2 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් මැදීමට. මහජන සම්පත වාසනාවේ රචාවයි දැන් අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ K. ජය අංක 7,1,3,9,7. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් 13 දෙනෙක් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභින් 247 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභින් 2 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයන් විසින්. JRIH ඉලංගපෙරම මහරගම, JAS අයෝමා පෙරේරා අලවතුගොඩ, ඒ වගේම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 21 දෙනෙකුත් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයන් විසින්. ප්‍රියන්ති මනම්පේරි අකුරැස්ස, රසිකා සමන් කුමාරි මොනරාගල, WAIM විජේසූරිය පූගල්ල, රංගන ආර්යදාස නාරම්මල, මංගලිකා මල්කාන්ති හිරිපිටිය, TDN දසනායක පැල්ලන්දෙනිය, JB බෝගාවෙල දිගන, ප්‍රදීප් නලින්ද චීනවරාය, SG චන්ද්‍රසිරි මහනුවර, WD විජේරත්න වැලිමඩ, සිසිර ජයකොඩි මාදම්පේ, උපුල් ශාන්ත ඉපලෝගම, ලුම්බිනි වික්‍රම රණජයපුර, JPM ජයසුන්දර ගලේවෙල, සරත් කුමාර නිකවරටිය, පද්මසිරි පීරිස් මාරවිල, JA ඉසුරුචාරුක රුවන්වැල්ල, KG වික්‍රමසිංහ අනුරාධපුරය, දසුන් චානුක මාරපන, එතෙකම කොළඹ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කවලින් තවත් වාසනාවන්තීන් අද බිහි වුණා. එනුව අද සමස්ත වාසනාවන්තීන් 270,763 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 2,45,545,000 මුදලක් මේ දැන් මහජන සම්පතින් අපි බෙදා දුන්නා. ලොතරැල්ලව රජ කිරුළ මහජන සම්පතින් හෙටෝබේ වන දැවන්ත සුපිරිතයාගේ වටිනාකමයි මේ අපි මතක් කරන්නේ. රුපියල් 2,56,44,256ක් හෙටෝබේ සුපිරිතයාගේ.

0: අද වේදමජ ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක හතර. ඒ අනුව 852 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K ජයංක 0.39 සහ 7. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජය අංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, WMC සෙව්වන්දි බදුල. එත් එක්කම ජය අංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 53 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව අද සම්පතින් අද රට පුරාම වාසනාවන්ත අතරේ රුපියල් 1,20,76,560 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. මේ ඇත්තටම ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. ඉතින් අද NLB ජාතික ජයවර්ණයෙන් රට පුරාම වාසනාවන්තින් 965,767 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,42,26,700 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙට වාසනාවන්තයෙක් වෙන්නේ ඔබ වෙන්න පුළුවන්. එනිසා වැඩියෙන් NLB ලොතරැයිපත් මිලදී ගන්න. අපි හිටත් වෙනවා ඔබට වාසනාව රැගෙන. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදයේ NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ

උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනීය කොට වතාලේ පාණතුර ගඟුල Siri Parama Visuddharama adhipatiwa weda sita apawath vibadala pravachana kirti sri sarabanya visharada pujjapada migaswave somaratana swamin mahansi.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාධාමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පින්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: अजातक सूत्र देशनाव देश ज्ञानन वहंसे गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणे कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

පාවෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ.

මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම, හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසුවී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර